0: Это Pocket Money. දසන පහයි විනාඩි 35 වෙලා වද දවසේ පළවෙනි තරඟකාරීණිය ඉන්න අපිත් එක්ක කතා කරන්න. ගුඩ් මෝර්නින්, කවුද මේ?
1: සංගපාලෙන් චමත් තමයි කතා කරන්නේ.
0: චමත්, තරඟකරුවෙක් ඉන්නේ. හරි, චමත් ලෑස්ති ඉන්නේ තරඟ කරන්න එහෙනම්?
1: ඔව්.
0: හරි චමත්, අපි එහෙනම් ප්‍රශ්න පහකට උත්තර දෙන්න තියෙන්නේ. අපි කියන බණ විස්තරේ.
2: තප්පර පහක් අපි ඔයාට දෙනවා. එතකොට උත්තර දෙකකුත් අපි ඔයාට දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තර දුන්නොත් ඉස්කෝලේ යන්න කලින් රුපියල් 5000ම ඔයාට දිනා ගන්න පුළුවන්. ඔයා ලෑස්ති නේද? මේ තමයි චමත් ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: චමත්, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ශාකයක් පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් නිපදවීම අපි ප්‍රභා සංශ්ලේෂණයේ විදිහට ඉගෙන ගන්නවානේ. අපි අහන්නේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍යයක් වන්නේ මේ අතරින් 1 ග්ලූකෝස්, 2 හිරු එළිය.
2: චමත් හරි උත්තරේ දීලා ඔන්න රුපියල් 250කුත් පොකට් මනී දිනා ගන්නවා. අපි 250 500ක් කරගන්නේ අමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. ගඟට ඉනි කැපුවා වගේ යන ප්‍රස්තාව පිරුලෙන් ප්‍රකාශ වන්නේ 1 නිෂ්පල ක්‍රියාවකි, 2 ගඟේ ඉනි සිටුවීමකි.
2: ඒ ප්‍රශ්නෙටත් හරියටම උත්තර දුන්නා. දැන් අතේ තියෙන පොකට් මනි රුපියල් 500ක්, පොකට් මනි 1000ක් කරගන්නේ අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ වලට හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. 1938 වසරේ මාර්තු 28 ලංකා ඉතිහාසයේ සිදු වූ වැදගත්ම සටනක් තමයි ගන්නෝරුව සටන. මේ සටන නිසා පෘතුගීසීන් අන්ත පරාජයකට පත් වුණා. අපි අහන්නේ පෘතුගීසීන් අන්ත පරාජයට පත් වූ ගන්නෝරුව සටන මෙහෙයවූ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා කවුද? 1 පේරෝ ලෝපෙස් ද සූසා, 2 දියාගෝ ද මේලෝ.
2: චමත් නෙත්මික හොඳට පාඩම් කරලා තියෙනවා කියලා පේනවා. ප්‍රශ්න තුනකට ඔයා හොඳටම උත්තර දුන්නා. තව එක ප්‍රශ්නයයි තියෙන්නේ. මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් රුපියල් 5000ම ඔයාගේ අතේ. අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න ඕද ඔයා?
1: ඔව්.
0: right, චමත්, මේක තමයි ඔයාට හම්බෙන්නේ බෝනස් ප්‍රශ්නේ. අපි අන්තිම ප්‍රශ්නේ. එක්සත් රාජධානිය යුරෝපයේ පිහිටි ප්‍රසිද්ධ රටක්. එක්සත් රාජධානිය මේ වෙනකොට ජනගහනය මිලියන 68ක් ඉන්නවා. අපි අහන්නේ එක්සත් රාජධානියේ අගනුවර මොකද්ද? 1 ප්‍රංශය, 2 ලන්ඩන්.
2: චමත් නෙත්මික රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා. නියමයි ඔයා.
0: චමත්, දැන් අද කීයටද ඉස්කෝලේ යන්නේ?
1: 5:05ට
0: මම ඉස්කෝලේ යන්නේ. හරි චමත්, දැන් ඔය පැත්තට වහිනවද කොහොමද? හරි, එහෙනම් චමත් අද පරිස්සමින් ගෙදරට එලා ඉන්න ඕනේ. ජය වේවා. යාළුන්ට කියන්න ඉස්කෝලේ යනකොට. හරිද?
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ 9යි 9යි වසරයි 0 714 151 151ට දැන්ම WhatsApp කරන්න.
4: අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න
5: 13.99 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: சேர்த்த
1: கண்ணாடி
0: பூண பல்ல பல்ல சார்
2: சண்டி
3: அனுக்ரஹய
4: බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියන වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
5: ඈ? ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලමන් මේකේ ගහලම තියෙන රියදුරු දෑතට දෙවි රැක වර්ණයි කියලා.
4: ඈ?
6: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
7: 0.2 0.4

0: Money.
1: දැන් 5:49 වෙලාව දැන් ඉන්න අපිත් එක්ක කෙනෙක් ඉස්කෝලේ යන ගමන් තමයි මාෂ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. Good morning. කවුද මේ?
2: මම නුමික. Good morning.
1: මොකද්ද නම? අපව කියමු.
2: නුමික ශිරිවර්ධන.
1: නුමික.
3: නිමික.
1: නිමික. හරි. නිමික ලෑස්ති නේද? එහෙනම් යන ගමන්ම තරඟ කරන්න.
2: ඔව් ලෑස්ති.
3: හරි නිමික, ඔයාලට ප්‍රශ්න හතරක් තියෙනවා. ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න විෂයන් වලින් තමයි අපි පළවෙනි ප්‍රශ්න තුන අහන්නේ. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නා කියන්නේ රුපියල් 5000ම ඔයාලට දිනා ගන්න පුළුවන්. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: නිමික, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකේ. නයිට්‍රජන් සහ හීලියම් වලින් සෑදී ඇති ග්‍රහලෝකය මොකද්ද? 1. බ්‍රහස්පති, 2. අඟහරු.
3: නිමික හරි උත්තරේ දීලා ඔන්න රුපියල් 250කුත් පොකට් මනී දිනා ගන්නවා. 250ක් දැන් 500ක් කරගන්න නම් දෙවෙනි ප්‍රශ්නටත් ඔය විදිහට උත්තර දෙන්න එපයි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: නිමික, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකේ. ලෝහක ලක්ෂණ අවමව පෙන්නුම් කරන රසායනික මූලද්‍රව්‍ය රසායනික විද්‍යාවේදී අලෝහ විදිහට අපි හඳුන්වනවා. අපි අහන්නේ අලෝහ මූලද්‍රව්‍ය නොවන්නේ මොකද්ද මේ අතරින්? 1. සල්ෆර්, 2. සෝඩියම්.
3: හරි උත්තරේ වෙන්න ඕන සෝඩියම්. සෝඩියම් කියන්නේ ලෝහයක්. හරි, කමක් නෑ. අතේ 250ක් තියෙනවනේ. 250 ඔයාට 500ක් කරගන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දීලා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ උන්හම් වෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. ජනයා බහුලව වාසය කරන මේ පදයට තනි පදය මොකද්ද? 1. ජන ශූන්‍ය, 2. ජනාකීර්ණ.
3: හරි උත්තරේ වෙන්න ඕනේ දෙවැනි උත්තරේ, ජනාකීර්ණ කියන උත්තරේ. අතේ රුපියල් 250ක් තියෙන නිසා ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්කම තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් අතේ තියෙන 250 1250ක් කරගන්න පුළුවන්. මොකද කියන්නේ? යමුද බෝනස් ප්‍රශ්නෙට?
1: හරි නිමික, මේක තමයි ඔයාට හම්බෙන අවසාන ප්‍රශ්නේ. හොඳට අහගෙන ඉඳලා උත්තර දෙමු අපි බෝනස් ප්‍රශ්නෙට. රුධිරයේ සීනිමර්ථම පාලනය කරන ප්‍රධානම හෝමෝනයක් තමයි ඉන්සියුලින්. ඉන්සියුලින් දියවැඩියා රෝගීන්ට එන්නතක් විදිහටත් ලබා දෙනවා. අපි අහන්නේ ශරීරයේ ඉන්සියුලින් නිපදවන්නේ කොහෙද? 1. අක්මාවේ, 2. අග්න්‍යාශයේ.
3: ප්‍රශ්න දෙකකට හරියට උත්තර

0: ඊලා නිමික ඔයා රුපියල් 1650ක් පොකට් මනි දිනා ගන්න ඉස්කෝලන ගමන් තමයි ඉතින් මේ උත්තර ටික දුන්නේ නේද නිමික?
1: නිමික දැන් අම්මතේ යන ගමන් නේද ඉන්නේ?
2: ඔව් අංකල්.
1: හරි එහෙනම් පරිස්සමින් යන්න ඕන. යාළුවන්ටත් කියන්න ඕන ජය වේවා.
2: ජය වේවා බුස්සුටි.
0: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි. අනුග්‍රහය
0: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5යි සඵල පොලිසියට 4.9යි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න අමතන්න 13.19
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
1: දසන 5:53 වෙලාව මාෂි. දැන් අපි මතක් කරනවා හැමදාම මේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපේ පැංචා ඉතුරුම් ගිණුම ගැන මතක් කරනවා. ඉතුරුම් ගිණුමේ නම පැංචා වුණාට මාෂි වැඩ පුංචිනේ. හරිද? සෑහෙන ප්‍රතිලාභ ගොඩක් තියෙනවා අපි පොඩ්ඩ වෙනුවෙන් ලෑස්ති කරලා විශ්වාසදායකයි වගකීම් සහගතයි මේ සේරමත් එක්ක දැන් අම්මලා තාත්තලා දරුවෝ වෙනුවෙන් සල්ලි ඉතුරු කරනකොට එක ගැන ගොඩක් හිතනවානේ. මොන බැංකුවේද අපි සල්ලි ඉතුරු කරන්නේ? මොන කවුන්ට් එකේද ඉතුරු කරන්නේ? කොච්චරක් මාසෙට දානවද? කොච්චරක් එකතු වෙයිද? මේ හැමදේම ගැන හිතනවා. හැබැයි පැංචා ඉතුරුම් ගිණුමක් තෝරගත්තොත් එහෙම ඔයාට කිසිම දෙයක් හිතන්න ඕනේ නැහැ. ඔයා මාසෙ පඩිය ගත්තම හරි නැත්නම් මොකක් කරේ බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්. ඒ අතට සල්ලි ටිකක් ආවම තමන්ගේ දරුවා වෙනුවෙන් ඉතුරු කරන මුදල පැංචා ඉතුරුම් ගිණුමට දාන්න විතරයි තියෙන්නේ. ඔන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ලෑස්ති වෙලා ඉන්නවා. ඒක හරියට ආරක්ෂා සහගතව වයස අවුරුදු 18 ඉවර වෙනකන් තමන්ගේ දරුවට මේ ටික පරිස්සම් කරලා තියාගෙන ඒකට ලොකු පොලියකුත් එකතු කරලා වයස අවුරුදු 18 ඉවර වුණාත් එක්කම ඔයාගේ දරුවාගේ අතට දෙන්න ලෑස්ති කරලා තියන්න. ඉතින් හොඳ මුදලක් තියෙනවා කියන්නේ දරුවගේ අනාගතය සුරක්ෂිතයි. ආයේ ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඩිප් එකක් කරනවා නම්, ඩිප්ලෝමා එකක් කරනවා නම්, කෝස් එකක් කරනවා නම් ඕනම දෙයකට ඒ මුදල පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. උදේ 7 වෙනකන් හිටියොත් අපිත් ලෑස්ති වැඩිපුර විස්තර කියන්නේ.

0: දැනුමෙන් පොකට් මොනි දිනා ගන්න. දරුවාගේ නමයි ගමයි වසරයි 0714151 දැන්ම වට්ස්ඇප් කරන්න.
1: අනුග්‍රහය
0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අරඹන්න. අමතන්න 13.9.
2: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: 98.2 98.4

0: රයිනපුරා
1: සියතෙම හඟින දැන් වෙලා උදැස්සන හයයි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Money. දැස්සන 6 විනාඩි 5යි වෙලාව. දැන් ඉන්නවා කතා කරන්න අපිත් එක්ක සනුජී. සනුජිත් යන ගමන් තමයි ඉන්නේ. Good morning සනුජී.
1: Good morning.
0: සනුජී නැස්ති නේ තරම් කරන්න.
2: ඉස්කෝලේ යන්න තව ගොඩක් දුර තියෙනවද?
1: දැන් හයිවේ එකේ ඉන්නේ.
2: හරි. ඉතින් අපි ඔයාලට ප්‍රශ්න හතරක් අරගෙන එනවා. මේ ප්‍රශ්න හතරට හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් වට පොකට් මනි දිනාගෙන මිස් කෝලෙට යන්න පුළුවන්. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: සනුජී, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පෘථිවිය වටේ ඇති වායු ගෝලයේ බර නිසා එම් පෘෂ්ඨයේ මත හෝ ඕනෑම ලක්ෂයක් මත ක්‍රියා කරන පීඩනය වායු පීඩනය විදිහට අපි හඳුන්වනවා. මං අහන්නේ වායු පීඩනය මැනීමට භාවිත කරන උපකරණය මොකද්ද? 1. ඇල්මීටරය 2. බැරෝමීටරය
1: 2.
2: බැරෝමීටරේ තමයි හරි උත්තරේ වෙන්න ඕන. ඔයා හරියටම උත්තර දීලා රුපියල් 250ක් දිනාගත්තා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. සිලිකන් ඩයොක්සයිඩ් වලින් සමන්විත බහුලව දකින්න පුළුවන් ඝන පාෂාණ වර්ගයක් තමයි තිරවාණ ගල්. ආභරණ සඳහා වගේම කාර්මික අමුද්‍රව්‍ය විදිහටත් තිරවාණ පාවිච්චි කරනවා. මං අහන්නේ තිරවාණ යනු 1. ඛනිජයකි 2. ආග්නේය පාෂාණයකි
1: 2.
2: තිරවාණ යනු ඛනිජයක කියලා තමයි උත්තරේ වෙන්න ඕනේ. කියන්නේ පළවෙනි උත්තරේ. කමන්නේ අතේ 250ක් තියෙන නිසා අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න හම්බෙන්නේ වාට ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. පොළොන්නරුව යුගයේ ආරම්භ කරමින් දකුණු ඉන්දියා චෝල ආක්‍රමණය පරද්දන ලංකාව එක්සේසත් කරපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් තමයි පළමුවන විජයබාහු රජතුමා. අපි අහන්නේ මහා විජයබාහු රජුට ළමා කාලයේ සිටම උපකාර කළ ප්‍රභූවරයා වන්නේ 1. බුද්ධරාජ 2. දේවපති රාජ.
2: රුපියල් 500ක් මේ වෙනකොට පොකට් මනි දිනාගෙන ඉන්නේ සනුජී. දැන් ඔයාලට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන මේ 500 රුපියල් 2500ක් කරගන්න. මොකද කියන්නේ අපි බෝනස් ප්‍රශ්නට යමුද?
1: යමු.
0: හරි සනුජී, ඔන්න බෝනස් ප්‍රශ්න තමයි අහන්න හදන්නේ. අපේ අවසාන ප්‍රශ්නේ හොඳට අහගෙන ඉඳලා උත්තර දෙන්න තියෙනවා. ජලයෙන් මතුණු මහද්වීපවලට වඩා ප්‍රමාණයෙන් කුඩා ස්වාභාවික ගොඩබිම් දූපතක් කියලා අපි හඳුන්වනවා නේ, ස්වාභාවික ගොඩබිමක්. මං අහන්නේ ලෝකේ වැඩිම දූපත් ප්‍රමාණයක් තියෙන රට මොකක්ද? 1. පිලිපීනය 2. ස්වීඩනය
1: 2.
2: සනුජී නදින්සා රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා. නියමයි
0: සනුජී, දැන් වටේට යාළුවෝ ගොඩක් අහගෙන දෙන්නේ. හරි, එහෙනම් ඒ යාළුවන්ටත් කියන්න ඕනේ ගෙදර ගිහිල්ලා මැසේජ් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ජය වේවා.
1: ජය වේවා.
2: සනුජී, මේ විදිහට පොකට් මනි දිනාගද්දී අපි අපේ පොඩ්ඩන් ටයිමත් සරයක් මතක් කරන්න ඕන කොහොමද අපිට මැසේජ් එකක් එවන්න කියලා. 0714151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න නම ගම විස්තර ටික අපි ලැස්තෙලා ඉන්නම් මේ පැත්තෙන් පොකට් මනි දෙන්න.
3: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි. අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අනුබන්න වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අනුබන්න. අමතන්න 13.99.
5: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

දැන් වෙලාව දැස්සන 6:12යි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චායියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
6: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6:30 සවස 6:00 ප්‍රවෘත්ති සත්‍ය 100ට.
7: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0.7 1 8 492 0.7 1 1 327

Powered by Bid to Win.

0: Triata Pocket Money. දෙහය විනාඩි 21යි වෙලාව. දැන් අපිත් එක්ක කතා කරන්න මුතුලි. ගුඩ් මෝර්නින් මුතුලි. මුතුලි ගුඩ් මෝර්නින්.
1: ගුඩ් මෝර්නින්.
0: මුතුලි ලෑස්ති නේද?
1: ඔව් ලෑස්ති.
2: හරි මුතුලගේ සද්දෙම තේරෙන ලෑස්තිලා ඉන්නේ කියලා. ඉතින් ප්‍රශ්න හතරක් තියෙනවා මුතුලි. හොඳට කල්පනා කරලා උත්තර දුන්නොත් රුපියල් 5000 වාට වින් කරන්න පුළුවන්. තප්පර 5ක් වාට දෙනවා. උත්තර දෙකකුත් අපි වාට දෙනවා. කලබල වෙන්නේ නැතුව උත්තර දෙන්න. මේ තමයි වාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: මුතුලි පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ඇසට නොපෙනෙන අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි ඒකසෛලික හරි බහුසෛලික හරි ජීවීන් අපි ක්ෂුද්‍ර ජීවීන් විදියට හඳුන්වනවා. බැක්ටීරියා, වෛරස්, දිලීර ක්ෂුද්‍ර ජීවීන් විදියට අපි ඉගෙන ගන්නවනේ විද්‍යාවේදී. මං අහන්නේ ක්ෂුද්‍ර ජීවීන් භාවිත නොකරන කර්මාන්තය මොකද්ද මේ අතරින්? 1. කුරුඳු තෙල් නිපදවීම. 2. යෝගට් කර්මාන්තය.
2: රුපියල් 250ක් ඕන දිනා ගන්නා පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තර දීලා මේ තමයි ඔබට ලැබෙන දෙවෙනි ප්‍රශ්නය.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ මුතුලි ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන්. ශ්‍රී ලංකාවේ වතු වගාව 1830 දශකයේදී කෝපි වගාවෙන් ආරම්භ වුණා. තේ, රබර්, පොල් ප්‍රධාන වතු භෝග විදියට අපි හඳුන්වනවා. අගහන්නේ ප්‍රථම වරට මෙරට වතු වගාව ආරම්භ කළ යුරෝපා ජාතිය වන්නේ 1. ඉංග්‍රීසීන්, 2. ලන්දේසීන්.
2: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ ඉංග්‍රීසින් තමයි උත්තරේ වෙන්න ඕන. 250ක් හැබැයි අතේ තියෙන නිසා තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නෙ මුතුලි හම්බෙන්නේ වාට සිංහල සබ්ජෙක්ට් එකෙන්. පිරුණු කලයේ දිය නොසැලේ යනු 1. යුගල පදයකි. 2. ආප්තෝපදේශයකි.
2: ඔන්න තුන්වෙනි ප්‍රශ්නටත් උත්තර දීලා රුපියල් 500ක් පොකට් මනි දිනාගෙන ඉන්නවා මුතුලි. අද පුළුවන් දැන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. එහෙම තෝරගත්තොත් අතේ තියෙන රුපියල් 500 2500ක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
0: හරි මුතුලි, මේක තමයි හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අන්තිම ප්‍රශ්නේ. ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය මොකද්ද? 1. රන්මුතු දුව. 2. කඩවුණු පොරොන්දුව.
2: අතේ තිබ්බ රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නට හරියට උත්තර දීලා ඒ 500 පස්ගුණයකින් වැඩි වෙලා රුපියල් 2500ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා. මුතුලි අද දවසේ ආ රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා.
0: මුතුලි දැන් අද මේ ඉස්කෝලේ නැස්තර නේද දැන් ඉන්නේ? අම්මගේ සද්ද අපිට ඇහෙනවා. ළඟද ඉන්නේ? හරි එහෙනම් පරිස්සමෙන් ඉස්කෝලේ යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ ජය වේවා.
3: අනුග්‍රහය
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
0: වෙනුවෙන් මාෂා අපි හැම වෙලේම දෙන්නේ හොඳම දේවල්. එතකොට අම්මලා තාත්තලා කල්පනා කරන්නේ කෑම බීම හොඳම දේවල් දෙනවා වගේම අනාගතේ තමන්ගේ ළමයා හොඳම තැනකට යවන්න ඕනේ.
2: අනිවාර්යයෙන්ම.
0: ඒ වෙනුවෙන් සල්ලි ඉතුරු කරන්න තියෙන හොඳම තැන ගැන තමයි අපි හැමදාම මතක් කරන්නේ. පැංචා ඉතුරුම් ගිණුම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් ඔයාගේ දරුවා වෙනුවෙන්මයි මේ දේ හදලා දීලා තියෙන්නේ. මොකද ඔයා ඔයාගේ දරුවා ගැන ගොඩක් හිතනවා වගේම සර්වෝදය ආයතනයත් පැංචා ඉතුරුම් ගිණුමත් ඔයාගේ දරුවා ගැන අනාගතය ගැන සෑහෙන හිතලා තියෙනවා. ඒ හින්දම හොඳම හොඳ පොලියක් එක්ක ප්‍රතිලාභ ගොඩක් එක තමයි පංචායතරුම් ගිරුම නිර්මාණය කරලා තියෙන ඉතින් account එක open කරනොත් සෑහෙන පොඩි දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. රුපියල් 1000ක් තමයි මූලික මුදල විදියට දාන්න තින්නේ අපිට account එක open කරගන්න. ඉතින් ගන්න call එකක් 13:19ට අරගෙන අහන්න ළඟම තියෙන ශාඛාව කොහෙද, කොහොමද account එක open කරගන්න ඕනේ, මොන හරි හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් විස්තර දැනගන්න ඕන නම් 13:19ට call එකක් කරන් විස්තර ටික දැනගන්න පුළුවන්. අපිත් එක්ක අපි වහගෙන හිටියොත් ඔන්න අපිත් ලෑස්තිලා ඉන්න වැඩිපුර විස්තර කියන්නේ.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට වැසි සහිත කාලගුණය තවත් දින දෙකක්. වැලිපැන්න අන්තර්හුවමාරුව සැහැල්ලු වාහනවලට වැසේ. කනිජතෙල් සංස්ථාව ගැන ජනපතිගෙන් අනාවරණයක්. පොහොර හිඟ බවට ගොවින්ගෙන් ආණ්ඩුවට චෝදනා. ට්‍රම්ප් චීන ජනපති හමුවීමට සූදානම්.
0: දේශීය සියත. Local News on Seatha.
1: දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 36 තුළ එම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. පවතින වැසි සහිත කාලගුණික තත්වය ඉදිරි දින දෙක තුළදීද තවදුරටත් පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අදත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සහ සුළං පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක ඉල්ලීමක් කළා.
2: අධික ලෙස වහින අවස්ථාවේදී තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. අද තත්ත්වය ගත්තම සාමාන්‍යයෙන් තාමත් තියෙන අඩුපීඩන කලාපයක් බවට, හැබැයි මේක හරිම ස්ලෝලි යන ගමනක් පෙන්නුම් කරන්නේ. ඉතින් ඒක නිසා ඉදිරි දින කීපය තුළ මේක ක්‍රමක්‍රමයෙන් උතුරට බරව ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් මේකේ ඍජු බලපෑමක් නැහැ.
1: දිවයිනේ ඊසාන දෙසින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් විරලාසන්න මොහොදු ප්‍රදේශ රළු විය හැකි බවයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දීවර කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලැබුවා. සියලු දීවරයන් ජීවිතාරක්ෂක කබා පැළඳීම අනිවාර්ය බවයි දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත ප්‍රකාශ කළේ. මේ අතර අවධානම් මට්ටමේ පැවති ගංගාවල ජලමට්ටම මේ වන විට අඩුවෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
3: ජලමට්ටම් ඉහළ ගොස් තිබුණු ගංගා ද්‍රෝණි අතර නිල්වලා ගඟ, ගින්ගඟ, කළු ගඟ, ඒ වගේ මත්තන ගඩොය වැනි ගංගා ද්‍රෝණි වල ජලමට්ටම් අඩුවීමක් පෙන්වම් කරනවා. නිකුත් ගංගා ද්‍රෝණි සහ දිස්ත්‍රික් මට්ටමින් තිබුණු ඇතැම් ස්ථානවල ජලමට්ටම් පවා අඩුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම කළු ගඟ, මිල්ලකන්ද ඇර අනිත් බොහෝ මධ්‍යස්ථානවල ජලමට්ටම් අඩුවෙමින් පවතින, ඒ වගේම නිල්වලා ගඟ සහ ගින්ගඟේ ජලමට්ටම් ක්‍රමයෙන් අඩුවෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ.
1: ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ නායම් අවධානම් සහිත ස්ථානවලින් ජනතාව ඉවත් කර ඇති බවයි.
4: ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහ අදාළ ආයතන නිලධාරීන් මේ ප්‍රදේශවලට ගිහිල්ලා මේ ප්‍රදේශ ජනතාව බෙහෙම දැනුවත් කරලා තියෙනවා. මේ ප්‍රදේශවල මොනවන ප්‍රදේශද අන්තර්දාය තත්ත්වයෙන් පවතින්නේ, ඒ වගේ ගල්පෙරළ ස්ථාන, පස්කණ්ඩි කඩායක ස්ථාන සහ හැල දෙපස මාර්ග භාවිත කරන්න සඳහා මාර්ගවල පවතින අවධානම් සහිත ස්ථාන, ඒ වගේ හැල මාර්ග දෙපස මොන වගේ තත්ත්ව දිවිහ කියලා.
1: ජලයෙන් යටවීම හේතුවෙන් වසදමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර්හුවමාරුවේ කොළඹ දෙසට වන පිවිසුම මේ වන විට විරුත කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය පරිදි රථවාහන දහවනය සිදු කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ. මේ අතර පුත්තලම මාර්ගයේ දුම්රිය දහවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා. පුත්තලම දුම්රිය මාර්ගය තිල්ලඩි ප්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම ඊට හේතුවයි. පුත්තලම, කරයල දුම්රිය සහ අනිකුත් සියලු දුම්රියන් කොළඹ කොටුවේ සිට හලවත දක්වා පමණක් ධාවනය කරන අතර අද උදැසනෙම දුම්රියන් හලවත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. ඉන්ෆ්ලුවෙන්සා රෝග ව්‍යාප්තිය හෙළගොස් ඇති බව වසංගත රෝග ඒකකය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම පැවසුවේ සෑම වසරකම මැයි, ජූනි සහ ජූලි මාසය වන විට ඉන්ෆ්ලුවෙන්සා රෝගය වර්තා වන බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
5: මේ දිනවල අපි දකිනවා පහුගිය මාස දෙක තුනට සාපේක්ෂව යම්කිසි වැඩිවීමක් ඉන්ෆ්ලුවෙන්ස් රෝගය පැතිරෙන බව ගත්ත සාම්පල් ආශ්‍රිතව. මේ රෝගී තත්ත්වය හැම අවුරුද්දක මැයි, ජූනි, ජූලි වෙනකොට මේ කාලය තුළදී වැඩිවීමක් අපි දකිනවා. ඒක මේ අවුරුද්දේදීත් අපි නිරීක්ෂණය කරනවා.
1: ඉන්ෆ්ලුවෙන්සා රෝගය කෙළබිඳිති මාර්ගයෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන බවයි විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පැවසුවේ.
5: පවිත්‍ර වුණ ජලය සහ ආහාර ඒ වගේම රෙස්පිරේටරි ඩොප්ලර්ස් කියන්නේ බිඳිති මාර්ගයෙනුත් තාම ආසන්න සමීපතම ආශ්‍රයනුත් මේක බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන දැනුවත් කිරීම සියල්ලම පාසල් පද්ධතිය තුළ සහ අනිකුත් අවශ්‍ය කණ්ඩායම් වලට දැනුවත් කිරීම කළා තියෙනවා.
1: ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබමින් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ නෝරෙලිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.
6: ව්‍යෝගයක් එක තමයි අපිට ආර්ථිකය කළමනාකරණය කරගන්න සිද්ධ වෙලා තිබෙන්නේ. තෙල් පැත්තෙන් බැලුවොත් අපි දන්නවා නේද, තෙල් වියදම් බැලුවොත් දැන් අන්තක පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණා. ආසන්න වශයෙන් දැන් ඩීසල් ලීටරයක මිල රුපියල් 820ක් වෙනවා කියලා. හැබැයි ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ 392කට. 392කට ලබා දෙනකොට අපි ආණ්ඩුවෙන් හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක වැය බරක් දරනවා. ඒ කියන්නේ උඩ තෙල් සංස්ථාවට වෙනවා ලැබෙන්නේ 492යි. හැබැයි එතනත් උන්ට විශාල පාඩුවක් තියෙනවා. ඒ පාඩුව පියමඟ කරගන්නත් අවශ්‍යයි. මොකද අපි දන්නවා තෙල් සංස්ථාව ඇති වෙච්ච විශාල මූල්‍ය පාඩුවක් ආණ්ඩුව අරගෙන තියෙන්නේ. ඒ ආණ්ඩු පහුගිය කාලේ නිසි කළමනාකරණයක් නොමැති වීම නිසා තෙල් සංස්ථාවට ඇති වෙච්ච විශාලතම පාඩුව මොකද බිලියන 84ක් වගේ මුදලක්. අද භාණ්ඩාගාරයට පවරගෙන තියෙන භාණ්ඩාගාර විසින් තමයි ණය ගෙවීම කරන්නේ. ඒ නිසා ඒවා තවදුරටත් අර අකාර්යක්ෂම වෙලා පාඩු වෙන සිද්ධ වෙන්නත් බැහැ. මොකද පාඩුණුත් ආයි ඒක භාණ්ඩාගාරේ බරක් බවට පත් වෙනවා.
1: ජනතාවට සහන ලබා දීමේදී භාණ්ඩාගාරයට විශේෂ වැය බරක් දැරීමට සිදු ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ. වීගොවින්ට අවශ්‍ය යූරියා පොහොර හිඟයක් දිවයින පුරා පවතින බව ගොවි සංවිධාන පවසනවා. රජයේ නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් ඉදිරියේදී ආහාර හිඟයක් නිර්මාණය වනු ඇති බවයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ.
7: කොළඹ ගබඩාවල තිබ්බට බෑ, ඒවා ගොවිබිම් වලට බෙදන්න ගොවීන්ගේ අතට යන්න ඕනේ. ඒ දිස්ත්‍රික්ක වලට, ඒ ප්‍රාදේශීය ගොවිජන සේවකයන්ට අපි දන්නේ කොතනද වැරදිලා තියෙන්නේ, කොතනද මේ ගේන තියෙනවයි කියපු පොර ටික ඉර වෙලා තියෙන්නේ කොහෙද කියලා අපි දන්නේ. ඒ නිසා අදාළ ඇමැතිවරුන්ට අදාළ බලධාරීන්ට කියන්නේ මේ පොහොර ටික ගොවිබිමට යන්න නැතුව කොළඹ ගබඩාවලට තිබ්බට බෑ. අනිත් එක තමයි මේ පොහොර අරමුදේ එන්ඩෙන්ඩ වැඩි වෙන පොහොර කලට වේලාවට ගොයමට ඉස්සේ නැත්තම් 100ට අපේ බලාපොරොත්තු වෙන 140ක් විතර බරපතල අස්වනු හානි වෙනවා.
1: මේ පිළිබඳව සියත ප්‍රතිකල විමසීමකදී පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ පැවසුවේ ප්‍රමාණවත් තරම් පොහොර තොග පවතින බවයි.
8: යලකන්නේ සඳහා අවශ්‍ය පොහොර අපි අනයනය කරවල තියෙන සමාගම් හරහා. දැන් මේ සතියේ තව යූරියා 25000ක් වෙනවා. මේ මාසෙත් 25000ක් ආවා. යනවා යූරියා පොහොර ප්‍රමාණවත් තියෙනවා.
1: ගොවියාට සහන සැලසීමට පැමිණි ආණ්ඩුව ගොවි ජනතාව අපහසුතාවට ලක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඉඟිනිමිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
9: රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව මට කියනවා අඩුපාඩුකම් ගණනාවක් තිබෙනවා මේවා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා. ගොවි ජනතාව ඉදිරිපත් කරන අඩුපාඩුකම් ටික මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා ප්‍රශ්න කරනකොට කෘෂිකර්ම අමාත්‍යවරයා කියනවා, නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. රජයේ බලයට පත් වෙනවා කිව්වේ ගොවියා රජ කරනවායි. හැබැයි ගොවියා රජ කරනවායි කියපු මේ රජය අද ගොවි ජනතාවගේ ජන ජීවිතය පහළටම ගෙනිහිල්ලා තියෙනවා.
1: තවදුරටත් ජනතාව බොරුව විශ්වාස නොකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
10: ව්‍යාපාරවල විදුලි බිල සම්පූර්ණයෙන් පහරක් බවට පත් වෙලා තියෙන්නේ. දෛනික ආදායම් උත්පාදනය කරන ව්‍යවසායකයාට, රාජ්‍ය සේවකයාට මේක බාධාවක් බවට, මේක පරක් බවට පත් වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ තියෙන වංචාවන් වහගන්න ජනතාව පිට ඒ පීඩනේ දාන, ඒ පීඩනේ දාන්නේ. ඒක සාධාරණ නැහැ. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකර. කරුණාකර ඔබේ බොරුව පැත්තක දීලා අඩු ගන්න එක වැඩක් දෙකක් හරි කරලා දෙන්න.
1: මේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන්
11: ගල්ලඟුරු සම්බන්ධව බලශක්ති සම්බන්ධව ඇමතිවරයා කල්ඩස් කොමිෂමෙන් ඔහුට නඩුවක් දැම්මා. ඒ නඩුව දානකොට අල්ලස් කොමිෂම ඌ අත්අඩංගුවට ගත්තේ නැහැ. අනිත් අය සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරලා අප ලබාගෙන ගියා. නමුත් මෙතුමා කෙලින්ම අධිකරණයට ආවා. ඉතින් එහෙම උනේ කොහොමද? ඉතින් ඒ වගේ දේවල් වෙනකොට තමයි Tamanගේ අයට වෙන විදියකට නීතිය ක්‍රියාත්මක කරනවා, විරුද්ධ පාක්ෂිකයන්ට වෙන විදියට නීතිය ක්‍රියාත්මක කරනවා හැඟීම සමාජය තුළ ආණ්ඩුව විසින්ම ඇති කරනවා.
1: ආණ්ඩුවේ ගමන ස්ථිර බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි පැවසුවේ.
12: නීතියට ඉහලින් මීට කලින් ආණ්ඩුවලයි හිටිය. මොකද අපි දැක්කා තමන්ට අදාළ ගැළපෙන නඩු තීන්දුව දුන්නේ නැහැ කියලා. දිවිනැගුම පනත ශේෂාධිකරණයට ඉදිරිපත් වුණාට පස්සේ ශ්‍රීරන්ති බණ්ඩාරනායක එවකට හිටපු ලංකාවේ ප්‍රථම කාන්තා අගමිනිසුරු වරිය එතුමියව පාර්ලිමේන්තුවට ගෙනහැල්ලා මන්ත්‍රීවරු නඩු අහලා එතුමියව ධූරයෙන් පන්නලා දැම්මා.
1: சீனே நில சஞ்சாரியக நிரத்த அமெரிக்கானு ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் ஹா சீன ஜனாதிபதி ஷீ ஜின்பிங் அத்தர த்விபார்ஷிவிக சாக்கச்சா அது பெவத்வீமட்ட நியமிதாய் பீஜிங்கி மகஜன மகாசாலாவேதி ஹமுவ பெவத்வெனு ஏதே சாக்கச்சாவலதி தீருபது தாக்ஷண பகசுகம் இரான யுத்திய சகா தாய்வானிய பிலிபந்தவு அவதானிய யொமுக்கிரீமட்ட நியமிதாய் டெஸ்லா சமாகமே ஹிமிகரு இலோன் மஸ்த் அமெரிக்கானு ஜனாதிபதிவரையா சமக்கு மிம சஞ்சாரியட் எக்வ சிட்டினவா த்விபார்ஷிவிக சாக்கச்சாவலின் பசு அமெரிக்கானு ஜனாதிபதிவரையா வெனுவின் விசேஷ ராத்ரி போஜன சங்கிரஹயாக்து பெவத்வீமட நியமிதாய் தொண்டின நில சஞ்சாரியாக் சந்தஹா அமெரிக்கானு ஜனபதி டொனால்ட் ட்ரம்ப் சீனிய வித்த பெமினியே ஈயே தினே மிம சஞ்சாரிய பசுகே மாரத்து மாசேதி சிதுக்கிரீமட நியமிதவ திபு அத்தர உத்சன்னவு இரான அமெரிக்கா யுத்திய ஹேதுவின் ஏ கல் தெமுனா அமெரிக்கானு ஜனாதிபதிவரே சீனிய சஞ்சாரியக்கு நிறுத்தவன்னே 2017 வசரின் பசுவாய் மே அத்தர இஸ்ராயலிய சக லெபனன் அத்தர சட்டன் விராமிய மேவன விட்ட அறுபதக்காரி தத்துவக்கிட்ட பத்துவ திபெனவா ஏ இஸ்ராயலிய சட்டன் விராமிய நொத்தக்கா அகண்டவ லெபனனிய வித்து பிரஹார எல்ல கிரிமத் சமகாய் கதவு தினகிஹிப்பேல்லவு பிரஹாரவலின் சிவில் வெசியன் திஸ்தனிக்கு மியக்குசத்தி பவாய் லெபனன் சௌக்கியமாத்தியாஷிய சந்தஹான் கலே இஸ்ராயல் ஹமுதா பிரகாஷகலே ஹிஸ்புல்லா சாமஜிகன் சிய பிரஹாரவல இலக்கிய வியதி பவாய் யலி சிரஸ்தல அடுபீடன கலாப்பய திவைனின் இவத்தட்ட வெசி சகித காலகுணிய தவத் தின தெகாக் கணிஜத்தில் சன்ஸ்தாவ கென ஜனபதிகின் அனவரணையாக் பொஹொர ஹிங்க பவட்ட கோவின்கின் ஆண்டுவட்ட சோதனா ட்ரம்ப் சீன ஜனபதி ஹமுவீமட்ட சோதானாம் சியத்த உதாசன பிரதான பிரருத்தி மின்னிமாய் மம மொனேந்திரி சகுனிகா சியத்த மீலங்க பிரதான பிரருத்தி பிரகாஷிய மத்தியான தொலஹட்ட எதிக் ரந்தி சிட்டின்னு பேன் பேப்புவத் சமக
0: புரா சரிசரா சத்திய சியத்தட்டகாத் சியத்த பிரவுர்த்தி எலித் பலாபுருத்து வாண்ணு

0: Town. ලංකාව මන්දන්න මියුසිෂන් කෙනෙක් තමයි දර්ශන රුවන් දිසානායක.
1: ඔන්න එයා නවල් එකකුත් ලියලා තියෙනවා.
0: දර්ශන, මොකද්ද මේ මනම් පිටිය පාලම?
2: මරම්පිටිය පාලම තමයි මගේ අලුත්ම නවකතාව. මේක ඉදිරියේදී ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණයක් සඳහා දැන්ට පූර්ව නිෂ්පාදන කටයුතු කරන්න ලෑස්ති කරලා තියෙනවා. නවකතාවේ චරිත දෙක ගත්තාම ඉනා සහ සාලි, ඉනා කියන්නේ මුස්ලිම් සම්භාව්‍යය තියෙන ගෑනු ළමේ, සාලි කියන්නේ සිංහල පිරිමි ළමේ, ඒ දෙන්න අතර ඇති වෙන ආදරය සහ මේ මරම්පිටිය පාලම ඒ දෙන්නට කොච්චර උදව් වුණාද කිව්වොත් වෙන් වෙන්න එකතු වෙන්න මේ මරම්පිටිය පාලම මත තමයි ගොඩාක් දේවල් සිද්ධ වෙන්නේ.
1: දර්ශන, ඇයි ලව් ස්ටෝරි එකක් මෙලිව්වේ?
2: මේ අලුත් ජෙනරේෂන් එකට මට තේරෙනවා ආදරය කියන්නේ ඒකේ තියෙන సౌందර්යය, ඒකේ තියෙන සොඳුරු බව හරියට අල්ලගෙන තියෙනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මට හිතුණා මේ ජෙනරේෂන් එකට ලස්සන ආදර කතාවක් දෙන්න ඕන කියලා.
0: නවල් එක ට්‍රූ ස්ටෝරි එකක් නේද?
2: මම පාසල් යන කාලේ කම්පැනියට පත්විච්ච එක සිදුවීමක්, ආදර කතාවක්. ඒ දෙන්නා ගැන මගේ කතා ගොඩාක් එක්ක මම ඇසු පිරු දැන් එක්ක මම ගෙතුවා. මේක මෙහෙමයි කියලා මේ ඒ දෙන්නා කොයි ඉන්නවද දන්නේ.
1: දැන් 16 වෙනිදා මොකද්ද වෙන්නේ?
2: දැන් මේ පොත බුක් ෂොප් වල දැනටත් තියෙනවා. ඔන්ලයින් හරහා තියෙනවා. එතකොට මේ 16 වෙනිදාට කරන්නේ ජනගත කිරීමක්. මේක අපි නගරෙන් නගරයට ඒ විදිහට යන්න සැලසුම් කරලා තියෙනවා. රැලේකන මන් සේවනාගාරය. ඒකේ උදේ 10:00. Talk of the town.
0: නීති නියුක්තිය හම්බ වෙයිද? එහෙම නැත්නම් වෙන ක්‍රමයක් හොයන්න වෙයිද?
1: සූර්යා මේන් කැරක්ටර් කරන කරුප්පු මූවී එක අද රිලීස් වෙනවා.
0: මෙච්චරකල් කමීඩියන් කෙනෙක් විතරයි කියලා හිතාගෙන හිටපු ආර්.ජී. බලාජි තමයි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ.
1: උසාවිය බේස් කරගත්ත සීන්ස් ගොඩක් එක්ක ඉන්දියාවේ ආරක්ෂක දෙවි කෙනෙක් විදිහට විශ්වාස කරන කරුප්පු සාමි ගැනත් ෆිල්ම් එකේ කතා වෙනවා.
0: ඒත් එක්කම මේ ෆිල්ම් එකේ සොංග්ස් මේ වෙනකොටත් ෆෑන්ස් අතර සෑහෙන ෆේමස් වෙලා තියෙනවා.
3: Talk of the Town.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000. ලංකාවේ හොඳම ටැබ් එක Hotwave Pad 13 Pro. අඟල් 10.1 තිරයයි, මිලියම්පි 6580ක ලොකු බැටරියයි, GB 256 ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි Hotwave Pad 13 Pro. Pen, Mouse, Keyboard, Leather cover නොමිලේ. ₹55,999 වගකීමක්

0: ජීවිතයට එන්නේ බ්ලෙසින් එකක් විදිහට. ඒ දේවල් අපි මිස් කරගත්තොත් සමහර විට අපිට පස්සේ දුක හිතෙන්න පුළුවන්. අපරාධ නේද මං මේ chance එක මිස් කරගත්තේ කියලා නේද?
1: හරියටම හරි. අන්න ඒ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන්න ගොඩාක් දවසක් බලාගෙන ඉඳලා අද ඉන්නවා කතා කරන්න සඳමාලි මාවනෙල්ලි ඉඳන්. Good morning සඳමාලි.
2: Good morning. Hi Goa.
1: සඳමාලි ලෑස්ති නේද නං උදේ පාන්දරින්ම තරඟ කරන්න?
0: සඳමාලිට ප්‍රශ්න හතරක් තියෙනවා. දැනුම වැඩි කරගන්න ගම ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ක් ඔන්න පොකට් මනි දිනා ගන්න පුළුවන්. තප්පර 5ක් අපි දෙනවා. උත්තර දෙකකුත් අපි ආට දෙනවා. මේ තමයි සඳමාලිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: සඳමාලි, වික්ටෝරියා රජින ගැන මතක් කරනකොට අපිට වික්ටෝරියා වේල මතක් වෙනවා නේද? වික්ටෝරියා වේල බලන්න ගිහිල්ලා තියෙනවද? ඉල්ලලා තියෙනවා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ මං ඔයාගෙන් අහන්න හදන්නේ මේ වික්ටෝරියා වේල ගැන. ලංකාවේ පිහිටි උසම වේල තමයි වික්ටෝරියා වේල. රුපියල් බිලියන 9.8ක මුදලක් වික්ටෝරියා වේල නිර්මාණය කරන්න වැය කරලා තියෙනවා. අපි අහන්නේ වික්ටෝරියා වේල පිහිටියේ කවර දිස්ත්‍රික්කයේද? 1. මහනුවර 2. නුවරඑළිය.
0: රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්න සඳමාලි, දෙනිගල සහ බොලුගල කියන කඳු දෙක යා කරලා තමයි මේ වික්ටෝරියා වේල නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට සඳමාලි, මේක තමයි මහවැලි ගඟ ගලාගෙන යන පටුම ස්ථානය. හරි, රුපියල් 250 500ක් කරගන්න නම් සඳමාලි දෙවෙනි ප්‍රශ්නටත් ඔහොම උත්තර දෙන්න වෙනවා. අපි යමු අපේ දෙවෙනි ප්‍රශ්නෙට.
1: සඳමාලි, කාන්තාවකගේ ජීවිතයේ ලැබෙන වටිනම දේ තමයි මව් පදවිය කියන්නේ. එහෙම නේද? ඔන්න දෙවෙනි ප්‍රශ්නේ මං ඔයාගෙන් අහන්න හදන්නේ මේ ගැන. මව්කිරිවල සංයුතිය දවසේ වේලාවනුව තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා. මව්කිරිවල අඩංගු විශේෂ මේද අම්ල දරුවාගේ මොළයට ඍජුව බලපානවා. අපි අහන්නේ මේ අතරින් කාන්තාවක් ගර්භණී සමයේදී විශේෂයෙන්ම ආහාරයට ගත යුත්තේ 1. ඔමේගා 3 බහුල ආහාර, 2. කැෆේන් බහුල ආහාර.
0: සඳමාලි, හරි උත්තරේ දීලා රුපියල් 500ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා. දැන් ඔයාට පුළුවන් මේ රුපියල් 500 රුපියල් 1000ක් කරගන්න අපේ තුන්වෙනි ප්‍රශ්නටත් ඔය විදිහටම උත්තර දෙන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සඳමාලි, මේ දවස්වල ලංකාවට අධික වර්ෂාපතනයක් තියෙනවනේ. අපි දැක්ක නේද බණ්ඩාරවෙල නගරයේ හැම යට වෙලා තිබුණා ජලයෙන්. ලංකාවේ නායම් අවදානම සහිත දිස්ත්‍රික්ක 14ක් මේ වෙනකොට හඳුනගෙන තියෙනවා. ලංකාවේ වැඩිම නායම් වාර්තා වෙන්නේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල. අපි අහන්නේ ලංකාව තුල නායම් පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරන්නේ 1. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය, 2. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය.
0: සඳමාලි, ඔයා වැඩිපුර කල්පනා කරන්නේ නැතුව හොඳටම උත්තර දෙනවා. ප්‍රශ්න තුනකට මේ වෙනකොට ආ උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනි දිනාගෙන තියෙන්නේ. දැන් මේ රුපියල් 1000 මේ විදිහට තියාගෙන හරියන්නේ නැහැ නේ. අපි මේක 5000ක් කරගමු සඳමාලි. ඒකට ඔයාලට කරන්න තියෙන අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න එක. බෝනස් ප්‍රශ්නේ තෝරගත්තොත් ඔයා අතේ තියෙන රුපියල් 1000 ඔයාට පස් ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. සඳමාලි, බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
2: ඔව්, තෝරගන්න කැමතියි.
1: සඳමාලි, ඔයා ඉන්නේ මාවනැල්ල කිව්වා නේද?
2: ඔව්.
1: ඔන්න අපි හිතුව බෝනස් ප්‍රශ්නේ ඔයාගෙන් මාවනැල්ල පැත්තේ ගහන්න. මාවනැල්ල නගරය උඩරට රාජධානි සමයේ ඉතාම ප්‍රකට මුරකපොල්ලක්. ඉතිහාසයේ සිටි උතුවන් කන්දේ සූර සරදියල් ජීවත් වුනේ මාවනැල්ල නගරේ. අපි අහන්නේ මාවනැල්ල නගරයට ආසන්නයේ පිහිටා ඇති බතලේගල ගල් පර්වතය හඳුන්වන්නේ 1. බයිබල් රොක් නමින්, 2. කාසල් රොක් නමින්.
0: සඳමාලි, රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා. ප්‍රශ්න හතරයි අපි ඇහුවේ. ප්‍රශ්න හතරට හොඳටම උත්තර දුන්න නියමයි සඳමාලි. බොහොම ස්තුතියි සඳමාලි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
3: සියතා පොකට් මනි.
1: ඉස්සර අපිට අම්මා හැම පුංචි කැටයක් ගෙනත් දෙනවා නේද සල්ලි එකතු කරන්න. අපේ ආසාවෙන් එකතු කරනවා. අම්මලා අපිට එක කියලා දෙනවා නේ සල්ලි එකතු කරන විදිහ. පැංචයි තුරුම් ගිනුමත් පොඩ්ඩොන්ට මුදල් එකතු කිරීමේ අගය කියලා දෙනවා. දරුවා අනාගතය ගැන හිතන දෙමව්පියෝ විදිහට දරුවා වෙනුවෙන් සල්ලි ඉතුරු කරන්න ඕන හොඳම තැනක විශ්වාසය සහ වගකීම තියෙන තැනක. ඒකට හොඳම තැන තමයි පැංචයි තුරුම් ගිනුම. එතකොට තමයි දරුවත් ඒ දේ ඉගෙන ගන්නේ. මේ හැම දෙයකටම හොඳම තැන ඔන්න වාසි ගොඩක් එක්ක බය නැතුව සල්ලි එකතු කරන්න පුළුවන් හොඳම තැන තමයි පැංචයි තුරුම් ගිනුම. පිනුම ගණකෝලයක් 13.19ට වැඩිපුර විස්තර දැනගන්න.

0: පුළුවන්නේ.
1: ඒ වගේම පොකට් මනි දිනා ගන්න කොහොමද මැසේජ් කරන්න කියලාත් අපි මතක් කරන්න ඕනි රවිෂ්ක. 0714151151 තමයි අපේ WhatsApp නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. එවන්න අපිට නම ගම විස්තර ටික අපි ලෑස්ති පොකට් මනි දෙන්න. අම්මලාටත් පුළුවන් මේ අවස්ථාව තමන්ගේ කරගන්න. ඒකටත් අපිට මැසේජ් එකක් එවලා තියන WhatsApp එකට.
0: එහෙනම් අපි අදට යන්න තමයි හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
1: මම ආශී.

0: හලෝ, ගුඩ් මෝනින්. දැන් වෙලාව උදේ 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

good morning ada kohomada kaligunika tattwaya ogalange gewal patte kohomunata idiri dawasa deka tulat me vidiyata varshawa apeeksha karanawa kiyala thamai kaliguna vidya departamentowa pawasanne itin puluwan tarang news sahanna news ekka inna mona hari alert sawoth ewaata අනුව ක්‍රියාත්මක වෙන්න හරිද? ඉතින් ඒ ඔක්කොමත් එක්ක මම ඊයේ දවසේ ඉගෙන ගත්ත පොඩි සීන් එකක් තියෙනවා. ඒ තමයි අපි හැම දෙයක්ම ඉවසගෙන ඉන්න තාක්කල්. එහෙම නැත්නම් අපි හැම දෙයකටම ඔව් ඔව් කවුරු හරි කියන එකට ඒක තමයි ඇත්ත කියලා කියාගෙන ඉන්න තාක්කල් අපි තමයි හොඳම කෙනා. හැබැයි අපි එක දෙයකින් මොකක් හරි දෙයකින් ඒකට එරෙහිව නැගී සිටින පළවෙනි තප්පරේ ඉඳලා අපි තමයි නරකම කෙනා. හැබැයි මගේ නම් තියරිය හොඳයි හොඳා. ඇත්තද? ඒක මරු මරු මරු. එහෙම කියන එක තමයි මගේ තියරිය. ඒ නිසා පොඩ්ඩක් ප්‍රශ්න අඩුයි. Good morning. 7:03.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: දරුවන් අතර පැතිරෙන තවත් වෛරස් රෝගයක්.
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: මේ දවස්වල අපේ රටේ දරුවන් අතර වෛරස් රෝග රාශියක් පැතිරලා යනවා. ඩෙංගු රෝගය යතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒව අතරින් බොහෝ වෙලාවට පෙරපාසල් වයසේ ඉන්න දරුවන්ට හැදෙන තවත් වෛරස් රෝගයක් තමයි හෑන්ඩ් ෆුඩ් මවුත් ඩිසීස්, එහෙම නැතිනම් අත්පා මුඛ කියන රෝගී තත්ත්වය. මේ රෝගය හැදෙන්නේ වෛරස් ආසාදනයක් නිසා. කොක්සිකිය කියන වෛරස් එක තමයි මේ රෝගය හදන්න මූලික වෙන්නේ. මෙහිදී ඇතින ප්‍රධානතම රෝග ලක්ෂණ තමයි දරුවන්ගේ මුහුණ, මුව ඇතුළත තල්ල ප්‍රදේශයේත්, ඒ වගේම අත්වලත්, කකුල්වලත් පුංචි පුංචි බිබිලි ඇතිවීම. බොහෝ විට මේ බිබිලි ඇතිවන ප්‍රදේශයේ යම්කිසි වේදනාවක් වගේම කැසීම ගතියක් ඇතිවෙන්නත් පුළුවන්. ඊට අමතරව දරුවන්ට උණ ඇතිවෙන්න පුළුවන්. ඉතා පහසුවෙන් මේ රෝගී තත්ත්වයේ බෝ වුණාට මේක ඊතරම්ම භයානක රෝගී තත්ත්වයක් නෙවෙයි. නමුත් ඔබේ දරුවාටත් මෙවැනි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඉතා ඉක්මනින් ප්‍රතිකාර ගත යුතුයි.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
4: Rock with Moves යටට. ඔබත් A-level අවසන් ක්ලාසෙස් වෙත NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be
5: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක Peradua Axia liter එකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
6: මෙත දිව යන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගල්ස් ෆුඩ් සර්ටිෆිකේට් මෙගාපට්ටම් රයිගම් දෙවැනි එක සුදුසහල් නූඩල්ස් ඉතිරි රුපියල් 70යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 100යි මැජික් නුගා සහිත බටර්ස්කොච් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 350යි හාපික් පවර් ප්ලස් 10x ඉතිරි රුපියල් 150යි කාගල්ස්
8: ෆුඩ් සර්ටිෆිකේට් ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-222-200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 011-147-550 අමතන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: ඉතින් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
4: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනෙකිත ඉමනාවක් රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ඇල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 Vogue Jewelers සමතා ඔබ සමගයි.
5: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
6: එයා තාත්තා වගේම දක්ෂයි.
5: තව අම්මයාට නැන්ග්‍රු කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2000.
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් O level දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. A-level උත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
8: ගිහන්. හැබැයි එකක්.
3: ආයි, ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
7: සතියේ දවස් 5 උදේ 10ට.
3: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hotwell Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof. එකිනෙකින් ගොඩක් වැඩ කිර.
2: ඌවා holdings වලින් ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW histanak අඩුමලන්සෝ type කරලා 39.47ට SMS කරන්න.
3: Siyata crazy when desi heta hawasa pahata
4: powered by bid to win
5: anuwatai dashama deken anuwatai dashama hataren

0: අමුවෙනුත් කයි නෑ බුල් සයිදාමන
1: අමුවෙන්ම ඉතින් මේ අමුවෙන්ම ඉතින් මේ අමුවෙන්ම කනකොට කන්න ඉකොනොමිය එක ඉතින් දැන්
0: හරි
1: මේ දවස්වල තාම ඇහෙනවා මේ රජයේ පණිවිඩ දෙනකොට හැම වෙලාවම කියනවා විදුලි බල මණ්ඩලය පාඩුයි දැන් ආයමත්
0: හරි
1: පාඩුයි දැන් කොයි වෙලාවකවත් මේ ගල්ලඟුරු කෑල්ල නිකන් ටච් කරනවා විතරයි නිකන් ඩීසල් වලින් විදුලි උත්පාදනය කරන්න ගිහිල්ලා පොඩ්ඩක් වේදම් වැඩි වෙලා
0: තියෙනවා
1: නේද අපි දන්නවනේ ඩීසල් වලින් ඔය හැටි විදුලි උත්පාදනය කරන්න ඕනේ ඇයි කියලා අපිට අමතක කරගන්න බැරිවලු මේ ඉන්නේ
0: අපේ චූටි මොලේද තේරෙනවනේ
1: මට අවංකවම අමතක කළා දාන්න ඕනේ ඇයි මේ තරම් ඩීසල් වලින් විදුලි උත්පාදනය කරන්න සිද්ධ වුනේ කියලා
0: ඒ වුණාට අමතක වෙන්නේ නැහැ
1: මට අමතක වෙන්නේ නැහැ ඒක මට ඕනේ ඒක අමතක කරන්න
0: යා
1: ඉතින් දැන් නිකන් කෑල්ලත් ප්‍රධානම කතාවේ තියෙන ප්‍රධානම කෑලි දෙක තුන අයින් කළා දැන් කියන්නේ ඉන්ධන වලින් විදුලිය නිෂ්පාදනය කරන්න ගියාම ඉතින් ටිකක් වැඩි ගාණක් ටිකක් ගාණ වැඩි ඉතින් හැබැයි මේ විදුලි මිල වැඩි කිරීමේදී අපි ඒ තේරෙනවනේ හර වැඩි කරපු ගාණ අපි 95%ක් වෙච්ච සාමාන්‍ය ජනතාව මත පැටවුවේ නැහැ. ඉතුරු 5% අසාමාන්‍ය ජනතාව
0: මත තමයි එක පැටවලා
1: තියෙන්නේ. මොකද අපි දැන් තමයි ඕවා දන්නේ.
0: ඒකනේ.
1: නේද? දැන් මචං උඹලට 180ට වඩා උඩින් බිල එනවා නම් යුනිට් 180ට වැඩනම් සාමාන්‍ය ජනතාව කියලා කෑල්ලක් අපිට නැහැ. අපි ඇවිල්ලා අසාමාන්‍ය ජනතාව.
0: ආරේ
1: උනත් නිකන් ගැම්මට යන්නේ මං කියන්නේ ටයිටල් එක දීලා
0: තියෙන්නේ
1: අසාමාන්‍ය ජනතාව
0: මහන්සිලා වැඩ කරනවා ෆැක්ටරි කරනවා මොන හරි බිස්නස් කරන
1: හොඳ වැඩි
0: අසාමාන්‍යයි
1: ඔව් අසාමාන්‍යනේ
0: ඒකනේ
1: ඒ 5%ට තමයි ඒ අසාමාන්‍ය ජනතාවට තමයි ඒ 18% විදුලි බිල වැඩිවීම එන්නේ
0: yes
1: හරි එතකොට ඕගොල්ලෝ ඉස්සෙල්ලාම දැනගන්න ඕන එක තමයි යුනිට් 180ට වැඩි නම් අද ඉඳලා තීරුම් ගන්න ඕගොල්ලෝ සාමාන්‍ය ජනතාව කියන කැටගරියට අයිති නෑ මට හිතෙනවා නිකන් අපි අසාමාන්‍ය මට ඒක ඇලෙතනේ අසාමාන්‍ය ජනතාව වෙන්න ඕනේ අපි
0: සාමාන්‍ය
1: නැත්තම් ඉතින් ඊළඟ එක අපි ඉගෙනගත්තේ සාමාන්‍ය අසාමාන්‍ය අපි හැමෝම විරුද්ධ වචන ඉගෙනගත්තා
0: ඔව් ඔව්
1: එතකොට දැන් මේ අසාමාන්‍ය ජනතාව තමයි මේව කරන්නේ. මොනවද මේ අසාමාන්‍ය ජනතාව කරන තව වැඩ?
0: ඔකේ.
1: පොඩ්ඩක් අපි නිරීක්ෂණයට බඳුන් කරමු.
0: හරි.
1: අන්වීක්ෂෙන් බලමු. මේ අසාමාන්‍ය ජනතාව ඕන නැති වැඩ කීපයක් කරනවා. ඒගොල්ලෝ බිස්නස්
0: කරනවා.
1: කර්මාන්ත කරනවා.
0: යා.
1: අපනයනය කරනවා. මිනිසුන්ට රස්සාවල් දෙනවා. කාගෙන් අහලද කරේ? ටීවී කැසට් රේඩියෝ ගන්නවා ගෙවල් හදනවා වාහන ගන්නවා වෙල්කම් අසාමාන්‍ය ජනතාව පෝටල් කර්මාන්ත පටන් ගන්නවා මිනිස්සු 2400ට රස්සාවල් දෙනවා වාහන ගන්නවා ගෙවල් හදනවා මේව සාමාන්‍ය මිනිස්සු කරන වැඩ
0: ඒකනේ
1: ටීවී ගන්නවනේ ඒසී දානවා
0: ඒසී
1: සාමාන්‍ය මිනිස්සු දානවද ඒසී
0: වොෂින් මැෂින් වල රෙදි හොදනවා
1: කතා කරපළ දැන් නිකන් බබ්බු වෙන්න හදන්න එපා ඩීසල් උතලා බෙටළු දෙන්නේ හරියට කියෝ ඩීසල් ලීටර 700 ගානකටලු දෙන්න ඕනේ මම කියන්නේද
0: හා
1: ඒ වැඩිපුර ගානත් මේ අසාමාන්‍ය ජනතාව පිටම දැම්මොත් මොකද
0: හොඳ අදහසක්
1: ඔච්චර කල්පනා කරගෙන ඉන්න ඕනේ නැහැ ආවා මෙතන ව්‍යාපාර කරලා මේව කරලා වාහන අරන් ටීවී අරන් සැප ගන්න අසාමාන්‍ය ජනතාව
0: අනිත් මිනිස්සුන්ටත් රස්සා දීලා මේ මිනිස්සුන්ගේ ජීවිතත්
1: ගොඩනගන අනිත් මිනිස්සුන්වත් නරක කරනවා ජොබ් දීලා පඩි දීලා
0: ඩොලර් ගෙනල්ලා මොනවද මේ කරන්නේ
1: හරිනේ දැන් හරි හරිනේ දැන් මේවා මීට කලින් කරන්න තිබුණේ අසාමාන්‍ය ජනතාව මාත ශ්‍රී ලංකාවට ආන්න එපා

0: ඒ ගැප්ප එක මොනවද දන්න දුන්නේ?
1: මොකක්ද?
0: පොඩ්ඩක් කල්පනා කරන්න දුන්නේ.
1: හරි.
0: රටක තියෙනවනේ එන්ජිම. එන්ජිම ඇතුළේ තියෙන දැති රෝද. මේ මුළු රටම දුවන්නේ ඔය 5% කරකෝන දැති රෝද උඩ. ඕකේ රෝදයක් දැක් කැඩුන දාට බලා ගන්න පුළුවන් ඔය ඔක්කොම අයලට මේක දුවන්නේ කොහොමද කියලා.
1: Yes.
0: දවසක මිනිස්සුන්ට හිතුනොත් කර්මයක් නේ අයිසි. ව්‍යාපාරයක් කළා මිනිස්සුන්ට රස්සාවක් දීලා ජීවත් වෙන එක සැපට කාලා බීලා. ඒක කර්මයක් වේගෙන එනවා නේ කියලා. ආන්න මේ මිනිස්සු තමයි ඉස්සෙල්ලාම මේ රට අතාරින්නේ. මොකද මේ මිනිස්සුන්ට ඒක කරන්න පුළුවන් නේ?
1: ඔව් නේ.
0: අපේ රටේ කර්මාන්ත කීයක් නිෂ්පාදන වියදම් වැඩි කියලා ගලවන් ගියාද? කීයක් ගලවන් යන්න බලාගෙන ඉන්නවද? අපේ කොහොමත් ලේබර් කොස්ට් එක වැඩි. දැන් ඒ මදිවට මේ පිරිවැය හදන තව එක ගාස්තුවක් තමයි විදුලි බලය කියන්නේ. ඉන්ධන සහ විදුලි බලය. ඒ දෙක ඉතාමත් තීරණාත්මක සාධක. ඒක වැඩි වෙච්ච ගමන් ලයිට් බිල වැඩි වෙච්ච ගමන් නිෂ්පාදන වියදම් වැඩි වෙනවා. නිෂ්පාදන වියදම් වැඩි වුණාම මොකද වෙන්නේ? මේක මේ සාමාන්‍ය ජනතාවට කියලා දෙන්න එපේ. අසාමාන්‍ය ජනතාව 5% මේක තේරෙනවා. සාමාන්‍ය ජනතාව 95% මේ කියන්නේ. කර්මාන්තයක් කරනවා මිනිහෙක් නිකන් හිතන්න. කහනවට මිනිස්සු ව්‍යාපාර පටන් ගන්නවනේ නිකන් මේ පාඩුවේ මේ ආණ්ඩුවෙන් කියක් කරේ අරගෙන අස්වැසුම ගන්න අරගෙන අකුලගෙන ඉන්න බැරි මිනිස්සු ව්‍යාපාර කරන්න යනවා.
1: ඕන නැති වැඩ.
0: ඔව්. මම ඒක අනිවාර්යෙන්. හරිද? එහෙම අර ඉන්නවනේ මේ ආණ්ඩුවේ රස්තාවක් ඉල්ලගෙන පාරේ ගිහිල්ලා කෑ දීපියව් දීපියව් කියලා කොහොම හරි ඒක අරගෙන පඩි වැඩි කරපියව් කරපියව් කියලා ඒක කරගෙන
1: හා
0: පුළුවන් නම් ඒක යටින් අස්වැසුමත් කෑල්ලක් ගහගෙන එහෙම ඉන්නේ නැතුව යනවනේ ව්‍යාපාර කරන්න. යනවනේ මේ බිස්නස් කරලා පෙන්නන්න.
1: ඔව්
0: ඔව්. යනවනේ බිස්නස් කරලා කර්මාන්ත හදලා මිනිස්සුන්ට ජොබ් දෙන්න යනවා. කේම කරනවනේ මෙහෙම වෙලා මදියත්.
1: හරි.
0: දැන් මේ මිනිස්සුන්ගේ පිරිවැය වැඩි වුණාම මේ මිනිස්සු කරන අපි නම් බිස්කට් පෙට්ටියක් හදනවා කියලා නිකන් හිතන්නකෝ. දැන් මේ බිස්කට් පෙට්ටියට දාන්න එපාද අර වැඩි වෙච්ච ලයිට් බිලේ ගන්න මේ මිනිස්සු දානවා. මම 95 සාමාන්‍ය ජනතාවට කියන්නේ ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේ 5% ඔය ලයිට් බිලට කරගහපු 5% ඉන්නවනේ. ඒගොල්ලන්ගේ නිෂ්පාදන වල මේ පිරිවැය ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම දානවා. එහෙමනේ මේ කියන්නේ. ඒ නිසා හුරේ දාලා ජීවත් වෙන්න එපා. අපිට නම් මුකුත් උන්නේ නැහැ කියලා. පොඩ්ඩක් ඉවසලා ඉන්නේ කියනවා.
1: ඒක බලපානවා.
0: ඔව්. එහෙම නැත්තම් මේ මිනිස්සු මොනවද කරන්න ඕනේ? නිෂ්පාදන ප්‍රමිතිය බාලා කරන්න ඕනේ. නේද?
1: ඕනේ.
0: ප්‍රොඩක්ට් එක බාලා කරනවා. ඒගොල්ලෝ ෆැක්ටරි හදනවා. ප්‍රොඩක්ට් එක බාලා කරලා වික්ක හැකිද? ග්ලෝබල් මාකට් එකේ අපි මේ ඩොලර් ගේන විදිහ ගැන කතා
1: කරමුකෝ.
0: ඔය වගේම කර්මාන්ත කරන මිනිස්සුන්ට ඕන් තරම් හම්බෙලා තියෙන මිනිස්සු තමයි කොහොම හරි රට රටවල් ගානේ අතින් වියදම් කරගෙන එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකත් පොඩි පොඩි දේවල් කරනවා නැතුව නෙමෙයි. නමුත් හුඟාක් දේවල් ඔය කර්මාන්ත කරන මිනිස්සු තනියමයි කරගන්නේ. ඒක අපි දැකලා තියෙනවා. මේ මිනිස්සු වෙන වචනයක් කතා කරන්න මට පොඩි වෙලාවක් දෙන්න. මේ මිනිස්සු හම්බුනහම අපිට කියනවා මේවා. ඉතින් මේ මිනිස්සුගේ නිෂ්පාදන වෙළඳපොළ අතර තියෙන පට්ට තරංගයක් තියෙන බිස්කට් හදන්නේ ලෝකේ අපි විතරක් නෙමෙයි. ආහාර නිෂ්පාදන කරන්නේ අපි විතරක් නෙවෙයි. මේ මැණික් ස්වර්ණාභරණ තියෙන්නේ අපි ගාව විතරක් නෙවෙයි. අපි හදන කරන හැම දෙයක්ම ඊට වඩා අඩු මුදලට කරන්න පුළුවන් ලෝක රටවල් ගොඩාක් තියෙනවා.
1: Yes.
0: Made in Sri Lanka කිව්වහම අපිට දැනක් තියෙනවා ඒක ඇත්ත. නමුත් Made in Sri Lanka කියපු පළියට අපි කියන ඕනම ගානකට මේ ග්ලෝබල් මාකට් එකේ මිනිස්සු අපින් බඩු ගන්නෑ. එක ගානක් වෙනකන් මේඩින් ශ්‍රී ලංකාවකට ගරු කරනවා. එතනින් එහාට එහෙම ගරු කරන්නේ නැහැ. අනිත් එතනින් එහාට කියන්නේ මේඩින් ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්. ඒලොන ඔයගලෙන් ගාන
1: වැඩිනේ.
0: නෑ අපි අර ලයිට් බිල පොඩ්ඩක් අපිට කියන්න එපා ඒවා. ඕගොල්ලන්ගේ පැකට් එක ගන්න ඕනේ. මේ මෙතන තියෙනවනේ ඊට වඩා අඩුවට මේ රටෙන් ආපු එක බංග්ලාදේශෙන් ආපු එක ඊට වඩා අඩුවට තියෙනවනේ. ඕගොල්ලන්ගේ ඇඳුමට වඩා මේ බංග්ලාදේශෙන් මහලා ගෙන ආපු එකම ඇඳුමනේ. ඉතින් ගාන අඩුයිනේ. ඉතින් ඔයගේ ගන්න මොකට මේඩින් ශ්‍රී ලංකාව කියලා. බංග්ලාදේශ ගන්නවනේ.
1: කොච්චර හොඳ වුණත් ගන්න බැරි නම් වැඩක් නැහැ නේ.
0: මෙන්න මේක තමයි ග්ලෝබල් මාකට් එකේ වෙන්නේ. ඉතින් ග්ලෝබල් මාකට් එකේ ග්ලෝබල් මාකට් එක ගැන දන්නේ කවුද කියලා හොයන්න එපා ඔක්කොටම ඉස්සෙල්ලා. ඉතින් මේ මිනිස්සු නිෂ්පාදන පිරිවැය වැඩි වුණාම
1: හරි.
0: මේවා නිකන් මේ බූමරංග වගේ මේ ගහනේව ආයි එනවා කර කියලා. කොච්චර ඈතට ගහුවත් බූමරංගේ ආයි කරගෙලා ගහපු මිනිහා ගාවට මෙනවනේ. නිෂ්පාදන පිරිවැය වැඩි වුණාම අපිට වෙළඳපළත් එක්ක තරඟ කරන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. මොකද අපේ නිෂ්පාදනයේ වටිනාකම වැඩි වෙනවා. නිෂ්පාදන වියදම වැඩි වෙනවා. නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් බඩු විකුණන්නේ. ඒකයි ওই 5% අසාමාන්‍ය ජනතාව විශ්වාස කරන්නේ. නිෂ්පාදන වියදම 20 නම් අඩුම තරමේ රුපියල් 25කට 30කටව විකුණන්න එපැයි යෝග.
1: ඒකනේ.
0: ව්‍යාපාරේ. නිෂ්පාදන වියදම තිහට ගියොත් කොහොමද කරන්නද? එතකොට එයා 40යි කියලා කියන්න පුළුවන්. හැබැයි මාකට් එකේ මේ ප්‍රොඩක්ට් එකම කරන වෙන රටක කරන ප්‍රොඩක්ට් එක 30ට තියෙනවනම් අපේ එක 40ට ගන්නෑ. ඒ 30ට දීලා මිනිස්සු එක ගන්නවා.
1: ඒකනේ.
0: කාටද ඩොලර් ටික නැති වෙන්නේ මේ තිබිච්ච බිස්නස් එකේ? අපිට. දැන් ඒක කරන්න බැරි වුණාම මොකද මේ නිෂ්පාදකයා කරන්නේ? සේවකයෝ අඩු කරන්න බලනවා. නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු කරන්න බලනවා. රස්සාවල් නැති වෙන්න අවදානමක් එනවා. මල්ලි ඔයගොල්ලෝ 100ක් තියාගෙන මට කරන්න වැඩක් නැහැ. මම මගේ ප්‍රොඩක්ෂන් එක 50ට අඩු කරන්න හිතුවා. 50ක් ගෙදර යවන්න වෙනවා. මට කරන්න බෑ. පහුගිය දවස්වල අපි දැක්කා. ඇඟලුම් ආයතන බුරුතු පිටින් අයින් කරා මිනිස්සු. මුලින්ම දුන්න කැමැත්තෙන් අයින් වෙන්න කියලා. පස්සේ ගාන දීලා අයින් කරනවා. අන්තිම හරිදී යන්න කියනවා. ඉතින් කොහොමද කරන්නේ? නිකන් පඩි දිදී ග්ලෝබල් මාකට් එකත් එක්ක ෆයිට් කරන්න බැරි තත්ත්වයක නිෂ්පාදන පිරිවැය දවස ගානේ වැඩි වෙන. දැන් ඔය 400ට දුන්නට 700යි කියනවනේ. හරි ඩීසල් වල 700 ගානක් කියනවනේ. ඩීසල් රීලරි හරි ගාන. ඉතින් ඒකත් ඔතනට ආව නම් ඉතින් හිතන්නකෝ. ඉතින් මේ කොයි යන්නේ? රයිගම් යන්නේ තමයි. ඉතින් මේ අර ප්‍රැක්ටිස් කරන දේශපාලනේ නෙමෙයි ප්‍රායෝගික දේශපාලනේ. ඒක අපි දැන් බොහොම හොඳට තේරුම් ගත්ත අවධියක තමයි ඉන්නේ.
1: ඔවුනේ.
0: මොනවාම හරි කරන්න වෙනවා. මේ යන විදිය නම් එච්චර හොඳ ලකුණු පේන්නේ නැහැ කියලා තමයි කනගාටුවෙන් උනත් කියන්න
1: තියෙන්නේ.
0: මේවා කොහොම ගියත් අපි සාමාන්‍ය ජනතාව උනත් අසාමාන්‍ය ජනතාව උනත්
1: හරි
0: මේ රවුම මේ අපි හැමෝම මේකට අත තියන්න වෙනවා මේ මල්වට්ටියට. ලෝකෙ තියෙන ඒ තරම් හොඳ තැනක නෙමෙයි කියන එක අපි ඔබට තේරුම් කරන්න හැදුවේ ඉන්දියාව මේ වෙලාවේ හැසිරෙන විදිය දිහා බලාගෙන. ලෝකේ තුන්වෙනි ආර්ථිකයේ හිමි රට හැටියට ඉන්දියාවත් කියනවා නම් මේ පරිභෝජනය අඩු කරන්න ආනයන රට ඇතුළට පිටින් ඉන්නන බඩු අඩු කරන්න විදේශ විනිමය රකින්න හිතන්න ගමන් බිමන් පාලනය කරන්න පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න පුද්ගලික මේවා වෙනුවට ඉන්දියාව එහෙම කියනවා කියලා කියන්නේ අපි හොඳ පොසිෂන් එකක නෙමෙයි කිසිසේත්ම ඉන්නේ.
1: ඔවුනේ.
0: මම දන්නේ නැහැ මේක දන්නවද කියලාත්
1: කියන්නේ.
0: එච්චරයි.

0: මම මේ ඊයේ ගෙවල් යට වෙලා රාමියෝ ජරමර ඔක්කොම ඒවත් ඔක්කොම කරලා දැන් අදත් මහ වැස්සක් කඩන් වැටෙන පැත්තක් එහෙ.
1: හරි.
0: මට බලාපොරොත්තු වෙන ඉන්න ෆ්ලෑෂ් ෆ්ලඩ් එකක් එයි කියලා.
1: දැන් තිබ්බ ටික බහලා ගිහලා
0: ඉන්නේ. ටික යවස් වෙනවද බෑරගෙන.
1: ආ රයිට් ඕකේ.
0: අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා සීසන් 2
1: අද. බලාපොරොත්තු.
0: සීසන් 2 3 දවස් දෙක තුනක් තියෙනවා නේ
1: මේ තත්ත්වය. වර්ෂාව.
0: ඔය පිටරට එක එක මේ weather apps තියෙනවානේ. ඒවා තමයි එකක් දෙයක් දාගෙන ඉන්නේ. බලපුවාම ඉතින් මේ කොළඹ හරි මේ පේන්නේ නැහැ අර මොනවද ඕ මන්ද බලාකුළු වගේ ඒවා වහගෙන
1: තියෙන්නේ.
0: නේද? ඉතින් කොළඹට 200 ගානට වහින්නේ. මේ පෞගේ දවස්වල සෝෂල් මීඩියා වල එක හිලක්කන් දාලා ගියා මෙච්චර මෙච්චර වහින්න නියමිත වෙලා තියෙනවා මේ මිනිස්සු මේ මීහරක් නෙමෙයි මිනිස්සුන්ට විස්තර හොයන්න පුළුවන් ලෝකෙ හැනට විවෘත වෙලා තියෙනවා මේ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පස්සෙන් මැවිදින්න ඕනේ නැහැ රටේ වේදරක දැනගන්න රටේ වේදරක දැනගන්න ඕන තරම් වේදි තියෙනවා මම දන්නේ ඒව දන්නවද කියලා නේද සමහර අයට මේ තාම තියෙන ජීමේල් එකනේ ඒකනේ
1: ඒව දැනගත්තා මිනිස්සු ඒව ෂෙයා
0: කරනවා ෂෙයා කරනවා නිකන් ඒවර නිකන් බොරුවට ගේම් ඉල්ලලා වැඩක් නැහැ නේද? ඒවට බොරුවට ගේම් ඉල්ලන වැඩක් නැහැ. කොහොම කරත් ඇත්ත කියන එක රබර් බෝලයක් වගේ කොයි වෙලාවක හරි ඉතින් මේ එනවා උඩට. බොරුවට නිකන් නටලා වැඩක් නැහැ.
1: ඔව් ඒකනේ නේ.
0: නේද? හැම එකම එහෙමනේ ඔය මිනිස්සු මාර අප්ඩේටඩ්. සමහරවිට අපි මීඩියා කරාට අපිට වැඩිය නිකන් සාමාන්‍ය මිනිස්සු අප්ඩේටඩ්. අපි අර අසාමාන්‍ය හින්දා අපිට ඉතින් මේ කන්නේ මේ. මාර අප්ඩේටඩ් සාමාන්‍ය මිනිස්සු. ඒක සාමාන්‍ය මිනිස්සුද අපි කතා කරන්නේ තෙන බයි. මොන මීඩියා දනන් හිටියත් ලංකාවේ ලෝකේ තියෙන සේරම නිවුස් සයිට් බලලා ලියද බහිවත් බයෙන් බහින්නේ මොකද අහන ප්‍රශ්නට උත්තර දෙ ගන්න පුළුවන් වේද කියලා විශ්වාසයක් නැහැ හරියට.
1: අනිත් එක මිනිස්සු ප්‍රශ්න කරන්නේ උත්තරේ දැනගෙන.
0: එහෙම
1: සීන් එකකුත් තියෙනවා.
0: මිනිස්සු පුදුම විනෝදයක් ගන්නවා. ඇත්ත දැනගෙන දන්නේ නැහැ වගේ ප්‍රශ්න අහනවා. ඒකට ඉතින් ගොබ්බ උත්තර දෙනකොට මිනිස්සු එම්මෙන් hinaavi අහන් ඉන්නේ. අපි කියන ඒවා එන නිකම් මෝඩ මදර උත්තර දෙනකොට මිනිස්සු hinaavi අහන් ඉන්නවා කියලා අපිට තේරෙනවා. ඒ මිනිස්සු දන්න සිටුේෂන් එක
1: දන්නවා යස්
0: එනවා මේ විශේෂයෙන්ම මේ ජෙනරේෂන් එක හරි මම මේ කියනවා දැන් ඒ ටික ඔක්කොම මේ ඔක්කොම ඉවර වෙලා
1: හරි
0: මං ඊ නිකන් කල්පනා කළා මේ පෙරඩුවා ගැන පෙරඩුවා කියන බ්‍රෑන්ඩ් එක
1: හරි
0: අපි කෙලීසා කියන අර කම්පැක් හැච්බැක් එකකින් වට මතක තියෙනවා ෂෙයා කරන්න
1: කම්පැක්
0: හැච්බැක් එකකින් පටන් ගත්ත පොඩි ගමනනේ ඒ ලංකාවේ එක කාලෙක කෙලීසා කියලා කියන්නේ ওই පෙරඩුවා එකෙන් ආපු කෙලීසා කියන කම්පැක් හැච්බැක් පොඩි කාර් එක.
1: හරි.
0: මෝටර රත් සිහිනියක් තියෙන හැම මිනිහෙකුටම මාර. මාර මොකද්ද කියන්නේ? මාර මොකද්ද කියන්නේ? මාර පාර?
1: මාර දෙයක් වුණා.
0: මොකද්ද ලෝ? මොකක්ද මේ?
1: මාර මොකද්ද?
0: මාර සනසෙල්ලක් වුණා. මෝටර රත් සිහින තිබිච්චායට
1: හරි ඕකේ
0: ඒ කාලෙත් මාකට් එකේ අර හැමදාම කියවෙන නම් හැමදාම මිනිස්සු ගන්න වාහනවල ගණන් තියනවා නේද ඒවා අනවශ්‍ය විදිහට දන්නවනේ ඉල්ලුම දිහා බලලා තමයි සප්ලයර් ගාන තීරණය කරන්නේ මිනිස්සු මැරීගෙන ඉල්ලනකොට මේ රුපියල් 10ට 20ට හදන්න පුළුවන් එකටත් රුපියල් 3400 කියන එක තමයි ඇති
1: යා
0: ඉල්ලුම හොඳටම වැඩි නම් ගාන හොඳටම උස්සන හොඳින්ම ගාන කපනවා
1: හරි
0: එතන මට තේරෙනවා මේ මාකට් එකේ වාහනවල තියෙන ගණන් සහ ඒවැය තියෙන ඔප්ෂන් අතර එහෙම ලොකු සම්බන්ධයක් නැහැ. වාහනේ හදලා තියෙන මටීරියල් වල ක්වොලිටියට වාහනේ තියෙන ඔප්ෂන් වලට සහ ඒ අදාළ අනිත් දේවල් අපිට අතට හු වෙන කැලේ දේවල් ටික තියෙනවා. ඒව සහ වාහනේ ගාන අතර සම්බන්ධයක්
1: නැහැ.
0: මොකද ඒ ඔප්ෂන් වලට දැම්මට තේරෙනවා කියලා තියෙන ගණන් බොහොම වැඩි කියලා.
1: ඒක නම් ඇත්ත.
0: ඒක තේරුනේ අලුත්ෙන්ම පෙරඩුවා ගෙන්නපු ලංකාවට ගෙන්නපු වාහන ෆ්ලීට් එක දැකලා ඒවට නැගලා ඒව අතපත ගාලා ඒව ස්ටාර්ට් කළා හෙට්ට මෙහෙට කළා බලපුවාම තේරුනේ. ඔබ යන්න මෙතන අපි කියන්නේ මේ හයිඩ් පාක් කොනනේ
1: හයිඩ්
0: පාක් කොන තව තියෙනවා ඒගොල්ලන්ගේ ෂෝරූම්ස් ලංකා පුරා
1: මේක තමයි මේන් ෂෝරූම් එක
0: මේන් ෂෝරූම් එක තියෙන්නේ පෙරඩුවා හයිඩ් පාක් කොන එකේ දන්නවනේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් තමයි ගෙන්නන්නේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් එක කාත් එකද කාගේ සබ්සිඩරි එකක්ද යුනයිටඩ් මෝටර්ස් අනුබද්ධිත සමාගමක් යුනයිටඩ් මෝටර්ස් හරිද
1: හරි ඕකේ
0: යුනයිටඩ් මෝටර්ස් එකෙන් තමයි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් එක හදලා තියෙන්නේ ඒතොර යුනිමෝ එකෙන් තමයි පෙරඩුවා ලංකාවට ගෙන්නන්නේ කොහෙන්ද ගෙන්නන්නේ මැලේසියාවෙන් ගෙන්නන්නේ.
1: ඔබ
0: දන්නවනේ ලංකාවට වාහන එන්නේ දැන් ඉස්සර වගේ ජපානයේ විතර නෙමෙයිනේ. ජපානගෙන රජ රූපෙන් එහෙම ආවා. දැන් අපිට එනවා මේ මේ මේ මේ

0: තායිලන්තෙන් වාහනයනවා ඉන්දියාවෙන් වාහනයනවා
1: මැලේසියාවලින් දැම්මේ පෙරඩුවා එනවා
0: පෙරඩුවා එක මැලේසියා සාමාන්‍ය මැලේසියාව වගේ රටක් ක්වොලිටි එක කියන එක කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ කියලා තමයි මම ඉගෙන ගන්න
1: තියෙන්නේ හරි ඕකේ
0: මැලේසියා කවදාවත් ක්වොලිටි එක කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. يعني ක්වොලිටි එක අමතක කරන්නේ නැහැ කියන්නේ. ක්වොලිටි කියන එක මැලේසියා වගේ රටකට ලොකු ඩීල් එකක්. ඒගොල්ලෝ හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ රටට ගිහිල්ලා තියෙනවා නම් මැලේසියාවට ගියපු අය දන්නවා.
1: හරි.
0: ඒ රටේ විදිය, ඒ රටේ තියෙන නීති රීති පද්ධති සහ ඒ රටේ තියෙන ඒ රටේ මොන හරි ගත්තාම ඒකේ තියෙන ක්වොලිටි ඒක හැමම ඒගොල්ලෝ පෙරඩුවා රේන්ජ් එකටම ගෙනහැලා තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙනවා ඔය වගේ අර කොම්පැක් හැච්බැක් තියෙනවා, හැච්බැක් එක තියෙනවා. එතකොට සෙඩෑන් වර්ගයේ අර කාර් ඩිකි අපි කියන්නේ ඩිකි කියලා
1: කියන්නේ.
0: නැත්නම් බූට් එක. මේ දෙකට දෙපැත්තේ තියෙන ආයක සෙඩෑන් වර්ගයේ. ඔය බෙසා එක හැම සෙඩෑන් එකක්. ඒගොල්ලන්ගේ බෙසා එක හැම ලංකාවේ නැගලම ගිය වාහනයක්. කෙලිසකට පස්සේ බෙසා නිකන් උණු කැවුම් මට්ටමින් ගිය.
1: හරි, ඔකේ.
0: රයිට්. ඊට පස්සේ දැන් ඒගොල්ලන් ඇවිල්ලා තියෙනවා කම්පැක්ට් SUV ඇවිල්ලා තියෙනවා. SUV ඇවිල්ලා තියෙනවා. 2025 අවුරුද්දේ හොඳම entry level SUV එක හැදුවේ පෙරඩුවා. 2025 අවුරුද්දේ හොඳම entry level SUV එක sports utility vehicle එක. ඒකත් ලංකාවට ඇවිල්ලා තියෙනවා. හොඳම hatchback එක 2025 ඒගොල්ලෝගේ. දැන් ඒගොල්ලෝ ගෙනලා තියෙනවා multi purpose vehicle. ඒ කියන්නේ family එකේ කට්ටිය ගොඩාක් දාගෙන 7 seater level එකේ අන්න ලංකාවට ඇවිල්ලා
1: තියෙනවා. ආ right.
0: 21ක් දාන්න. මිලියන 7යි ගානෙන් පටන් ගත්තම මේ පෙරඩුවා වාහන range එක මිලියන 16යි ගාන වෙනකන් තමයි යන්නේ. ඒ කියන්නේ මිලියන 16කට ඔබ මේ නිතර නම අහලා පුරුදු MPV එකක් SUV එකක් නිකන් කල්පනා කරන්න. ඒ features ටික, ඒ quality එක, ඒ පෙනුම ඒ හැටියටම ගෙනහැලා තියෙනවා. ඉතින් ඔබ වේදන් කරන්න ඒ වාහනේම මිලියන 16ක් දීලා ගන්නවද? නැත්නම් මොකක් හරි නමක් මෙව කරගෙන මිලියන 30ක් 40ක් දීලා ගන්නවද? ඉතින් ඒක ඔබ ඩිසයිඩ් කරන්න ඔබේ තියෙන තල්ලිවලට. මට හිතුණා ඉතින් ඒ ෆීචර්ස් එහෙමම නම්, ඒ පෙනුමමත් එහෙමම නම්, ඒ බොඩි කිට් එහෙමම නම්, ඒ ටෙක්නොලොජි එක එහෙමම නම්, සමහර ඒවා ඊටත් වඩා හොඳ නම්,
1: හරි.
0: මම මොකටද 16කට 30ක් දෙන්නේ කියලා. මම ගන්නවා නම් පෙරඩුවා එකක් ගන්නවා. පෙරඩුවා මොකද SUV හරි MPV හරි hatchback හරි sedan
1: හරි
0: ඔව් තියෙන්නේ. ඔන්න හරි. මේ නම්බර් එකක් තිබුණා වගේ මට මතකයක් තියෙනවා. 011 565 170. 011 565 170ට කතා කරන මේ යුනිමෝ එකේ නම්බර් එක දුන්නු. අටාමාට 9ට විතර වගේ 9ට විතර කෝල් එකක් දෙන්න. කෝල් එකක් දෙලාද 27. අද බැරි වුණත් වීකෙන්ඩ් එක දාන්නේ තියෙන වාහන ටික කවරසේර මුස්සන් යන්නේ නැහැ කොහෙලාවත්. අනිත් එක ඔබට මම එක දෙයක් කියන්නම්. මැලේසියා මං කියේ ක්වොලිටි කන්සර්න් එකක් තියෙනවා කියලා. ඔය කුයි කවුරු ලංකාවට වාහන එක පාට්ටම දැම්මත් ලංකාවට මේ පෙරඩුවායක අලුත් වාහන ටික දාන්න කලින් ඒගොල්ලෝ ඇවිල්ලා ලංකාව පිළිබඳව අන්වීක්ෂයෙන් බලලා විස්තරයක් අරගෙන ගියේ ඒගොල්ලන්ගේ ටීම් එක ඇවිල්ලා. ලංකාවේ පාරවල් ගැන, අපේ තියෙන ඩ්‍රයිවිං හැබිට්ස් ගැන, අපේ තියෙන මාර්ග නීති පද්ධතිය ගැන ඒවා ඔක්කොම හොයාගෙන ගියේ. ඒట్లా තමයි කිව්වේ අපිට ලංකාවට මේ වාහනේ දාන්න ඕකේ කියලා. හිතන්නකෝ කොච්චර සීරියස් පොරවල් නේද?
1: ඒකනේ නේද?
0: බලන්න ගන්න නෙමෙයි, ගන්න තේරම අපි බලන ඔක්කොම අපි ගන්නෙ නෑනේ. පෙරඩුවා වාහන ටික ඔබ බලලා ඉන්න ඊළඟ තීරණයට සමහරට අදවස වාහනයක් ගන්න හිතන්නේ නැතිනේ. පැය භාගයකට හරි කලින් ගිහිල්ලා පෙරඩුවා වාහන ටික බලන්න.
1: හරි.
0: බලලා ඔබ තීරණේ ගන්න.
1: මට දෙයක් තියෙනවා අරවින්ද, මට ඉවසගෙන ඉන්න බෑ. දැන් හිතන්න කඩේකට ගියොත් කෑම එක ඕඩර් කරලා කෑම එක ගේනකම් මට ඉවසගෙන ඉන්න බෑ.
0: අල බහිනකම් ඉන්න පුළුවන්.
1: හරි.
0: දැම්මලකම් ඉන්න බෑ.
1: දැන් ඔෆිස් එකේ වැඩ කරලා සැලරි එක දෙනකම් මට ඉගෙනේ ඉවසගෙන ඉන්න බෑ.
0: ඉගෙනේ?
1: ඒ කියන්නේ ඔෆිස් එකේ
0: අපිට පුළුවන් නොදී ඉන්න
1: ඕනනම්
0: දෙනකම්.
1: දැන් ඒ වගේ
0: දෙනකොට සැලරි එක අපි ගෙවනකොට ඉන්න බැරිද?
1: නෑ නෑ, ගෙවනකොට හොඳට ඉන්න පුළුවන්. මං කියන්නේ අර දෙනකම් ඉන්න බෑ. දැන්ක සැලරි එකක් අරන් අනිත් එකට යනකම් ඉන්න බෑ. ඉවසන්න බෑ. එහෙම සීන් නම්
0: දවස ගානේම වගේ ගෙවන්න තියනවා නම් හොඳයි කියලා හිතෙන්නේ.
1: What do you think?
0: ඒ
1: වගේම මට ගෙයක් ගන්න ගියොතින් ගේ අර සාමාන්‍යයෙන් ගෙවලා ඒක හදනකම් මට ඉන්න බෑ.
0: ඉන්න බෑ. ඒක නම් ගොඩක් අයට ඉන්න බෑ.
1: ඉන්න බෑනේ.
0: අවුන් පේමන්ට් එකක් ගෙවලා වාරික ගෙව ගේ නැතුව ඔහේ ඉන්න බෑ.
1: හරි
0: හරි. ඒක හරි.
1: ඉතින් ඒ වගේ කට්ටියට තමයි 88 රෙසිඩෙන්සිස් තියෙන්නේ. මේක හදලා තියෙන්නේ.
0: ගෙවුවනම් පදිංචෙන්න තියෙන්නේ.
1: හරියට හරි.
0: නේද? අර මේ මේ මේ සිංගේකේ සිම්පල් පේ වගේ. ගෙවුව අරන් ගියා ටීවී එක බලනක මං ගෙවන්නේ. ඒසි එක පාවිච්චි කරනක මං ගෙවන්නේ. දැන් අපිට ගෙවල් වලටත් එහෙම චේන් එකක් පැනගෙන එනවා. ගෙවුවා

0: ගමන් 88 රෙසිඩන්සිස් පූල් එකේ මේ වගේ දවසක හිතන්න කොහොමද නිකන් හිතන්න පූල් එකේ මේ වගේ දවසක් පොඩි සීතලක් තියෙනවා නමුත් වතුරට බැහැගත්තාම එච්චර ගාණක් නැහැ අයිනට ගිහිල්ලා පූල් එකේ එජ් එකේ නිකට තියාගෙන
1: ජබුන් ගහනවා
0: ඔයාගේ ඔයා ජබු බැරි නම් ඔයා ඕන එකක් කරගන්න ඒ අපි අපේ සොසයිටි කතාව දන්න මේක ඔයාට එන්න බෑ
1: මේ
0: කිඩ්ස් නෙමෙයි මේ ජබු ගහන මට්ටමේ පාතාල ලෙවල් එක නෙමෙයි උසස් සල්ලි බාගේ තියෙන මිනිස්සු සද්ද දාන්නේ දන්නවා ජබු ගහ විතර මේ තප්පුල වල ඉන්නේ පේනවනේ මෙව්වත් එක්ක ගනුදෙනු යන්නේ අපි
1: හරි පූල් එකේ කෙරවලට ගිහිල්ලා නිකට තියාගෙන
0: අත් දෙක මෙහෙම තියලා අර ගැට්ට උඩ නිකට තියාගෙන වෙල් යාය දිහා බලන පොඩි කල්පනාවක් දා මිනිස්සුන්ට කල්පනා කරන්න වෙලාවක්
1: තියෙනවා
0: ඔබට කල්පනා කරන්න වෙලාවක් තියෙනවද ඔබ 88 රෙසිඩෙන්සිස් ගියා ඔබට ඕන තරම් තමන් වෙනුවෙන් කැප කරලා තමන් ගැන හෝ කරපු දේවල් ගැන හෝ කරන්න හිතාගෙන ඉන්න දේවල් ගැන ස්වයං විවේචනයක් දාන්න හරි පොඩි පර්සනල් ටෝක් එකක් තමන් එක්ක දාන්න එහෙම වෙලාවක් මිනිහෙකුට ඕනේ.
1: එතකොට වයිෆ් ළඟට ඇවිල්ලායි මොනවද මිනිහෝ කල්පනා කර කර ඉන්නේ කියලා.
0: ආ. ගියක් ගන්න කලින් ගෑණියෙක් ගත්තාම ඔබ දන්නේ.
1: එනං කෝල්
0: කරන්නේ ඒකම තමයි. මේ 88 රෙසිඩෙන්සිස් ලස්සන තැනක
1: තියෙන. ඕ ෂොක්.
0: මම කැමති ඔබට ඔබේ වර්ගයේ මිනිස්සු හම්බ වෙනවට. දන්නවද ගැලපෙන්නේ නැති මිනිස්සුත් එක්ක ජීවිතේ මාරා අමාරුයි. ගැලපෙන්නේ නැති මිනිස්සුත් එක්ක ජීවිතේ හරි අමාරුයි. ගැලපෙන්නේ නැති මිනිස්සුත් එක්ක ජීවිතේ රසාල් කරන්න අමාරුයි. ගැලපෙන්නේ
1: ප්‍රෝග්‍රෑම් කරන්න අමාරුයි. අම්මෝ මගෙන් ගහන්න.
0: කොහොමද හදිස්සිය? යෝති දැනගත්තා ඒක මේ පැත්තට එන්නේ මේ පැත්තට.
1: ඊසාන දිගින් උතුර හරහා යන්නේ කියලා දැනගත්තා.
0: අපට හදිස්සිය නම මම ඔයාගෙන නෙමෙයි කිව්වේ මං කියන්නේ අමාරුයි. මෙයා හදිස්සියලා කිව්වා. ඉතින් ගැලපෙන මිනිස්සු හම්බෙන හිතේ ආසාවල් වලට පොඩ්ඩක් මැච් වෙන එහෙම තැන් එහෙම අඩුයි. ඉතින් ඔන්න ඔබට හම්බෙලා තියෙනවා. මිලියන 10ක් ගෙව්වා පදිංචි වුණා. ඔබ ඉන්නේ කහතුඩුවේ. ඔබට හයිවේ එකට නැගගත්තාම මේ රටේ පැය ගානකින් යන්න බැරි කිසිම තැනක් නැහැ. ඔබ කොළඹ ඉන්නවට වඩා හොඳ තැනකයි ඔය ඉන්නේ.
1: ඔව් නේ.
0: කොළඹ නැති නිදහසක් තියෙන කොළඹට වඩා කොළපාට පරිසරයක් තියෙන සද්ද බද්ද අඩු වුණාට ඕන සද්දයක් දාගෙන ජීවත් වෙන්න පුළුවන් ලස්සන තැනක් සෙට් වෙලා තියෙන ඔය 88 රෙසිඩෙන්සිස් ප්‍රයිම් එකකින් කරන්නේ. ඒ නිසා ප්‍රමිතිය ගැන හරි හදලා තියෙන විදිය ගැන හරි ඔබට නිකන් ආයේ ඔබලා බලන්න දෙයක් නැහැ. වැඩේ නියමටම කරලා තියෙනවා.
1: 13:22 නම්බෙකට කතා කරන්න. උදේ 7:51.
2: රොක් වෙමු සියතට.
3: එක්සයිට් ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරිය පිළිදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000.
5: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
6: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
8: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක Perodua Axia. ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
9: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 01
10: ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: හතයි විනාඩි 54යි දැන් වෙලාව. අපි ඇලුමෙක්ස් ගැන මතක් කරන්න ඕනි. ඇලුමිනියම් සම්බන්ධව වැඩක් කරනවා නම් ඇලුමෙක්ස් ෂෝරූම් එකට ගිහිල්ලා කතා බහ කරලා කොටේෂන් එකක් අරගෙන වැඩේට බහින්න. හරිද? ඊට පස්සේ අපි අදත් කතා කරනවා හච් ගැන. හච් 15 පැකේජ් එක ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනි. ඇප්ස් 15කට unlimited data හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මේ වහින දවස්වල අපි gedara දකින්නම දේ තමයි ඉතින් වහල අවුල් පහල සෞතුයි වහලෙන් වතුර එනවා. ඕකනේ ප්‍රශ්නේ නේද? හැබැයි ඉතින් වැස්සට ඉවර වෙලා ගිහිල්ලා ඔන්න හොඳට අවුව තියෙන කාලේට ඕක අපිට අමතක වෙලා යනවා. ඒ නිසා මෙන්න මේ කාලේ හොඳට හිතට ගන්න වහලේ ප්‍රශ්නයක් තියෙනවා නම් වහල චේන්ජ් කරන එක ලොකු වැඩක්. අලුතින් ගයක් හදනවා නම් තමයි මේ කලර් අප් එක දාලා වැඩේ කරන එක ලේසිම ලේසි. හැබැයි වහල ගලවලා ආයි වහලක් හයි කරනවා කියන එක ලේසි නෑ. හැබැයි ඒ තරමට වහල සවුත් වෙලා නම් ඒ වගේ තීරණයක් ගන්න සිද්ධ වුණොත් කලර් අප් ගැන මතක තියාගන්න. අපි කලර් අප් වල ස්ට්‍රිප් සීලින් එක ගැන සහ වහල ගැන අද දවසෙත් කතා කරනවා. ඊට පස්සේ අපේ කමර්ෂල් බැංක එක ගැන මතක් කරන්න ඕනි. පහුගිය දවස් ටිකේ අපි මතක් කරා ඒගොල්ලන්ගේ ඩෙබිට් කාඩ්ස් වලට ලැබෙන වාසි ගැන. ඒ වාසි සහ අපි මේ දවස්වල තව විශේෂ ආරංචි ටිකක් කමර්ෂල් බැංක් එක ගැන කතා කරනවා. කොම් බැංක් එක ගැන මම ඒ ටික පස්සේ කියන්නම්. දැනට මතක තියාගන්න ඕගලන්ට කෑෂ් වලින් සල්ලි වියදම් කරන්න නැතුව ඩෙබිට් කාඩ් එකෙන් වියදම් කළා මාසිකට පුළුවන් නම් රුපියල් 20,000කට හරි ඊට වැඩියෙන් වියදම් කරන්න. ඒ කියන්නේ ඔය ෂොපින් කරනකොට බිල් පේමන්ට්ස් ඔන්ලයින් පේමන්ට්ස් මේ ඕන එකක් කරන්න පුළුවන් කොම් බැංක්. ඩෙබිට් කාඩ් එකෙන් එහෙම කරලා ඔගලන්ට තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. ජයග්‍රාහකයෝ 1000ක් දාහක් තෝරන්න තමයි මේ වැඩසටහන තියෙන ලොකු ලොකු තෑගි තියෙනවා. ඒ ගැන විස්තර අපි කියන්නම්. ඒ වගේම අපේ කමර්ෂල් බැංක් එකේ පහුගිය දවස් ටිකේ අපි කතා කරපු ඒගොල්ලන්ගේ අක්ෂර කම්පියුටර් ලැබ්ස් හදලා දෙන වැඩසටහන ගැනත් අපි පොඩ්ඩක් ටිකක් වැඩියෙන් කතා කරමු අද දවසේදී. අද උදේම අපි 88 රෙසිඩෙන්සිස් ගැන කතා කරා. කහතුඩුවේ තියෙන්නේ 13:22ට කෝල් කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඕනර් ෆෝන්ස් X9D ෆෝන් එක ගැන මතක් කරන්න ඕනි. බිම වැටුණත් කැඩෙන්නේ නැති, බිම වැටුණත් පුපුරන්නේ නැති සුපිරිම ෆෝන් එකක් තමයි X9D කියලා කියන්නේ. තවමනාද අපි මතක් කරන්න ඕනි බජාජ් අලුත්ම ත්‍රිවිල් එක ගැන. හොඳ එන්ජින් කැපැසිටි එකක් තියෙනවා, හොඳ කාර්යක්ෂමතාවයක් තියෙනවා, සද්දේ අඩුයි, එතකොට හොඳ පුලින් පව එකක් තියෙනවා, බර දාලා අදින්න පුළුවන්. ඉතින් ඒ වගේ සුපිරි භාණ්ඩයක් තමයි බජාජ් අලුත්ම ත්‍රිවිල් එක. ඒගොල්ලන්ගේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ නියෝජිතයොත් ලංකාව හැමතැනම ඉන්න නිසා 1400ක් විතර නියෝජිත ජාලයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට ගොඩාක් අර හිතේ නිදහසෙන් වාහනයක් අරගෙන නිකන් වද වෙවි ඉන්න දෙයක් නැහැ. හිතේ නිදහසෙන් බජාජ් ත්‍රිවිල් එකක් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. සී ශ්‍රී ලංකා ගැන චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඔබේ දුව හරි පුතා හරි ඒ ලෙවල් වලින් ප්‍රස්සේ තීරණයක් අරගෙන තියෙනවා නම් ඒකට එකම තැන තමයි CA ශ්‍රී ලංකා කියලා කියන්නේ. ඉතින් එතනට ගිහිලා වැඩි විස්තර දැනගන්න සහ අපි CA ශ්‍රී ලංකා ගැන විස්තර ඔබත් එක්ක ෂෙයා කරගන්නවා අදත්. පැල්වත්ත කිරි අපේ රටේ නිෂ්පාදනයක්. ඒ ගැනත් මතක් කරන්න ඕනි. හොරයිසන් කැම්පස් එක ගැන කතා කරන්නත් ඕනි. A-levels වලින් පස්සේ ප්‍රතිඵල මොකක් වුණත් සමහරක් දරුවෝ පාස්, සමහරක් දරුවෝ අසමත්, මොනවා වුණත් ප්‍රතිඵල හොරයිසන් කැම්පස් එක හරහා දරුවාගේ ගමන, ඒ කියන්නේ ඩිග්‍රී එකක් දක්වා දරුවට යන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් මේක ලොකු සහනයක් අම්මල තාත්තලට. සමහරක් අම්මල තාත්තලා අපිට මැසේජ් කරනවා ඒගොල්ලන්ට හරි සතුටුයි මේ මේ මේ ආරංචිය ගැන. සමහරක් දරුවෝ ඒ කියන්නේ කැම්පස් යන්න තරම් හොඳ ලකුණු තියෙන, ඒ කියන්නේ විභාගේ හොඳට පාස්, හැබැයි රජයේ කැම්පස් එකට යන්න විදිහක් නැහැ තියෙන ඉඩපාඩු මදි නිසා. ඉතින් ඒ නිසා ඒ දරුවන්ව යොමු කරන්න තැනක් අම්මල තාත්තලා හොයමින් ඉන්න ගොඩාක් අම්මල තාත්තලා අපිට කතා කරා. ඒගොල්ලෝ ගොඩාක් සතුටු වෙනවා හොරයිසන් කැම්පස් එකට සම්බන්ධ කරපු එක ගැන. අපි ඉතින් අම්මා තාත්තා දරුවන්ගේ අනාගතේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ජීවිතේ අපි බලන්න හොඳට සල්ලි හම්බ කළා හොඳ ජීවිතයක් ගත කරන එකනේ. අන්න එහෙම පාත් එකක් දරුවට හදලා දෙන්න ඕනි නම් හොරයිසන් කැම්පස් එකට දරුවව එක්කගෙන යන මාළඹේ තමයි තියෙන්නේ. චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැනත් අද අපි කතා කරනවා. සිංහේක ගැන මතක් කරා, දුදේ චුට්ටි කැලක් මතක් කරා. සිංහේකට ගිහිල්ලා ඔබට ගෙවන්න ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දවස්වල අපි AC ගැන කතා කරන්නේ. ලෝකේ තියෙන සුපිරිම බ්‍රෑන්ඩ්ස් වල AC ගෙවන්න ගන්න පුළුවන්. ටික ටික ගෙවන්න සිංහේකෙන්. හරිද? තව මොනවාද මතක් කරන්න තියෙන? තව දෙක තුනක් තියෙනවා. අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙමු.

0: 98.2 98.4 සියත දිවයිනපුරා
1: හරි 7:58 දැන් වෙලාව කැන්ඩස් චොක්ලට් ගැන අදත් අපි කතා කරනවා. අපේ රටේ තියෙන සුපිරිම චොක්ලට් එක තමයි කැන්ඩස් කියලා කියන්නේ. ඒ වගේම පෙරඩුවා ගැන උදේ පොඩි ආරංචි ටිකක් අපි ඔබත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් ඇත්තටම වාහනයක් ගන්න සිහිනයක් තියෙනවා නම් පෙරඩුවා වාහනයකට යන්න, ඒකේ තියෙන ක්වොලිටි එක ගිහිලා බලන්න, එකපාරක් ගිහිලා බලන්නකෝ, ඊට පස්සේ ඔබ තීරණය කරයි මොකක්ද ඊළඟට කරන්න කියලා. කාගිල්ස් ෆුඩ් සිටි කවුරුම නාකවත් මාකට් එකේ අඩුම ප්‍රයිස් එක තියෙන තැන එතන තමයි. NLB ගැන අද දවසේ අපි අලුත් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. ඊට පස්සේ එච්චරයි. දැන් වෙලාව 7:59 අපිට පුළුවන් පත්තරේ බලන්න.
2: හතර වටේම පත්තර තප්පරේට සියත
3: පත්තරේ
2: අනුග්‍රහය.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery ability gena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak dina ganna.
7: Hi Pragit, good morning.
8: අපි පටන් ගමු පත්තර බලන්න. හැබැයි ඊට කලින් මේ රත්තරන් ගැන රත්තරන් වටින පණිවිඩයකින්ම වැඩේ පටන් ගමු. සල්ලි හදිසියක් වෙච්ච වෙලාවට අතේ රත්තරන් තියනවා කියලා කියන්නේ ලොකු සහනයක් හිතට ඔබේ හදිසි මුදල් අවශ්‍යතාවලට රන් ෆාමට් රුපියල් 325,000 ඉහළම අත්තිකාරම් මුදලක් CDB වෙතින් තමයි ලබා දෙන්නේ. CDB රන් ගනුදෙනු කරන ඔබට අඩුම පොලියකුත් දෙනවා. ඒ වගේම තමයි පළවෙනි මාසෙ පොලියෙන් භාගයක් ඔයාගේ අතටත් දෙනවා. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණයක්. මාසේ පොලියෙන් භාගයක්ම ඔයාගේ අතටත් නැවත ලබා දෙනවා කියන්නේ කොච්චර දෙයක්ද? එතකොට අත්තිකාරමට ඔයාට තව වාසියක් වෙනවා. වැඩි විස්තර සඳහා ළඟම CDB එකට යන්න, නැත්නම් හොට්ලයින් එකට කෝල් කරන්න 011 387 388 388. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. ඒ අතරේ එක්සයිඩ් අරගන්න, ලක්කක චාර්ජ් කරගන්න වැඩේ ගැන මතක් කරන්න. 3 February 15 පටන් ගත්ත වැඩේ අගෝස්තු 1 වෙනකල් ක්‍රියාත්මක වෙනවා. එන්නින්නම දවසින් දවස කොලයෙන් කොලය දිනාඩු වෙනවා. වගේම තමයි කැලෙන්ඩර් එකේ මෙන්න කාලය ගෙවිගෙන යනවා. ඒ නිසා ඉක්මන් කරන්න බැටරි එකක් ගන්නවා නම් ජෙනුයින් එක්සයිඩ් බැටරි එකක් වාට ගන්න පුළුවන් බ්‍රවුන්ස් මැදස්සානෙකින්. නැත්තම් බලයලත් අලෙවි නියෝජිතයෙක්ගෙන් ඔයා ගන්න එක්සයිඩ් බැටරියේ වොරන්ටි එක එයාලම සක්‍රිය කරලා දෙනවා. ඒ ගැනත් කියන්න ඕනේ, ඊ වොරන්ටි එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. මේ ඩිජිටල් කරණයේ වෙච්ච සේවාව ගැන නොකියන්න බෑ. මොකද මුද්‍රිත වගකීම් කාඩ් පතක් වෙනුවට ඔන්ලයින් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් පළවෙනි වතාවට හඳුන්වල දීපු බැටරි සන්නාමය තමයි එක්සයිඩ් කියලා කියන්නේ, කාඩ් එක නැති වුණා කියලා. ඒ මේවා ප්‍රශ්න නෑ ඔබට. අලුත් තාක්ෂණයත් එක්ක තමයි මේ අලවෙන් පසු වගකීමේ සේවය පවා ඔබට ලබා දෙන්නේ ඒ එක්සයිඩ් ගැන. ඊළඟට ස්විස් ටෙක් ගැන කියන්න තියෙන අලුත්ම පණිවිඩය මේ දවස්වල අපි කියන පණිවිඩය තමයි කැෂ්බැක් එක. කොහොමද මේ කැෂ්බැක් එක ගන්න කියන කාරණේ තමයි මතක් කරන එක වැදගත්ම වෙන්නේ. ඔයා මුලින්ම ඔයාගේ මේ ෆැබ්‍රිකේටගෙන් කොටේෂන් එකක් ගන්න, ස්විස්ටෙක් ඇලුමිනියම් භාවිතයෙන් සකස් කරනවා නම් යන වියහියදම් ගැන. ඊට පස්සේ ආගේ කොටේෂන් එක 0676 780 710 වට්ස්අප් කරලා 2026 ජුනි 30 හෝ ඊට කලින් ඔයාගේ ප්‍රොජෙක්ට් එක රෙජිස්ටර් කරගන්න. ස්විස්ටෙක් ඔයාගේ ප්‍රොජෙක්ට් එක රිවිව් කරලා කැෂ්බැක් අමවුන්ට් එක, රෙෆරන්ස් ID එක තහවුරු කරනවා. ඊට පස්සේ ඊළඟට වෙන දේ තමයි ඉන්ස්ටලේෂන් සම්පූර්ණ වුණාට පස්සේ සයිට් වෙරිෆිකේෂන් එකට ස්විස්ටෙක් එකට දැනුම් දෙන්න ඕනේ. වෙරිෆිකේෂන් එකෙන් පස්සේ ආගේ කැෂ්බැක් මුදල කෙලින්ම ඔයාට ගෙවනවා කියන එකත් විශේෂයෙන්ම මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ කාරණයක් තියෙනවා. ඒ අතරේ මේ ස්ලිම් ලයින් සීරීස් එක ගැන හැමෝම අහනවානේ. ඒක ගිහිල්ලා බලන්න පුළුවන් ඩිසයින් ස්ටුඩියෝ මේ නාවල තියෙන. ඒ අතරේ මේ ෆුල් ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තියෙනවද කියන එක, ස්ලයින්ඩෝ තියෙනවා, ස්විංග් ඩෝස් තියෙනවා, ඊළඟට ෆෝල්ඩින් ඩෝස් තියෙනවා, වින්ඩෝස්, පැන්ට්‍රි කබර්ඩ්ස්, බාත්රූම් ඩෝස්, එන්ට්‍රන්ස් ඩෝස් මේ ඔක්කොම තියෙනවා කියන එකත් ඔයාට විශේෂයෙන් මතක් කරන්න ඕනේ. දැන් අපි බලමු පත්තර. ඒ බලනකොට මුලින්ම මේ කාලගුණ විපර්යාසය පිළිබඳව දිවයින පුවත්පත වාර්තා කරනවා. මහවැසි මැද ජන දිවිය 2.5, මරණ 1, වාරි ජලාශ 37ක් වාන්දමයි, ජල මූලාශ්‍රවල දිය කෙලි එපා, වාරි මාර්ගයෙන් අනතුරු ඇඟවීම්, පුත්තලමේ ජල ගැලීම්, සියලු ක්‍රිකට් තරග අවලංගු කරයි, මහමාංකඩවල වැව් බැම්ම යළි කැඩෙයි අක්කර සියගන්නක වගාවන් වතුරේ. මේ ආදි වශයෙන් දිවයින පුවත්පත සඳහන් කරනවා. මේ මරණ එකයි කියලා වාර්තා කරනකොට ඒ එකක්වත් අපි බලාපොරොත්තු වෙච්ච එකක් නෙවෙයි කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම මෙරටේ ජනතාව අපි දැක්කා සමාජ මාධ්‍යවල, එහෙම කිසිදු විපතක් වෙන්න එපා, කාටවත් කරදරයක් වෙන්න එපා. මොකද අපිට මාස කීපයක් ඇතුළත මේ මහා බිහිසුණු අත්දැකීමක් තියෙනවා. ඒ නිසා එහෙම ප්‍රාර්ථනාවන් පවා එක්කාසු කරපු රටක් ජාතියක් විදියට හරි හැඟීමක් ඇති වුණා ඒ දේවල් දකිනකොට. කොහොමුණත් මේ තත්ත්වය තවදුරටත් පවතිනවා. මේ කාලගුණ තත්ත්වය ගැනත් විශේෂයෙන් කියන්න ඕනේ. ඒ නිසා අපි වඩාත් පරිස්සම් වෙන්න ඕනේ. ලංකාදීප පත්‍රයේ බලමු. ලංකාදීපේ තියෙන දිස්ත්‍රික්ක 11කට නාය අවදානමක්, පවුල් 62ක 203ක් පීඩාවට, පෙදෙස් රැසකට අදත් අද වැසි කියලා තමයි වාර්තා කරන්නේ. ඒ වගේම මේ පින්තූරේ බැලුවොත් එහෙම පුත්තලම නගරයේ ජලයෙන් යට වෙලා තිබ්බ ආකාරය, රෝහල ආදී බොහෝ ස්ථාන ජලයෙන් යට වුණා අපිට දකින්න ලැබෙනවා ලංකාදීප පුවත්පතේ වාර්තා වෙලා තියෙනවා. මේ අතරේ අපි අරුණ පුවත්පතට මීළඟ අවධානය යොමු කරමු. ඉදිරි පැය 48ත් මහා වැසි, වැඩිම වැස්ස කැස්බෑවට. ඊයේ තත්ත්වය පිළිබඳවයි, පෙරදා සහ ඊයේ උදෑසන දක්වා තත්ත්වය පිළිබඳවයි වාර්තා කරන්නේ. කොට්ටාස 53කට නාය අවදානමක්, ජලාශ 35ක් වාන් දමයි කියලා වාර්තා වෙනවා ඒ අරුණ පුවත්පතේ. අතර ලෙල්ල නොගැසූ පොල් ලක්ෂයක් වතුරේ ගහගෙන යාම පිළිබඳවත් තොරතුරු වාර්තා කරනවා මේ ප්‍රධාන සිරස්තලයත් එක්කම. ඉදිරි පැය 48 මහා වැසි. ඒ නිසා ඒ අවදානම් සහගත ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව බොහොම කල්පනාකාරීව ජීවත් වෙන කියන එක තමයි දෙන්න ඕනේ. කොළඹ පුත්තලම පුත්තලමට සෑහෙන ජල ගැලීම් තත්ත්වයන් වාර්තාවේදී කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයත් ජලයෙන් යට වෙලා තියෙන ආකාරය අරුණ ඡායාරූපේ අපට මුණ ගැහෙද්දී. ඊළඟට බලමු දිනමින පත්‍රයේ එහෙත් තියෙන ප්‍රධාන සිරස්තලයේම මේ වැස්ස ගැන. අදත් වැස්සොත් ගං වතුර අවදානමක්, පෙදෙස් රැසකට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි, දිස්ත්‍රික්ක 11කට නාය මේ රතු නිවේදන, ජලාශ රැසක් වාන් දමයි, ආපදා මරණ එකයි කියලත් වාර්තා කරනවා. ඒ දින මින ආපදාවට මුහුණ දෙන සියල්ල සූදානම්. පුත්තලමත් යටවේ දුම්රිය ගමන් හලාවතට සීමාවේ වැස්ස නිසා අධිවේගයේ 60ට යන්න, දිවිවරයන්ටත් අනතුරු ඇඟවීම්, අධිවේගයෙන් යන්න අවශ්‍ය වෙන්නේ නෑ, යන්න එපා කියන එකයි. කියන්නේ මෙවැනි තත්ත්වයක 60ට ගියා නම් ඇති කියන එක. ඒ අතර අධිවේග යම් යම් පිවිසුම්වල ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වෙනවා. ජලින් යට වෙලා නිසා සැහැල්ලු වාහන ඇතුල් කිරීමේ හැකියාවන් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේ අතර අප මීළඟ අවධානය දෙමු දිනමින පුවත් පතට. දිවයින පත්‍රයේ තිබුණා මෙන්න මෙහෙම පළවෙලා, මධ්‍යම කඳුකරයට මහ වැසි උඩරට සහ ඌව එළවලු මිල නහුත්ෙට නැගී. සාමාන්‍යයෙන් මෙවැනි වැසි තත්ත්වයක් කාලගුණ තත්ත්වයක් එක සිද්ධ වෙන දෙයක්. එළවලු මිල ඉහළ යාම එළවලු තුග විනාශ වෙනවා, ප්‍රවාහන අසීරු වෙනවා, මේ ආදී කාරණාත් එක්ක. ඊළඟට ඒ ආසන්නයේම තියෙනවා ලොවම ව්‍යසනයට පත් කරන ප්‍රබල එල්නිනෝ අවදානමක්. මේ වසර අගදී, අද හෙට එකක් නෙවෙයි මේ කියන්නේ, මේ වසර අගදී දැන් එන්නේ එන්නම දිනේවා. මේ මෙතන තියෙනෙත් සුපර් එල්නිනෝ කියලා මේ ගැන වාර්තා කරලා තියෙන දිවයින පුවත්පත. සුපිරියටම දැනෙන්නම දැඩිවම පෑව්වත් එකයි වැස්සත් එකයි එවැනි වාතාවරණයක් තමයි අපට විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ පිටුපසෙ ඉන්නෙත් අපිමයි. මිනිස් ක්‍රියාකාරකම් බොහෝ සෙයින් බලපාලා කෙනෙක්ත් හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මට දකින්න හම්බුණා මේ පත්‍රයේ තියෙන. මොකද්ද? ස්ථිර නිවාස දෙනතුරු වතු ජනතාවට తాවකාලික නිවාස දෙන්න. දැන් මේ දිනවල ජනාධිපතිවරයා මාතලේ, නුවරඑළිය, මේ ආදී දිස්ත්‍රික්කවල මේ සම්බන්ධීකරණ කමිටු සදහා සහභාගී වෙනවා. එහිදී විශේෂයෙන් දිට්ඨා සුලිකුණාටුවේ බලපෑමත් එක්ක උන්හිට දැන් අහිමි වෙච්ච ජනතාවගේ නව තත්ත්වයන් පිළිබඳව විමසීම අපට දකින්න ලැබෙනවා. එතකොට අපිට කියන්න දෙයක් තියෙනවා. හැබැයි ජනාධිපතිතුමාම යනකන් ඉන්න ඕනේ නෑ. යාන්ත්‍රණයක් හැදුවා නම් ඒ වැඩ කටයුතු ඕනේ ගිහිල්ලා නැවත මතක් කරන්නවත්, මෙහෙම කරන්න අරහෙම කරන්න කියන එක නෙවෙයි ජනතාව බලාපොරොත්තු වෙන දේ. කොමුණක් තාම සමහරු දිට්ඨවලින් බලපෑම් වෙච්ච අය ඉන්නේ කූඩාරම්මල. මෙන්න මේවා තමයි ප්‍රමුඛව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙන්නේ. ඒ අතරේ අපි දැක්ක අවදානම් සහගත ස්ථානවල කිසිදු හේතුවක් මත නැවත පදිංචි වෙන්න දෙන්නත් එපා, පදිංචි කරවන්නත් එපා කියන පණිවුඩයත් රජයේ නිලධාරීන්ට ලබා දෙනවත් අපට දකින්න ලැබෙන. නිලධාරීන් හිතලා කරන්න ඕනේ වැඩ. ඔවුන්ට කරන්න පුළුවන් දේවලුත් සමහරව ජනතාව මේ ජනාධිපතිවරයා හමුවේ ප්‍රශ්න කරනවාද කියලා සමහර අහන ප්‍රශ්නවලදී පොඩක් අපිට හිතෙනවා. ඒ අතර ඉතින් මේ ඒ කූඩාරම්භල තාම ඉන්න ජනතාව ගැන අපි දකිනවා ඇතැම් අය නම් ඉතාම හෘදේ සංවේදීව කතා කරනවා, ඇතැම් අය කිබුල් කඳුළු හෙලනවත් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයිට ඉතින් අපිට මේ මතක් කරලා දෙන්න තියෙන අර 2016 නායකයා අර නායක සාමසර කන්ද එහෙම අවුරුදු ගණනාවක් යනතුරු බොහෝ දෙනා ජීවත් වුණා.

0: ඉතින් මේ එහෙම මේ ඒ වගේ ජනතාව අවුරුදු ගණන් කූඩාරම්භල තිබ්බා වගේ ඒ අය මේ ආණ්ඩුව එහෙම කරන්න එපා කියලා තමයි අපිට කාරුණිකව ඉතින් ඉල්ලන්න තියෙන්නේ. ඊළඟට අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. ඒත් මේ ජනාධිපතිවරයාම කියපු කතාවක්, ඩීසල් රුපියල් 392ට දීමෙන් සංස්ථාව පාඩු ලබනවා. මේක දිගටම කරන්න බෑ. ඉන්ධන සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක් දෙනවා ජනපති නුවර එළියේදී කියයි කියලා අපිට දකින්න ලැබෙනවා. එතුමාණන් ඒ ගැන හිනා වෙලා කියලා තියෙනවා. අපිට පොඩ්ඩක් බය හිතෙනවා. ඔය දෙන්න යන විසඳුම අපිටම බාර දෙන එක නොවේවා කියලා අපි ඉතින් ප්‍රාර්ථනා කරමු. ඒ අතරේ මේ අරුණේ තිබුණා මේ මෙහෙම වෙන්න හේතුව පිළිබඳව යුද්ධය නිසා ඩීසල් ලීටරය 720ක් වෙනවා සංස්ථාවේ බව Tamanට කිව්වා කියලා තමයි ජනාධිපතිවරයා කියන්නේ. හැබැයි තියාර කොමිසුත් දැන් ගහන්නයි නැති එකේ ඉතින් මොන හරි බලමු නේද ඊට වඩා දෙයක්. අපි ඊළඟට දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. දිවයින පත්‍රයේ අපිට දකින්න ලැබුණා මේ මහ බැංකු අධිපතිවරයාගේ පැහැදිලි කිරීමක්, ණය ගෙවීමේදී සිදු වූ ඩොලර් බිලියන 2.5 වංචාව මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් තුල වුණු දෙයක්. මහ බැංකු අධිපතිවරයා මේ ගැන පළවෙනි වතාවට මට නම් අහුවෙච්ච හැටියට මේ ගැන පැහැදිලි කිරීමක් කළේ. එහෙම කියනකොට ඒ අතරේ අපිට දකින්නට ලැබෙනවා මිග්යානා නඩුව සැප්තැම්බර් 2 කල් තමයි උද්‍යංගගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවතට. ඊළඟ පුවත තමයි කපිලට ඇපතැබූ දෙදෙනා සහ ඔවුන් හඳුන්වා දුන් පුද්ගලයා ලබන 21 යලි රිමාන්ඩ්. මේ ඇපතියපු සමහර අය ග්‍රාම සේවා සහතිකම අරන් තියනවලු එක මිනිස්සෙක් මේ අවුරුද්දට විතරක් 10ක් විතර පදිංචි සහතික කරලා. ඉතින් මේ රස්සාවට කරලා තියෙන මේ වැඩේ බැලුවාම කොහොමුණත් ඒ අදාළ නිලධාරීන් පිළිබඳවත් දැන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. සමීප ඥාතීන් පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. එයාගෙන් කට උත්තර ගන්න වෙයි. ලබා දෙන කට උත්තරත් සමහරලාට බැලුවාම මේ බිරිඳ දෙන එකට වඩා ස්වාමියා දීපේකේ පරස්පර මේ වගේ පුංචි පුංචි තැන් තියෙනවා. ඒ නිසා සැකයක් නෑ අපිට කිව්වට. සැකයට තුඩු දෙන කාරණා මේ තුල නිර්මාණය වෙනවා තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ සමග අප ලංකාදීප පුවත්පතටයි මීළඟට යොමු වෙන්නේ. නාගානන්දගෙන් ප්‍රශ්න කරද්දි කන්ටේනර් කමිටුව ගිනියම්. කොළඹ වරායෙන් බහලු 323 පිටකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අතර ඊයේ ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වුණා කියලා සඳහන් කරනවා. හැබැයි ඉතින් ආතුරණේ අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩු පක්ෂද විපක්ෂද නෙමේ, කොමිසමකට පත් කරාම කමිටුවකට පත් කරාම ඒ කමිටුවක් විදියට තමයි වැඩ කරන්න ඕනේ. ඊළඟට අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. 2020 සිට හිඟවැටුප්ද සමග ශානි DIG ධුරයට උසස් කෙරි. හඬපට සිද්ධියෙන් වැඩ තහනම් වී මාස 10ක් රිමාන්ඩ් භාරයේ සිටි ශානිට අවසානයේ යුක්තිය ඉටු වෙයි. කාට වුණත් අවඩක් වෙලා තියෙනවා නම් යුක්තිය ඉටු වෙන එක අපටත් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් වුණාට, මේ ජනතාව විසින් පත් කරගත් ආණ්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වෙනවා ජනතාවට සුබසෙතක්, හැමෝටම යහපතක්, එක්කෙනෙකුට දෙන්නෙකුට වඩා කියන එක විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ මේවත් එක්කම. ඒ අතරේ ඊළඟට අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරමු. දිනමිනේ මම දැක්කා තියෙනවා ආචාර්ය හර්ෂද සිල්වාගේ කතාවක්, රට වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බහර ගැනීමට සූදානම් මන්ත්‍රී හර්ෂද සිල්වා කියලා තියෙනවා. එතම කියනවා රට වෙනුවෙන් ඕනෑම වගකීමක් අභියෝගයක් බහර ගැනීමට සූදානම්. හැබැයි ආණ්ඩුවට එන්නෙත් නැහැ. ආණ්ඩුව ෆීල් කියලත් එතුමා කියනවා. ඉතින් එතකොට මොකටද මේ එන්නේ යන්නේ කියලා ඕනම කෙනෙකුට පොඩි ප්‍රශ්නයක් එනවා. හැබැයි බොහෝ දිනකට මේ හැරෙන්නේ පැලේ කන්න වගේ කියලත් නොතේරෙනවා නෙවෙයි. එතුමා විතරක් නෙවෙයි, තව තවත් අය පිළිබඳවත්. ඉතින් මේක මහා බරපතල කාරණයක්, පළල් මාතෘකාවක්. ඒ ගැන කතා කරන්න ගියොත් ගොඩාක් ඒවා තියෙනවා. ඊළඟට අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරමු. දැන් මේ හර්ෂ මහත්තයා ගැන එහෙම කියන්න තියෙනකොට එතුමාල්ලාගේ නායකතුමා ඉන්නේ බරපතල වැඩක. මේ දවස්වල කවුරු මොන නිවේදන කළත් කරාපිටිය රෝහලේ ස්ටෙන්ට් වර්ග 13ක් හිගයි. දැන් එතුමා පෙරේදා හිඟ කතාව පත්තරේ පළ වුණා. ඊයේ හොස්පිටල් එකෙන් කියනවා හිඟ නැහැ කියලා. නැවත අද පත්තරේ අපිට දකින්න හම්බ වෙනවා විපක්ෂ නායකතුමා කියන ස්ටෙන්ට් වර්ග 13ක් හිඟයි කියලා. මේ අතර දිවයින පත්තරේ මට දකින්න හම්බුණා මෙන්න මෙහෙම තියෙනවා. දිවයින මාවරණය වෙන පරිදි රෝහල් රැසක අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර දාසයක් ස්ථාපනය කිරීම පිළිබඳව. මේකට මිලියන 3103ක් වියදම දරලා තියෙනවා කියන එකත් විශේෂයෙන්ම තව වාර්තාවක සඳහන් වෙලා තිබුණා. ඒ සමගම මේ මොලේ වුණේ අටයද්දි ඉන්ෆ්ලුවෙන්සා උඩේ කියලත් අරුණ වාර්තා කරනවා. අර දිනියාවේ පාසල් සිසුන් අතර පැතිර ගිය උණ රෝගය යට යනකොට ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් යලි වර්ධනය වීම පිළිබඳව ඒ අතර එප්පාවල සිසුන් පහකට සිසුවකු දුණු පිහියකින් ඇනලා සිසුවකුගේ බෙල්ලට පොල්ලකිනුත් අඩි බාලා කියලා අද අරුණ පුවත්පතේ වාර්තාවක අපට දකින්නට පුළුවන්කම ලැබෙනකොට මේක නිතින් ළමයින්ටත් දකින්න හම්බ වෙන්නේ මේ රටේ මේ වගේ දේවල්. මෙන්න බලන්න දිවයින පුවත්පතේ ලක්මාල්ගේ බෙල්ල කපා ගිහින් පිළිරුව උඩින් තිබ්බේ මගේ මල්ලිව මරපු වෛරයටයි. අම්බලන්තොට පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වමාරනවා කියලා වාර්තා කරන අතර අපට දැන් උදෑසන ආරංචි වෙච්ච තවත් සිදුවීමක් පුවතක් වෙන්නේ කම්පා ඔස්මන් අත්අඩංගුවට පත් වූ බව. ගණේමුල්ල සංජීව ඝාතනයට හා සම්බන්ධව ඔහුව අත්අඩංගුවට පත් වූ බවත් සඳහන් වෙන ෆාද 2 හදන්න වෙයි දන්නෙත් නෑ නේද. මේ ඒ අතරේ අරුණ පත්‍රයේ මේ අපට දකින්න ලැබෙනවා අපේ මේ අලුත් මහ ඇමතිතුමා මෙහි නෙමෙයි තමිල්නාඩුවේ එතුමා හා සම්බන්ධව මෙන්න මෙහෙම තියෙනවා. ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින් තමිල්නාඩු ධීවරයන් මුදා ගැනීමට මැදිහත් වෙන තලපති විජේ ඉන්දියා විදේශ ඇමතිගෙන් ඉල්ලයි. විජේගේ දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරියාට පක්ෂයේ ඇතුළෙන්ම විවේචන. දැන් මේ අරුණේ තියෙනවා ලංකාවේ හිරේ සිටින තමිල්නාඩු ධීවරයන් ගැන තලපතිගේ හදවත උණුවේ. හැබැයි මේක ඒ තරම් අපිට පුදුම වෙන්න කාරණයකුත් නෙවෙයි. කොටි පිළිබඳව LTT ත්‍රස්තවාදීන් ගැන හදවත උණුවෙන මෙතුමාගේ හදවත ධීවරයන් වෙනුවෙන් උණු නොවෙනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ අතරේ මේ ඇමරිකාවේ ජන අධිපති චීනේ ගියානේ. ට්‍රම්ප් චීනේ ඓතිහාසික සංචාරයක් කර බයිද රටේ රාජ්‍යනායකයා අද බීජිං නුවරදී හමු වෙයි කියලා කියනකොට අවසාන වශයෙන් මට ඕගොල්ලෝගේ හිත ගැන කියන්න ඕනේ පොඩ්ඩක්. ඒකට පොඩි චාන්ස් එකක් දෙන්න ලංකාධිපතිනෝ කාන්තාවගේ සිත යකාටවත් තේරුම් ගන්න බෑ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විවෘත අධිකරණයේදී කියයි. උසාවි නොවා කත ගුවන් තොටේදී අල්ලන්න නියෝග මේ නඩුවකට අදාළ සිද්ධියක් කාන්තාවකට අදාළ සිද්ධියක් දිගින් දිගට මගහැරීමේ සිද්ධියක් පාදක කරගෙන HMD නවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා කියනවා කාන්තාවගේ සිත යකාටවත් තේරුම් ගන්න බෑයි කියලා. ඕං
1: එහෙනම් සුබ දවසක්.
0: සිමුයි වෝං.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ
2: අනුග්‍රහය.
4: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
7: මොකද්ද මහත්තයා?
6: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද?
8: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
9: වෙලාව උදේ 8:00 විනාඩි 16යි.
10: වේලාව ඔබ වෙත ගෙනාවේ
11: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: किया था टॉप स्टोरी
1: ගම්පහ ඔස්මන් සීසීඩී අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල ලබා දුන් ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නැමැත්තා ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මතයි. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග එක්ව ඝාතනය සැලසුම් කිරීම සහ අපරාධය සිදු කිරීම සඳහා ගිනි අවි ලබා දීම යන චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකරු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව පතරම් 10ක් ද සොයාගැනුණා. ඔහු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුලදී වෙඩි තබා ගණේමුල්ල සංජීව ඝාතනය කරනු ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි 19 වෙනිදායි. දැන් විදෙස් පුවතක්. චීනයේ නිල සංචාරයක නිරත ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීම සඳහා මේ වන විට බීජිංහි මහජන මහශාලාව වෙත පැමිණ තිබෙනවා. රතු පලස මතින් මහජන මහශාලාව වෙත පැමිණි ඇමරිකානු ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ චීන ජනාධිපතිවරයා විසින්. පිළිගැනීමේ උත්සවයෙන් පසු දෙපාර්ශ්ව අතර සාකච්ඡා ආරම්භ වීමට නියමිතයි. තුන් දින නිල සංචාරයක් සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන වෙත පැමිණියේ ඊයේ දිනයි.
0: Theater Top Story.

පොඩි දෙයක් කියන්න අමතක වුණානේ. ඔයගලන්ට වෝග් ජුවෙලර්ස් වෙතින් මේ දවස්වල විශේෂ වාසියක් තියෙනවා. වෙළඳපළ වටිනාකමට ඔයගොල්ලෝ ගාව තියෙන පරණ ජුවෙලරි ගෙනල්ලා හුවමාරු කරගන්න අවස්ථාව දීලා තියෙනවා මැයි මාසේ 29 වෙනකන්. ඒ විතරක් නෙමෙයි, වැඩි කුලිය නැතුව තෝරාගත්ත බැංගල්ස් වලට, චේන්ස් වලට ඔයගලන්ට වැඩි කුලිය නැතුව ගන්න අවස්ථාවක් තියෙනවා වෝග් ජුවෙලර්ස් වෙතින්. වැඩි විස්තර කියන්න තව පොඩි වෙලාවකින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සිත මිස කය නැති බඹලොව සතරකි. සිත නැතිවම කය ඇති බඹ තලයකි. මෙද සත පින් කොට උපදින පෙදෙසකි.
2: හරි.
1: එහි උපනත් කුසලක් නොම කළ හැකි. තේරුම කියන්න ඕනෙද? මෙලො වැඩ සංග්‍රහවෙන්න ලස්සන කවියක්.
2: හරි.
1: මේ ධර්මය කැටි කරලා ඉතාම කෙටියෙන් සමහර දේවල් කියන්න පුළුවන්. එහෙම කියපු ලස්සන කවියක්. සිත මිස කය නැති බඹලොව සතරකි. බුදුහාමුදුරුව එක තැනක ආනන්ද හාමුදුරන්ට කියනවා මේ ඉරහඳ වැටෙන සීමාවේ තියෙන තල 31ක් ගැන. මනුෂ්‍ය ලෝකේ එක තලයක්.
2: හරි.
1: ඊට යටින් තියෙනවා කියලා කියනවා සතර අපාය. ඊට උඩින් තියෙනවා කියනවා දිව්‍ය ලෝක 6.
2: හරි.
1: ඊටත් උඩින් තියෙනවා ඊටත් උඩින් දිව්‍ය ලෝක වලටත් උඩින් තමයි බ්‍රහ්ම තල
2: තියෙන්නේ.
1: හරි. ඉතින් බ්‍රහ්ම තල තියෙන ඔක්කොම 20ක්.
2: හරි.
1: බ්‍රහ්ම තල 20ක්. ඒකෙන් 16ක් රූපාවචර. රූපාවචර බ්‍රහ්ම තල. අනිත් ඒවා අරූපාවචර බ්‍රහ්ම තල.
2: හතරක්.
1: ඒවැ රූපයක් නෑ කියලා කියන. හිත විතරයි. ඒකයි මේ කවිය කියන්නේ හිත මිස කය නැති බඹලොව හතරකි කියලා. ඒ කියන්නේ අරූපාවචර බ්‍රහ්ම තල හතරක් තියෙනවා. උඩට යන්න යන්න මේ තල විශාල වෙනවා.
2: හරි.
1: හැමදාම ඩීසල් ගණන් යයිද කියලා හිතෙනවා. හැමදාම උදේට හිතෙනවා ගෑස් ගණන් වැඩි වෙයිද කියලා.
2: ලයිට් බිල වැඩි වෙයිද?
1: හැමදාම බිල වැඩි වෙයිද කියලා හිතෙනවා. මට හිතෙනවා මේක අතෑරලා මට ඇත්තටම හිතෙනවා මේක අතෑරලා බ්‍රහ්මෙක් වෙන්න උත්සාහ කරන්න. බ්‍රහ්මෙක් වෙන්න ඕන.
2: ඒකනේ ට්‍රයි කරන්න ඕනේ. එතකොටේ ප්‍රශ්න මුකුත් නැහැ.
1: බ්‍රහ්ම තල 20ක් තියෙනවානේ. එකම දේ තියන්නේ මෙදසත පින්කොට උපදින පෙදසක් මේ බ්‍රහ්ම තලයක් කියලා කියන්නේ.
2: ඕකේ.
1: එහි උපනත් කුසලක් නම් කළ නොහැකි කියලා කියනවා.
2: අයියෝ. ඒ කියන්නේ කුසල් කර වඩන්න බෑ.
1: ඉතින් සිත මිස කය නැති බම්බලද කය නැහැනේ. පින් කරන්න කය නැහැ. හරිද? එතකොට එක තලයක් තියෙනවා සිත නැතිවම කය. ඒ කියන්නේ හිතෙන්නේ නැහැ මොනක්වත්. නිකන් ශරීරයක් විතරක් තියෙනවා. මට ඒක හිතාගන්න අමාරුයි. කිසිම දෙයක් හිතෙන්නේ
2: නැහැ. හරි.
1: කිසිම දෙයක් හිතෙන්නේ නැති එක තලයක් තියෙනවා.
2: කය පමණක් තියෙන.
1: කය පමණක් තියෙන. ඉතින් මට මේකේ හරි ලස්සන පින්තූරයක් හම්බුණා.
2: හරි.
1: TikTok එක වඩ හෙනවා මේ. මම මියුසික් එක වැඩි ගන්න.
2: ආයක ලස්සනයි මියුසික් එක.
1: ඔබට යන්තම් ඇහි. මට ආසයි මේ කතාව ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඔබට මේක පිළිගන්න පුළුවන්ද ඔබ පිළිගන්නවද නැද්ද කියන කතාව අපි දෙවෙනි තැනට තියලා මේක කතාවක් විදියට අහගෙන ඉන්නේ කියලා මම ඔබට යෝජනා කරන්න කැමතියි. හිතන්නකො ලොකු තැටියක් තියෙනවා කියලා. ලොකු තැටියක්.
2: හරි.
1: අර පීරිසි කෝප්පවල තියෙන යටකෑල්ල.
2: ආ ඕකේ.
1: ඒ වගේ ලොකු තැටියක්. ඒ තැටිය බෙදන්නකො කෑලි හතරකට. මේ දහමේ විස්තර වෙනවා කියනවා මේ කෑලි හතරකට. අපි බෙදුවාම
2: හරි.
1: ඒක තියෙනවා ජම්බුද්වීපය කියලා කෑල්ලක්. ආන් ඒක තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ. ඔබ මම ආශ්චර්ය අරවින්ද.
2: හරි. අකම
1: දැනට අපේ නම් පාවිච්චි කරන අය. ඒ ඔක්කොම ජීවත් වෙන්න ඕන ඔය ජම්බුද්වීපය කියන තලේ.
2: හරි.
1: හරි. ආ මියුසික් එක නතර. තව එකක් තියෙනවා අපරයෝගාන මනුෂ්‍ය ලෝකයේ කියලා. දැන් මේ තැටිය හතරකට බෙදලා ඒක එක කෑල්ලක ජම්බුද්වීපේ අපි ඉන්නවා. තව කෑල්ලක අපරයෝගාන මනුෂ්‍ය ලෝකයේ කියලා එකක් තියෙනවා. ඒකත් මනුෂ්‍ය ලෝකයක්.
2: හරි.
1: ඒක තැටි කියලා හිතනවා මේ අපි වාගේ අය. ඒ
2: කියන්නේ සමාන්තර
1: ලෝකයක්.
2: ලෝකයක්.
1: තව එකක් තියෙනවා උතුරු කුරු දිවයින කියන මනුෂ්‍ය ලෝකය.
2: අහලා තියෙනානේ.
1: උතුරු කුරු දිවයින අපි අහලා තියෙන අය. බණ කතා ධර්මේන සමහර සමහර තැන්වල. තවත් මනුෂ්‍ය ලෝකයක් තියෙනවා పూర్ව විදේහ මනුෂ්‍ය ලෝකය. දැන් අපේ මනුෂ්‍ය ලෝකයත් එක්ක තවත් මනුෂ්‍ය ලෝක තුනක් සමාන්තරව තියෙනවා කියනවා. ඒකනම් මනුෂ්‍ය ලෝක හතරක් මේ තලයටයි තියවා තියෙනවා. මේවා මේ අහල පහල අල්ලපු වැටේ අල්ලපු ගෙදර ඉස්සරහ පිට්ටනිය දුරින් නම් නෙවෙයි තියෙන්නේ. මේවා අපි කතා කරන්නේ යෝධ දුරවල් එක්ක කතා කරන්නේ.
2: හරි.
1: එතකොට මේ මේ තැටිය මැද්ද තියෙනවලු මහා මේරු පර්වතය. මහා මේරු පර්වතය. ඊට යටින් තියෙනවලු සතර අපාය. මහා මේරු පර්වතයට කෙලින්ම උඩින් තියෙනවා කියනවා දිව්‍ය ලෝක 6. ඒ දිව්‍ය ලෝක 6ටත් උඩින් හරි පැත්තට හරවපු පුනීලයක් වගේ උඩට යන්න යන්න ලොකු වෙන මහා බ්‍රහ්මතල 20 තියෙනවා කියලා කියනවා.
2: හරි.
1: ඒකෙන් 16ක් ගැන ඕනනම් අද කතා කරන්න පුළුවන්. කොහොමද දැන් මගේ ප්ලෑන් එක බ්‍රහ්මෙක් වෙන්න නම් මම කොහොමද බ්‍රහ්මෙක් වෙන්නේ? මම මේ ප්ලෑන් එක එක්සිකියුට් කරන විදිය කල්පනා කරා. හිත දියුණු කරන්න ඕනේ. හිත දියුණු කරගන්න ඕනේ. හිත දියුණු කරලා එක ධ්‍යානයක් හරි වඩා ගන්න ඕනේ.
2: හරි.
1: පළවෙනි ධ්‍යානය එනවා ප්‍රථම ධ්‍යානය කියලා. ප්‍රථම ධ්‍යානය ලැබපු අයට මේ බ්‍රහ්ම ලෝකවල පළවෙනි තලයේ පළවෙනි තැටියට පළවෙනි කලාපයට යන්න පුළුවන්. ඒක බ්‍රහ්ම පරිසජ්ජය. ඒ
2: කියන්නේ මුලින්ම හම්බ වෙන එකට.
1: මුලින්ම හම්බ වෙන බ්‍රහ්ම තලය. බ්‍රහ්ම පරිසජ්ජය. එහෙම කියනකො. බ්‍රහ්ම පරිසජ්ජය. මේ බ්‍රහ්මයාගේ කට්ටිය මේක ඉන්නවා කියලා කියන මහා බ්‍රහ්මයාගේ පිරිස. ඊළඟට ඒක තව ලෙවල් එකක් තියෙනවා. දැන් බලන්න මේ වෙයිත් ලාවට කුලවාදී තියෙනවා. හරිද?
2: සෙකන්ඩ් එකේ කවුද?
1: හරිද? ඊළඟ බ්‍රහ්මතලයේ බ්‍රහ්ම පුරෝහිතය. ඒකින මහ බ්‍රහ්මයාට අනුශාසනා කරන ඇමතිවරු ඒ වගේ.
2: හා. පොඩ VIP වගේ.
1: පොඩ VIP ලයින් එකක්.
2: Yes.
1: කියන්න මාදිවල മന്ത്രി නිවාස.
2: ඒ වගේ පාර්ලිමේන්තුව
1: ඔව් පාර්ලිමේන්තුවේ කට්ටියට දෙනේවා.
2: හරි.
1: තුන්වෙනි බ්‍රහ්මතලය මහා බ්‍රහ්මය. ප්‍රථම ධ්‍යාන ලාභීන්ගෙන් උසස්ම බ්‍රහ්මයෝ ඉන්නේ ඕන් ඔය තලය කියලා කියනවා. මහා බ්‍රහ්මය. ඊළඟට සමහර අය හිත දියුණු කළා මේ ලෝකෙදි භාවනා කළා ද්විතීයක ධ්‍යානය ගන්නවා. දෙවන ධ්‍යානය. එහෙම ගත්තාම මේගොල්ලෝ යනවා හතරවෙනි බ්‍රහ්මතලයට පරිත්තාබයට යනවා. ඒගොල්ලන්ගේ ඇඟේ තියෙනවලු ස්වල්ප වූ ආලෝකයක්. හරිද?
2: චූටි ලයිට් එකක්
1: වගේ. ඊළඟට තව ටිකක් දියුණු වුණාම පස්වෙනි තලයට යනවා අප්‍රමාණාභයට යනවලු. අප්‍රමාණාභය කියන බ්‍රහ්මතලයට යන්න පුළුවන්ලු. ඒගොල්ලන්ට අප්‍රමාණ වූ ආලෝකයක් තියෙනවලු. හා. තවත් පින් තියෙනකොට ආභස්සරය කියන බ්‍රහ්ම ලෝකයට යනවා. ඒ නම අපි අහලා
2: තියෙනවා. යස්.
1: ඔරායන් තාරුකා පන්තියේ ඔරායන් දඩයක්කාරයාගේ පටියේ බඳ පටියේ මැද තරුව ආභස්සර බ්‍රහ්ම ලෝකය කියලා කියපු අය ඉන්නවා මං අහලා
2: තියෙනවා.
1: ඒක ඇත්ත නැත්නම් මම දන්නේ නැහැ. ඔබ සමහර විට මට වඩා හොඳට ඒක දන්නවා ඇති. මේ ආභස්සරයේ ඉන්න බ්‍රහ්මයන්ගේ ශරීරයෙන් ආලෝකේ විහිදෙනවා. ඒ ආභස්සරයේ ඉඳලලු අපි ආවේ මහ පොළොවට.
2: හා.
1: මේ මහ පොළොවේ රහ දැනෙන රස පොළොව විකල කාලා බලලා ඒකට ලෝභ හිතලා තමයි අපේ ශරීරයේ ඝනකම වෙලා අපි මේ මනුෂ්‍ය ස්වරූපයට ආවයි කියලා කියන්නේ. එහෙමයි කියවේ.
2: හරි ඔකේ.
1: ආභස්සරෙන් ආපු මිනිස්සු ඉඳලා හිටලා ඔරායන්ගේ බඳපටියේ මැදතරෝ දිහා ඔබට බලන්න හිතෙනවා නම් සමහර විට ඒ පරණ නෑදෑකම නිසා වෙන්න පුළුවන්.
2: Yes.
1: තුන්වෙනි දාණිය උපදව ගන්නත් අය ඉන්නවා. මහන්සි වෙලා හිත දියුණු කළා මේ ලෝකෙදි තුන්වෙනි දාණිය උපදව ගන්න ධානය. ඒගොල්ලෝ යනවා හත්වෙනි තලයට පරිත්ත සුභය. පොඩි සැපයක් තියෙනවා ඒකේ. තව ටිකක් පින් කරොත් තව ටිකක් හිත දියුණු කරොත් අටවෙනි තලයේ අප්‍රමාණ සුභයට යනවා. අප්‍රමාණ වූ සැපයක් ඒක තියෙනවා. අප්‍රමාණ සුභයනේ. අප්‍රමාණ වූ සැපයක් තියෙනවා. තව ටිකක් පින් කරනවා.
2: හරි.
1: සුභකින්නයට යනවා. ශරීරයේ පුරා පැතිරුණු සැපයක් තියෙන බ්‍රහ්මියෝ ඉන්නේ තලයේලු. වාට කොයකටද යන්නේ කියලා තීරණ එක.
2: හරි මම හිතාගෙන ඉන්නේ. මට උඩම එක තමයි.
1: හරි. දැන් පොඩ්ඩක් ඉන්න මේ තාම අපි නමේ ඉන්නේ.
2: හරි.
1: නමේ ඉන්නේ. 16ක් වෙනකන් තියෙනවා. මේකෙන් තියෙනවා 16 වෙනකන්. 16 වෙනකන් තියෙනවා. මේ රූපාවචර තලවල බ්‍රහ්ම තලවල 16 9 වෙනි කෝ දැන් කිව්. ඊට පස්සේ චතුර්ථ ධානය උපදව ගන්නවා. චතුර්ථ ධාන භූමිය උපදව ගන්නවා හිත දියුණු කළා මේ ලෝකෙන මිනිස්සු. අපි මේ වෙලාවේ මේ මෝනින් ෂෝ එක කරන වෙලාවේ ඒ ධානය උපදව ගන්න මහන්සි වෙන මිනිස්සු මේ ලෝකේ පුරාම ඉන්න පුළුවන් කියලා විශ්වාස කරා.
2: ඔව් නේ.
1: අරහතුන් මේ ලෝකේ පුරා ඉන්න පුළුවන් විශ්වාස කරා. ඒවත් නැත්තර නැති වෙලා ගිහිල්ලා නෑ තාම. අපිට බැරි එක වෙනම කාරණා.
2: ඔව් නේ.
1: අපි කල්පනා කරන්නේ ඩීසල් ගැන, පෙට්‍රල් ගැන, ලයිට් බිල් ගැන, ඒවා වැඩි කරන හැටි ගැන, වැඩි වුණාම ඒවා ගෙවන හැටි ගැන, බිස්නස් කරන හැටි ගැන. ඒ ඔක්කොම පැත්තක තියලා අනන්ත වූ සැපය සුවය සොයාගෙන හිත දියුණු කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නව ලොක්ක. එතකොට මේ 10 වෙනි තලය වේහප්පලයේ ඉතා මහත් වූ පළ තියෙන බ්‍රහ්මියෝ ඉන්නව නක් නක් රෑන්ක් එකලුගෙන් තරු ටිකක් වැඩි තරු පටි ටිකක් වැඩිලා ඉන්නේ.
2: හරි ඔකේ.
1: එතන අසඤ්ඤ සත්‍යය කියලා කියන්නේ මෙන්න රූපය විතරයි මෙයා හිතක් නැහැ. සංඥාවක් නැහැ. මට මේ තලය ගැන හිතා ගන්න බෑ.
2: ඒකනේ.
1: හිතන්න ඔයා ඉන්නව?
2: හරි.
1: ඔයාට හිතක් නැහැ.
2: ඉතින් මුකුත් කරන්න නැහැ නේද?
1: අන්න රයිට්. ඒක තමයි කියන්නේ එතන ඉපදුනත් පින් කරන්න බෑ කියලා. එතකොට අසඤ්ඤ සත්‍ය රූපේ විතරයි සංඥාවක් හිතක් නැහැ. එහෙම බ්‍රහ්මියෝ තමයි ඉන්නේ. ඊළඟට 12 වෙනියකට අපි යනවා අවිහ. ඒගොල්ලෝ අවිහ කියන තලයේ ඉන්න අය සැපෙන් පිරිහීමටපත් වෙන්නේ නැහැලු. සැපෙන් පිරිහීමටපත් වෙන්නේ නැහැ. මොකද ඒ තලවලට යන්න දැන් අපි මෙහි ඉගෙන ගන්නවානේ සෝවාන්, සක්‍රුදාගාමි, අනාගාමි, අරහත්. අරහත් ඵලයට ගියාම නිවන් සාක්ෂාත් වෙලා තියෙනවා. නිවන සාක්ෂාත් වෙලා තියෙනවා. එතකොට අනාගාමි තත්වයට ගියායලු මේ අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ට කියන වගේ බ්‍රහ්ම තලවලට යන ඔන්න 16ම කිව්වා. අකනිට්ටවල තමයි සියල්ලටම වඩා ඉහළින් ඉන්න උසස්ම කුඩා අය නොමැති මහා බ්‍රහ්ම ලෝකය. සියල්ලුම බ්‍රහ්මයෝ ගුණයෙන් උඩම ඉන්න අය කියලා කියනවා. ඊට පස්සේ තමයි හම්බෙන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4. ඔයා කියන්නේ ඒ ධ්‍යාන උපදවාගෙන හිටියලු බුදුහාමුදුරුවෝ ඉගෙන ගන්න කෙනෙක් හොයාගන්න ශිෂ්‍යෙක් කාලේ යනකොට බුද්ධත්වයට පත් වෙන කලින් ශිෂ්‍යෙක් වෙලා ඉගෙන ගන්න කෙනෙක් හොයාගෙන යනකොට ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ ගුරුවරු හම්බුණා. ඒගොල්ලන්ට ධ්‍යාන දියුණු කළා තිබුණා ඒ වගේ තලවලට උඩම තලවලට යන්න තරම්.
2: හරි.
1: නමුත් බුදුහාමුදුරුවෝ එතනිනුත් අතෑරලා දැම්මා ශිෂ්‍යයා කාලේ. නෑ. මෙතනින් සැපය හොයන්න පුළුවන් වුණාට නිවන හොයන්න බැහැයි කියලා.
2: අපිට යන්න පුළුවන් ද ඒ වගේ තලවලට?
1: උත්සාහ කරන්න.
2: සීරියස්ලි?
1: ධ්‍යානයක් උපදව ගන්න. පළවෙනි ධ්‍යානෙ උපදව ගත්තා බ්‍රහ්ම තලයකට යන්න පුළුවන්. අපි ඉතින් ධ්‍යානයක් උපදව ගන්න කලින් තව ගොඩාක් ඒවා හිතනවනේ.
2: ඒකනේ නේද?
1: ඉතින් සුදු ඕක තමා තත්ත්වෙ. ඉතින් මම කල්පනා කරා
2: හරි
1: මේ උදේට හවසට නිවුස් අහලා ලේ පුච්ච ගන්නවට වඩා හොඳයි.
2: ඕකේ.
1: බ්‍රහ්මෙක් වෙන්න මේ ධ්‍යානයක් උපදව ගන්න පුළුවන් විදිහක් කල්පනා කරා.
2: මාවත් අරගෙන යන්නකෝ.
1: කාටවත් කාවත් අරගෙන යන්න බැරි එක තමයි මේක තියෙන ප්‍රශ්නේ. බ්‍රහ්ම තලයට එයා බස් එක යනවා නෙමෙයි. ඔයා
2: රටේ ලොකු
1: Boeing 777 එක නැගලා බ්‍රහ්ම තලයකට යනවා නෙමෙයිනේ. නේද? ශ්‍රී ලංකන් එකෙන් ටිකට් එකක් දාගෙන යනවා නේ බ්‍රහ්ම තලවලට. තරහ වෙන්න එපා.
2: ඒක නියම වෙනම ලෝකයකට ගියා වගේ වුණා.
1: දැන් ඔයාට අර හිතුන්නේ නැද්ද මේ අර අපේ වටේ තියෙන මේ අර මනුෂ්‍ය ලෝක ගැන පොඩ්ඩක් අපරයෝගාන උතුරුකුරු දිවයින සහ పూర్ව විදේහයේ ඉන්න මිනිස්සු අපි වගේද? අපිට වඩා ලස්සනයිද?
2: හරි.
1: ගර්ල්ස්ලා ලස්සනයිද? ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලෝ
2: මට ඒක කියනකොට මතක් වුණේ
1: ශරීරේ පැහැපත් ඒගොල්ලොත් ක්‍රීම් ගානවද තඩි තලි ඔයා වගේ ඉන්ඩෙක්ෂන් ගහලා ගල් ලස්සනන පාටට ලැහෙන ලොවෙන් ආසන
2: මට එහෙම මට ස්පෙල් බයින්ඩ මතක් වුණා. ඒකේ තියෙනම සමාන්තර ලෝක ගැන නේ බලන්න නේ.
1: මේ විද්‍යා මෙරිගෙන හොයන ගොඩාක් ඒවා ත්‍රිපිටකය ඇතුළේ එහෙම එහෙ තියෙනවා.
2: තියන ආයකනේ නේ.
1: ඔය තල්ලි ඔක්කොම තුන නාසයකට හොඳයි ත්‍රිපිටකය කියවන.
2: ඔව්. අනිත් එක මූවිස්
1: අතර වාගේ වෙලාවට නාසයක ත්‍රිපිටකය කියවල ඇත.
2: ඔව් නේද?
1: ඒක ඇස් දෙකෙන් දකින්න ආසාවට තමයි ඔය ඔක්කොම කරනවත් ඇත්තේ
2: බාගෙ. හොයනවා ඇත්තේ. දැනගෙන හොයනවා ඇත්තේ.
1: ඔය දැනගෙන හොයනවා ඇත්තේ. ඔය නිකන් අඳුරේ අතපත ගානවා වෙන්න බෑ ඔය තරම් සල්ලි වේදම් කරලා. මිනිස්සු ආසයිනේ ධ්‍යාන උපදව ගන්න කරදර නොඉන්න නැතුව කීයක් කර දීලා ටිකට් එකක් අරන් බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්ද බලන්න.
2: ඔව් ඔව්.
1: නාසක බලනවත් ඇත්තේ ඒක තමයි.
2: ඊසි ප්‍රමයක්.
1: ඔව්. මෙහෙත් ඉන්නවනේ සල්ලි වලට නිවන් ගෙනියන අය.
2: අනේ
1: ධර්මාබෝධය දීලා නිවනට ගෙනියන අය ගාන ගෙව්වහම එහෙම සමහර කෝස් තියෙනවා. වැද්දාය පණ යනවා යවවම. ඉතින් මොනවද කරන්නද?
2: අපි ඉන්නේ කොතනද කියලා
1: එතනින් අපේ ඉතින් නායක ස්වාමින් වහන්සේලාට හොයන්න බාන්න ගොඩාක් දේවල් තියෙනවා අපේ හාමුදුරනේ. හරි දුක හිතෙනවා. හරි හිතර දෙනවා සමහර තැන්වල. කරබාගෙන ඉන්නවා අපේ හාමුදුරනේ. මොනවද කරන්නද? කරබාන ඉන්නවා.
2: හා.
1: ඔබ වහන්සේලාට වෙලාවක් තුලාවක් තිබුණොත් ඒව ගැන හොයලා බලන්න. ඔය ඉඳලා හිටලා මේ TikTok වල කෑ ගහන හාමුදුරන්ට වඩා විශාල ඩැමේජ් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපිට හිතා ගන්න බැරි තරම් හානි කරන. ඉතින් අපි දකිනවා දැකලා අටලෝ දහමෙන් කම්පා වෙන්න එපා කියලා බුදුහාමුදුරු කීප එක මතක් කරගෙන ඒව අමතක කළා දාන්න බලනවා. වෙන මොනවා කරන්නද?
2: ඔයාලට කතා කරන්න කියලා බෑනේ නේ.
1: වෙලාව 8:37යි. එළි වෙනකන් කතා කරන්න පුළුවන් දේවල් මේවා. නමුත් ඉතින් අපිට තා වැඩ තියෙනවා. අපිට ඉතින් මේ ලෝකේ හරි වැඩ ගොඩක්
2: තියෙනවා. ඒක නී දෙවියනේ කොච්චර වැඩද.
0: රොක් වෙමු සියතට.
3: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
4: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දරයි සවක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 0112 86 59 94.
5: LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 Fitch Ratings A-LKA Outlook Stable. ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

திலகவர்தன டெக்ஸ்டைல்ஸ். දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස් ජෙලටින් කලරින් සහ ෆ්ලේවර්ස් හදට දැනෙන රසකමයිමා

0: සිත් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
1: සින්දරෙල්ල වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දැන් ෆෝන්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න. මේ මාසෙ 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 0112 414 414 කොන්දේසි සහිතයි. ෆෝන්චුවලස් සමදා ඔබ සමගයි.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
3: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 0111 544 5000.
5: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
6: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 WhatsApp කරන්න.
8: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් කියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
9: එයා තාත්තා වගේම දක්ෂයි.
8: තව අම්මයාට නැන්ග්‍රු කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2000
10: 98.2 98.4

0: වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ශ්‍රීෂම කොල්ලෙක් මේ නං ඇවිල්ලා විසින්දුගෙන්
1: දනිත්
0: දනිත් ශ්‍රී දක්ෂම අති දක්ෂම චරිතය
1: ඕනේ
0: සින්දුව තමන්ම ලියලා සින්දුව තමන්ම මියුසික් දාලා සින්දුව තමන්ම කියලා තමන්ම ෂෝ එක ඕගනයිස් කළා රෑවල් දෙකෙන් ටිකට් ටික ගොල්ලෝ ෂෝ එක ගහලා යන්න පුළුවන් කොල්ලෙක් එහෙම මම හිතන්නේ එහෙම ලංකාවේ පහක් හොයාගන්න පුළුවන් නම් වැඩක් තමයි ලේසිනේ ඒ දක්ෂයාට ඒ තැන දෙන්න බෑ
1: හොඳට ඉගෙනගෙන තියනවා ඒවත්
0: ඒ හොඳට ඉගෙනගෙන තියනවා වැඩි දකින්නත් නැහැ නේද
1: යස් එන්නේ නැහැ
0: දකින්න නැහැ නේද ආටිස් කෙනෙක් වුණාම කොහොමද දකින්න එන්නේ බෑ එන්නේ නැහැ නේ ඒකල වටිනාකම අඩු වෙලාද බලන්නකො අඩු වෙලා නැහැ නේ
1: කියන්නේ අපි සතියේකට ෂෝ එකේ අනිවාර්යෙන් සින්දු දෙකක් තුනක් ප්ලේ කරනවාම
0: ඔය දනිත් ශ්‍රී කතා කරලා අපිට කියලා නෙමෙයි සින්දු ගහන්නේ
1: අපි ආසයි
0: ආසයි
1: යස්
0: දකින්න නැති නිසා තව ආසයි.
1: හරි.
0: මාත් වතාවක් හෝ දෙවතාවක් වගේ තමයි කතා කරලා තියෙනත් මාත් කතා කරලා ඇත්තේ. එනේ කතා කරන්නෙත් නෑ. චෝරට නෙතේ නේ.
1: හැබැයි හොඳට dance කරන්න පුළුවන්.
0: දස්ස. කොල්ල දස්ස. දැන් අපි බලන්නේ එකනේ. අපි බලන්නේ දැන් අපි දැන් අපි දෙන්නා අපපඩි මේ break එක ඇතුළේ අපි දෙන්නා කතා වුණා. බ්‍රහ්මයක් වෙන්නේ කෙසේද කියන එකේ තමයි අපි දැන් ඉන්නේ. අපිට තේරෙනවා පළවෙනි ධ්‍යානය උපදවා ගත්තා බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්.
1: රයිට්.
0: නේ ලොකු ඒවා නෙමෙයි. අපි ප්‍රථම ධ්‍යානය උපදවා ගන්න පොඩි try එක දෙමු කියන තැන තමයි මං ඉන්නේ.
1: ඒ කියන්නේ එක දෙයක් focus කරලා එක දෙයක් නේද ගොඩ දා ගන්න ඕනේ එතකොට.
0: හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ. හරිද?
1: හරි.
0: ඒ කියන්නේ එහෙම ගියත් ප්‍රථම ධ්‍යානය හදාගත්තොත් අවම

0: ආය ආසනෙද්ද අපි ආවයි කියලාගෙන ආභස්සරයට යන. ශරීරයෙන් ආලෝකය විහිදෙනවා. විහිදෙමින් නැවිලා මහන්සියලා වැඩ කරන මිනිහට පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන් නම් ඔය ආසනෙත්.
1: ඒකනේ. දැන් අපි ඕරා එක ගැන කතා කරනවා. අපෙත් තියෙනනි පොඩි ඕරා එකක්. ඉතින් නේ, ඉතින් ඒවල සම්බන්ධකම්.
0: ඒ ඕරා එක බලලා චෙක් කරලා කියන්න පුළුවන් තැන් ලංකාවේ තියෙනව ගොඩක්.
1: Yes.
0: මං අහන්නේ ආලෝක දුහා ධාරා, ශ්වේත ධාරා කියන නිකන් බලන්නේ මැෂින්ස් තියෙනවා දැන්. ඒක හොයන්න පුළුවන් මේ අපේ ශරීරෙන් යම් ආලෝකයක් පිට වෙනවා. අපි ඉන්න මූඩ් අනෝ ඒ ආලෝකේ පාට වෙනස් වෙනවා.
1: ඊට පස්සේ එක එක පාෂාන අපිට දෙනවා මෙහෙම දාගන්න කියලා
0: දෙනවා. ඒක දාගත්තාම මේ ආලෝකේ තීව්‍රතාවය වැඩි වැඩි වෙනවා, අඩු වෙනවා. ගොඩාක් ප්‍රශ්න තියෙනකොට අපේ ශරීරයෙන් පිට වෙන ආලෝකය කළු පාට පැත්තට යනවා.
1: හරි.
0: තද පාටවලට යනවා. ගොඩාක් සතුට පැත්තට, හොඳ පැත්තට යනකොට ශ්වේත ආලෝකයට සුදු පාට පැත්තට යනවා. හ්ම් හ්ම්. සමහර අයගේ සුදු පාට ආලෝකය තුළ කළු පාට පැචස් තියෙනවා.
1: හා ඕකේ.
0: ඒ කියන්නේ බෑඩ් එනර්ජිස් තියෙනවා තමයි. හ්ම්
1: හ්ම්. චෙක් කරන්න ඕනේ ආයෙත්.
0: ඉතින් මේ හොඳටම හිත දියුණු කරලා පිරිසිදු වෙනකොට ආලෝකය විහිදෙන බව පේනවා. සමහර වෙලාවට අපි කියනවා ඉතාම මේ
1: දිලිසෙනවා
0: ධර්මානුකූලව ජීවත් වෙන මිනිස්සු දැකලා අපි කියනවා ඒ මනුස්සයා දිලිසෙනවා කියලා කියනවා.
1: රක්තරම් පාටයි කියන්නේ.
0: ඇත්ත. එහෙම තියෙනවා. එහෙම ආස නැහැ. එහෙම ආස නැද්ද?
1: ආසයි.
0: ආසයි නම් කියන්නේ. අපිට කියලා වැඩක් නැහැ. ඒක තමන් එක පොඩි සාකච්ඡාවක් දාන්න.
1: හරි.
0: හිත එකඟ කරලා ධ්‍යානයක් උපදව ගන්න කියන එක මේ ආගමික දේවල් කතා කරද්දි හෙන්නම්ම හෙන සීරියස් වෙලා යන්න ඕනේ. ඒ නිසා තමයි මිනිස්සු ධර්මෙන් ඈත් වෙලා තියෙන්නේ.
1: ඒ කියන්නේ තර්ක කර කර ඉන්න ඕනේ.
0: නෑ නෑ, මිනිස්සු හෙන සීරියස් ගන්න. ඒ සීරියස් ගන්න නැයි දන්නවද? ගොඩක් අයට තමන් දන්නදී පැහැදිලි කරගන්න බෑ. ඒගොල්ලෝ හිතනවා එතකොට හෙන සීරා පිට ඉන්නකොට තවුලක් නැහැ නේ, කවුරු අහන්න යන්නේ.
1: ආ ඕකේ ඕකේ, දැන් තේරුණා.
0: පාර තොටක හම්බුණත් දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නම්. මගදී හම්බුණත්, කළුවයි කඩේ ගහද්දී හම්බුණත් අහන්න. පොඩි පොඩි දේවල් ටිකක් දන්නවා.
1: හරි.
0: ආසාවෙන් මේ පරිශීලනය කරන.
1: හරි.
0: දන්න දේ තියෙනවා නම් කියනවා. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලාත් කියනවා.
1: මට දැන් ලස්සන දේවල් ටිකක් කිව්වා මං. ඔයාට මම පොඩි යෝජනාවක් කරන ආරෙන්ද අරු පුළා නම් ඒ ටික දවසක ෂෝ එකේ කියන්න. ඒක මාරු විදිහට මගේ හිතට වැදුණා. Thank you. Thank you ආරෙන්ද.
0: ආයෙත් කියන්න.
1: ඒ ටික කියන්න.
0: ඒක දවසක් කියන අදට ඔය ඇති. අදට ඔය ඇති. මේක අනිවාර්යෙන් YouTube දානවා. අඩුම තරමේ තමයි එක මිනිහෙකුට ෂෙයා කරන්න. ආවම වශයෙන් එක මිනිහෙකුට ෂෙයා කරන්න ඔබට යම්කිසි පහන් සංවේගයක් දැනුණා නම්.
1: හරි.
0: මොකක්ද ඔය අමුතු අදහසක් හිතට ආවනම්? ඔබ කාගේ හරි ඊටාම ළඟ හිතවත් අඹ යාළුවෙක් නම් ඒ යාළුවට යවන්න.
1: හරි.
0: මේක YouTube දානවා ලස්සනට.
1: රයිට්.
0: ෂෙයා කරන්න. පස් දෙනෙක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. එහෙ කියලා තනියෙන් ඉන්න ඕනෙත් නැහැ.
1: නෝ නේද?
0: එහෙ කියලා තිතින් කට්ටියම යන්න තමයි මේ කල්පනා කරන්නේ.
1: පුළු කියන්නේ. ප්ලෑන් කරන්නේ රට යන්නනේ. අපි ප්ලෑන් කරමු දැන් මේ වැඩේටනේ.
0: ආණ්ඩු නැහැ. ඩීසල් පෙට්‍රල් වැඩි කරන්නේ නැහැ. හෝමුස් වහන්න කට්ටිය නැහැ.
1: හරි ඕකේ. යුද්ධ තියන්න කට්ටිය නැහැ.
0: කට්ටිය නැහැ.
1: හරි සමගාමී ඇතිනේ.
0: කියලා වැඩක්
1: නැහැ. හරි මේ ආවා දැක්කද? වෝග් ජුවලර්ස් වල අලුත් ආරංචිය. පරණ ස්වර්ණාභරණ ළඟ තියනවාද? ජුවලරි තියනවාද? ඒව වලට ඔයගලන්ට දැන් වෙළඳපළේ තියෙන වටිනාකමට හෝමාරු කරලා දෙන්න වෝග් ජුවලර්ස් ලෑස්තිලා ඉන්නවා. අරගෙන යන්න.
0: දැන් පවුමක වටිනාකම ලක්ෂ 4කට කිට්ටු වුණා. අපි නිකන් ගණන් හදලා බැලුවා.
1: හරි.
0: අවුරුද්දකුත් මාස 3ක් වගේ කාලයක් ඇතුළත රත්තරන් වල වටිනාකම දෙගුණයක් වෙලා තියෙනවා. දැන් සමහරවිට ඔබ ගාව තියෙනවා මේ පරණ කාලේ උවිතත් එහා කාලේ හදපු පවුම නිකන් 30-40,000 කාලේ. තියෙනවද? ඒ වගේ ස්වර්ණාභරණ
1: අම්ම ගාව තියෙනවා.
0: සමහරවිට අම්මලා ඒවා දෙනවනේ.
1: දෙනවා. Yes.
0: ගෙදරට තින් පෙරත්ත කරලා ගන්න එපා. එහෙම අම්මා එහෙම කැමැත්තෙන් හදිස්සියවත් දුන්නොත් එහෙම පුතා මේකෙන් මොන හරි අලුත්යක් හදාගන්න කියලා කෙලින්ම හුරේ රන් වෝග් ජුවලර්ස් එකට. රයිට්. වෝග් ජුවලර්ස් එකට ඉස්සෙල්ලාම ගිහලා ඒගොල්ලෝ රත්තරන් ටික චෙක් කරනවා. රත්තරන් පෙන්නලා එක එක පොඩි කඩකාරයෝ කරලා තියෙන හොර බිස්නස් දැක්කහම රිදියෙන්දන් අපිට පාර යන්න බෑ. අපි ඒ කිව්වනේ වලල්ලක කතාවක්. ඒක බොරු හදපු කතාවක් නෙමෙයි. මට ගෙනහැලා පෙන්නවා ඒක.
1: හරි.
0: වලල්ල ඒගොල්ලෝ අයිතිකාරයගේ අවසරගෙන සැකයක් ඇවිල්ලා මැෂින් වලින් පෙන්නන පාටාංකවල පොඩි පොඩි අමුතු වෙනස්කම් තියෙනවා තැන් තැන් වල.
1: ඒ කියන්නේ හිතා ගන්න බැරි සීනයක්.
0: ඔව්. එහෙම වෙන්න බැරි නිසා
1: හරි
0: අයිතිකාරයන් අවසර ඉල්ල මේගොල්ලෝ මේක කපනවා.
1: ඇතුලේ පස්පුරවල.
0: රත්තරන් බරට පස්පුරවල තියෙන. ඒකට සල්ලි අරන් පස්වලට රත්තරන් වලට ගණන් හදලා සල්ලි අරන්. පව්. වැහි නැති අකුණු පුපුරයි ඔබේ මොකද්ද? එහෙම වෙනවා. ඔව ඔවා කරලා. අයිතික මිනිස්සුන්ගේ සල්ලි. එතකොට මෙච්චර මේ සාධාරණ

0: ISO ස්ටෑන්ඩඩ්ස් වලට වැඩ කරන වෝග් ජුවලර්ස් එකට යන්න පුළුවන් ඉතින් කට්ටියට මේ මොකටද ඉතින් ඔහොම අහුවෙන්නේ මම කියන්නම් ඇයි සමහර අය අදිමදි කරන්නේ වෝග් එකට යන්න මං කියන්නම් ඇයි කියලා
1: හරි
0: හිතේ තියෙනවා පොඩි අදහසක් අම්මෝ වෝග් එකේ ගණන්නේ තේරෙනවද වෝග් එකේ ගණන්නේ
1: කියලා පොඩි
0: වෝග් එකේ ගණන්නේ නෙමෙයි වෝග් එකේ ගණන් ඇති කියලා ඔය හිතන් සහෝ කරාබ ජෝඩුවක් රුපියල් 30,000 හැදුව හැකි පවුම මේ ලක්ෂ 4ට ගිල්ල තියෙන වෙලාවෙදී වුණා. දැන් යන්න දැන් පුළුවන්. පෙන්ඩන්ට් එකක් රුපියල් 60,000කට ලස්සන පෙන්ඩන්ට් එකක් හැදුවා. 60,000 ඉඳලා පටන් ගන්නවා. සල්ලි තියෙනවනම් ඊට වඩා වියදම් කරලා උඩට යන්න පුළුවන්. දැන් මේ රුපියල් 30,000 මන් දන්නවා කරාබු හදනා ඉන්නවා එළියෙත්. හැබැයි ඒගොල්ලන්ට වෝග් ජුවලර්ස් කියලා මුකුත් කියන්න බෑනේ. වෝග් ජුවලර්ස් එකෙන් ඔබට දෙන ඒ සමහර ඒ කියන්නේ වෝග් ජුවලර්ස් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්.
1: හරි.
0: ඒ ප්‍රෙස්ටිජ් එක දෙන්න පුළුවන්ද? ඈ අපි නිකන් නමක් හිතමු ජම්පටා ජුවලර්ස් තියෙනවද දන්නෙත් නෑ ලෝකෙට තියෙනවද ජම්පටස් ජුවලර්ස් අපි හිතමු ජම්පටස් එකට පුළුවන් ද වෝග් ජුවලර්ස් එකෙන් ඔබට දෙන අර වෝග් කියන නමෙන් එන ආලෝකය දෙන්න පුළුවන් රත්තරන් තරම් ආලෝකයක් තියෙනවනේ වෝග් කියන නම මේ වෝග් එකෙන් ගත්තේ ගොඩක් මිනිස්සු ඔය ස්වර්ණාභරණ බිස්නස් එකේ ඉන්න ගොඩක් අය වෝග් එකේ නම ඇහුණත් බයයි. ආ ඒගොල්ලන්ට වඩා මේ අපි මේ අඩුවට දෙන්නම්. අඩුවට දෙන්න තියෙන එකම ක්‍රමය හොරට කරලා තමයි දෙන්න තියෙන්නේ.
1: බාල කරලා තමයි දෙන්න තියෙන්නේ.
0: කැරට් 22කින් දෙනවා කියලා 20ෙන් තමයි ගේම ගහලා දෙන්නේ. මොකද මේ බබාලා නෙමෙයි වෝග් ජුවලර්ස් එකෙත් තියෙන්නේ. වෝග් ජුවලර්ස් එකද මේ මාකට් එකේ මේ ග්‍රවුන්ඩ් ලෙවල් එක හොඳට අඳුරන මිනිස්සු ටිකක් ඉන්නේ හොඳේ. රුපියල් 30,000 කියලා කවද දැනන් හිටියද කරාබු ජෝඩියක් 30,000 ගන්න පුළුවන් කියලා දැනන් හිටියේ නැහැ නේ
1: ගන්න පුළුවන් වෝග් එකෙන්
0: හොඳම ලෙවල් එකේ වලල්ලක් බ්‍රේස්ලට් එකක් බ්‍රේස්ලට් එකක් හදන ට්‍රයි කලර් බ්‍රේස්ලට් එකක් 75,000ට දැන් ගියත් හදලා දෙනවා
1: හා ඕකේ
0: කවුද වෝග් ජුවලර්ස් එකේ කවුද කිව්වේ වෝග් ජුවලර්ස් එකේ ගණන් වැඩි කියලා
1: එක්කන් එන්න මං ගාවට
0: කොහා ගාවට එක්කන් එන්න මොනවද කරන්නේ
1: යාර තේරුම් කරලා දෙනවා මම
0: මිනට ආරන් දෙන්න
1: යාර තේරුම් කරලා දෙනවා මේ ගණන් මිනුම් ටික කියලා මම යාර තේරුම් කරලා දෙනවා
0: ඔන්න වෝග් ජුවලර්ස් එක ඉතින් මේ නොදැන එහෙම එහෙ යන්න එපා ඊළඟ එක තමයි ගිහිල්ලා කතා කරන්න කස්ටමර් කයා කියන එක ඉගෙන ගන්න ඔය හුඟක් ජුවලරි බිස්නස් එකේ ඉන්න අය පාරිභෝගිකයෝ වගේ වෙස්වලාගෙන එනවා වෝග් ජුවලර්ස් එක දැන් මොකද කරන්න කියලා බලන්න ඔය
1: ඒක හරි
0: හිමීට ෆොටෝ ගහ ගන්නවා ගිහිල්ලා ඒව හදන්න පුළුවන්ද බලනවා
1: හරි
0: කැරට් 22ට ඊට වඩා කැරට් ගන්න අඩු කරපු රත්තරන් වලින් හදලා අපේ නම් මේ ඩිසයින් එක ඊට වඩා ලාභෙට තියනවා කියනවා. අනේ අහිංසක මිනිස්සු අහුවෙනවා. ඔබ කාට අහුනත් කමක් නැහැ රත්තරන් ගන්න ගියලා අහුවෙන්න එපා. මේ තැන මෙහෙම තියෙද්දි.
1: ආ මෙච්චර කියලා තියෙද්දි.
0: හරිනේ එහෙනම්.
1: හරි පණිවිඩේ පැහැදිලි.
0: Vogue Jewelers. Vogue Jewelers. Vogue Jewelers.
1: අපිට ඕනේ රත්තරන් වලින් උළුස්සක් ඊපස් රත්තරන් වලින්
0: උළුස්සක් හදන්න
1: ඕනේ.
0: බ්‍රහ්මෙක් වෙන්නනේ යන්නේ. රත්තරන් වලින් උළුස්සක් හදන්න.
1: ඒ කියන්නේ බ්‍රහ්මෙක් වෙනවා කියලා මේ ඔක්කොම මේව කරන් අතැල්ල දාන්න.
0: අතාරින්න නෙමෙයි ඉතින් වයින් තින්ක රත්තරන් වලින් උළුස්සක් ගන්න ඉතින් මොන වේදන වර්ම.
1: මට ආසයි ඒ වගේ අපි මේක කරන්න පුළුවන්නේ.
0: මොකද කරන්නේ?
1: අපිට පුළුවන් නේ ඇලුමෙක්ස් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ තියෙනවානේ මොනරොයිඩ්ද?
0: ඇලුමිනියම් පවුඩර් කෝට් කරලා දෙනවා අපි ආස පාට.
1: රයිට්.
0: ආස පාට රෝස පාට උනත් රෝස පාටින් උනත් පවුඩර් කෝට් කරලා දෙනවා පොඩි කාලයක් දෙන්න ඒගොල්ලන්ට. අනේ මට ලෝහ ටික ඔක්කොම ඇලිමි මට රෝස පාට ෆෝටෝ හෝඩ් කරු.
1: ඇලිමිනේ
0: මට හරි ආතය වඩම. අනේ මට බාබි ගර්ල් වගේ කියහද. ඔව් පුළුවන් හද දැන් පුළුවන්.
1: මට ආසයි ගෝල්ඩ් ටච්.
0: පොඩ අර ඇලුමික්ස් එක රෝස පාට ඉන්නවනේ. රෝස පාට හද දැන්. රෝස පාටින් හදලා
1: දෙනවා.
0: අනේ මට ඕනේ ෆෝටෝ කෝඩ් කරන්න ගෝල්ඩ් පාටට ෆෝටෝ කෝඩ්. හැබැයි ගෝල්ඩ් පාටට ෆෝටෝ කෝඩ් කරනකොට මම විශ්වාස කරනවා ඒගොල්ලෝ ඇනෝඩයිසින් රේන්ජ් එකට. ඒක ෂැම්පේන් ගෝල්ඩ් වගේ පාටකට ඇවිල්ලා
1: තියෙනවා. ඕ මාර ක්ලාසි.
0: ඒගොල්ලන්ට කොලිකෝට් කොලනෝඩ් කොලිකෝට් සීසයිඩ් ඒවා සහතික ඒවැ කල් පැවැත්ම පිළිබඳව දෙන සහතික කොලිකෝට් සීසයිඩ් කියන්නේ මොහොදු ආශ්‍රිතව මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරත් මේකේ පාට වෙනස් වෙන්නේ හෝ මලකඩ පැල්ලම් හෝ එන්නේ නැහැ කියලා දීලා තියෙන සහතිකේ. ඒතර මොහොද කිට්ටුව මොහොදින කිලෝමීටර් 3-4ක් මෙහෙන් එහෙම ඔබ මොකක්hari හදනවා නම්
1: හරි
0: ඔබට ගන්න සිද්ධ වෙන්න මෙලමෙක්ස් ප්‍රොඩක්ට් එක තමයි ගන්න වෙන්නේ. වෙන වෙන ඔබට ගන්න ප්‍රොඩක්ට් එකක් නැහැ. ඒක එහෙම බව UK වලින් සාතික කරලා තිනවා. ද UK වල තියෙනවනේ ඔය UCAS කියලා ආයතනයක් තියෙනවා. ලෝකෙම ඇලුමිනියම් නිෂ්පාදනය කරන අය තමන්ගේ ප්‍රොඩක්ට් එක වර්ල්ඩ් ක්ලාස් ප්‍රොඩක්ට් එකක් කියන කියලා සර්ටිෆිකේෂන් එක ගන්නයි බඩු ටිකේ එවන්නේ
1: චෙක්
0: කරන්න UCAS එකට එවන්නේ. ඒත් ඇලුමෙක්සුත් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම බිල්ඩින් සිස්ටම් එකම ජනෙල් දොරවල් ඔලුව ඒවට දාන සරණේරු අර අල්ලු බල්ලු ඒවා මේ ඔක්කොම ගැජමැටික්ස් එක තියෙනවනේ. ඒ සේරම ටික සිස්ටම් එක පිටින්ම යවලා ඒවා තියෙන යූසේජ් කොහොමද පාවිච්චි කරන්නේ, පාවිච්චි කරනකොට එන චැලෙන්ජස් මොනවද, පීඩනයට ඔරොත්තු දෙනවද, එතකොට ලුණු වතුරට අරවට මේවට, එතකොට මහා ජල පහරවල් වලට පීඩන වෙනස වලට මේ ඔරොත්තු දෙන ඇඹරෙනවද, ඩිස්කල වෙනවද, ඉරි තලනවද,
1: කැඩෙනවද,
0: පොතු යනවද, ඒවා එහෙම වෙන්නේ නැහැ කියලා UCAS එක සර්ටිෆයි කරලා තියෙනවා ඇලුමෙක්ස් ප්‍රොඩක්ට්ස් ටික.
1: ආයි කියන්න ඕනේ දිතින් ගන්න ඇලුමෙක්ස් කියලා
0: නේද? කවකලක් කියන්න.
1: හා
0: රටවල් 17කට අපිට නැති ඇලුමිනියම් මිඩ්ල් ඊස්ට් වලින් ගෙනහැල්ලා. මොකද මිඩ්ල් ඊස්ට් වල තමයි හොඳම ඇලුමිනියම් කඳන්
1: තියෙන්නේ.
0: ඒවා ගෙනහැල්ලා මෙහි ෆැක්ටරිස් වල ඒවා හදලා වැලිව් වැඩි කරපු ප්‍රොඩක්ට් එකක් හැටියට කන්වර්ට් කරලා ඒවා සර්ටිෆයි කරලා රටවල් 17කට යවන්න පුළුවන් මට්ටමට ඇලුමෙක්ස් ගෙනහැල්ලා තියෙනවා. ගෙනහැල්ලා තියෙනවා. ගෙනහැල්ලා තියෙනවා.
1: හරිද?
0: සින්දුව දා.
1: කමර්ෂල් යක්.
0: ගෙනහැල්ලා තියෙනවා.
1: කමර්ෂල් යක්.
2: රොක් විමුක්ස් යතට. ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව Axia ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය.
3: Airwell Samsung Classic Swift NIBM the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධිය හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM the city university the place to be
4: man rapunzel dunana konde kapala janela geta gahala eka dige bimata bahina peera ganna karut tenakam balan inne na
2: ape daruan apata wada idirien itin age kathawa liyanna ayata ida harinna commercial credit
5: excite ganna lucky ka charge karaganna Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනට තහනේ නුතරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තහන නිදහනේ මිලදී කියන ඔබත් කෝටිපතියෙකු
7: වන්. මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
8: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කෝර අමෘතා සිත් සුවඳින් පිරේවා.
10: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
11: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: අපස උසස් පෙළින් පසු සබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්නා 011 544 5000
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: එලා බුදේනා වේයි විනාඩි තුනයි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story
1: පාඩුව ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් පැහැදිලි කිරීමක් ඛනිජ තෙල් සංස්ථාව අඛණ්ඩව පවත්වාගෙන ආ ලාභය මත දැනට පවතින මිල ගණන් යටතේ තවත් මාස දෙකක් ඉන්ධන ලබා දිය හැකි බව එම සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නිතිකුමාර සඳහන් කළේ ගත වූ මාස දෙක තුළම සංස්ථාව පාඩු ලබා ඇති බවයි.
2: මේ වන විට ලංකා කන්සල් නීතිගත සංස්ථාව උද්‍යාත වෙන්න කලින් ලබා තිබූ ලාභය යොදා ගැනීමෙන් තමයි මිල පාලනය කරමින් තියෙන්නේ. පජයෙන් රුපියල් 100ක් ලැබෙන අතර ඉතුරු මුදල ඔක්කොම කන්සල් නීතිගත සංස්ථාව යොදවමින් තමයි මේ මුදලට ඉන්ධන ලබා දෙන්නේ. නමුත් මේ වනතෙකුත් අපි කියුමුලේටිව් ගත්තොත් කන්සල් නීතිගත සංස්ථාව සතුව ලාභයක් තියෙනවා. ඒ අනුව ගත්තාම ඉදිරියේදී මාසයක් දෙකක් දක්වා මේක පවත්වාගෙන යෑම හැකියාව තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ වෙනකොට ලෝක වෙළඳපොලේ මිල පහළට එයි කියලා. ඒ ප්ලෑන් එක අනුව තමයි අපි ක්‍රියාත්මක වෙමින් ඉන්නේ.
1: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකින් මේ වන විට රුපියල් 300කට ආසන්න පාඩුවක් ලබන බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්. දැන් විදෙස් පුවතක්. චීනයේ නිල සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ බීජිංහි මහජන මහශාලාවේදී. මෙම සාකච්ඡාවේදී තායිවානය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වනු ඇති බවයි විශ්ලේෂකයන් සඳහන් කළේ. රතු පලස මතින් මහජන මහශාලාව වෙත පැමිණි ඇමරිකානු ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ චීන ජනාධිපතිවරයා විසින්. තුන් දින නිල සංචාරයක් සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය වෙත පැමිණියේ ඊයේ දිනයි.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: ඔයාලට හම්බෙනවද මේ මාර වීඩියෝ සම්මෙනා මේ ඕනාට වඩා දංගම දුරකථනය පාවිච්චි කරන එක ඕනාට වඩා එක එකව බලන එක
1: හරි.
0: අපේ සතුටේ හෝමෝනේ මොකද්ද මතකද?
1: ඔව් මතකයි.
0: කියන බලන්න සතුටේ හෝමෝනේ කුමක්ද? ඩොපමින්.
1: හරි.
0: මම ඔය TikTok පොඩි කෑලි බලනකොට අපේ මේ ඩොපමින් ෂොට් එකක් තමයි එකපාරටම වදින්නේ ඔළුවට.
1: හා රයිට්.
0: ඒ සතුටට තමයි එක දිගට එක වැරඩ බලාගෙන යන. බුද්ධම සතුටක්. ඒක වගේ නෙමෙයි මේක වගේ නෙමෙයි අනික. ඉතින් මේ විවිධත්වය තුළ අපිට ඩොපමින් මෝදු වෙනවා. ඉතින් බලනවා.
1: ඔව්.
0: ඉතින් ඒ අතර එක වීඩියෝයක් හම්බෙනවා. ඔබ තාමත් දුරකථනය එහෙට මෙහෙට තල්ලු කර කර ස්ක්‍රීන් එක පුෂ් කර කර හෝගාලා බල බලා යනවාද? නවත්තන්නේ ඒක.
1: ඇබ්බැහි වෙලාද?
0: ඔබ ඇබ්බැහි වෙලා නම් නවත්තන්නේ.
1: යස්.
0: ඒ කියන්නේත් ඒකේ ඒ මීඩියම් එකම පාවිච්චි කරලා. ඒ
1: කියන්නේ ඒකත් අපි බලනවා.
0: ඔව් ඒකත් බලනවා. ඒක බලපුවහමත් සතුටක් එනවා නේ.
1: ඔව් ඒකනේ.
0: අපේ මුල්ම අදහස තිබුණේ එහෙම එකක් තමයි. දැන් ලෝකෙ පුරා මේ ස්මාර්ට් දුරකථන පාවිච්චි කරන එක විශේෂයෙන්ම සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් ළමයි පාවිච්චි කරන එක නවත්තන්න
1: හරි
0: නීති හදාගෙන යනවා. අපේ ලංකාවෙත් මොකක් හරි එකක් ගැන නිකන් එහෙම ආරංචි වුණා කියලා මොනවා වුණාද කියලා මන් දන්නේ. ලෝකෙ ඉතාම තද නීති අරන් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව තමයි මේකට මගේ මතකයේ විදිහට මුල පිරුවේ. ලොකු නීති ගෙනාව පොඩි අයට සෝෂල් මීඩියා තහනම් කියලා.
1: හරි.
0: හරිද? හැබැයි ඉතින් මම හිතනවා ඕනම දෙයක් සෝෂල් මීඩියා කියන්නේ හොඳ හැටි දෙපැත්තක පෙන පිහියක්. ඕක ඉතින් තමන්ගේ ආරක්ෂාවට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන නසරාණි වැඩකටත් පාවිච්චි කරන්න පුළුවන්.
1: ඔව් නේද?
0: ඔබ ඒක පාවිච්චි කරන විදිය මත මිසක් වෙන කිසිම විදියකින් දේක වටිනාකම වෙනස් වෙන්නේ
1: නැහැ. හරියට සල්ලි වගේ. දැන් සල්ලි කාට හරි ගොඩක් තියෙනකොට ඒක හොඳ විදියට පාවිච්චි කරන්නත් පුළුවන්, ඒක වැරදි විදියට පාවිච්චි කරන්නත් පුළුවන්.
0: ඉතින් මම මේ කියාගෙන එන්නේ
1: හරි
0: මටනම් TikTok, මටනම් YouTube, මටනම් WhatsApp ඉතාම වටිනවා. මං ඒකෙන් හුඟක් වටින දේවල් කරගෙන
1: තියෙනවා.
0: හරි. මට කටපුරා හච් එකට සූති කරන්න පුළුවන්. ඕගොල්ලෝ apps 15ක් load කරපු පැකේජ් එකක් රුපියල් 1199කට ලොන්ච් කරා. ඒකට හච් 15 කියලා ඔයගොල්ලෝ කියනවා.
1: හරි.
0: ඒක මරු. ඒක එල. එල ෆෞසි. එල කිරි. එල වලු.
1: එල වලු. එල වලු කිව්වේ නෑ.
0: හ්ම්. එල දෙන.
1: එල වලු. නූඩල්ස්. එල දෙන කිව්වේ.
0: ඔයාට.
1: තාරා. ආ මේ බ්‍රාහ්මණ මේ යන්න යෝනි බ්‍රාහ්මණ ලෝකෙට.
0: ඔව්. එල දෙන කොට බ්‍රාහ්මණ ලෝකෙට යන්න බලන්න.
1: නෑ.
0: බ්‍රාහ්මණ ලෝකෙදිත් මං කියනවා. එල එල දෙන්න දෙන්න
1: අයියා ගාගනේ අයියා රයිට් කොච්චර උනා තරවින්ද අපිට
0: බ්‍රක්මෙන් කරන ඔයට පොඩ්ඩක් සංගමේ හැසිරෙන්න නැත්තම් මාව නම් ආශ්‍රය කරන්න
1: බෑ. මම අදවට තේරෙන්නේ නැද්ද මම පොඩ්ඩක් නිකන් සයිඩ් වෙලා නිකන්
0: නෑ මට එහෙම තේරෙන්නේ
1: ආට ඕපන් නෑ නිකන් බොරු බොරු කතා නෑ
0: මට මේ කියලා දෙන්න මම මේ කියලා ඉවර කරන් දෙන්න
1: හරි.
0: එතකොට හච් 15 මට මාර සහයෝගයක් දෙනවා මගේ වැඩේ කරගන්න.
1: යස්.
0: මොකද මම ඒක පාවිච්චි කරන්නේ වැඩේට. ඒකෙන් ලස්සන වැඩක් කරන්න පුළුවන්. මිනිස්සු මිලියන ගානකගේ බිලියන ගානකගේ අදහස් මිනිස්සු බිලියන ගානකගේ දැනුම එකතු වෙච්ච තැනක් ඒක. ඒ තරම් ලොකු විශ්වවිද්‍යාලයක් ලෝකෙ කොහෙවත් හැදෙන්නෙත් නැහැ හදන්නත් බෑ කියලා මම විශ්වාස කරනවා.
1: ඕකේ.
0: දැන් TikTok මම බලන්නේ වැහැටින්න මට එන්නෙම හරිම ලස්සන ඉගෙන ගන්න පුළුවන් ඒවා. YouTube වල එන්නෙත් එහෙමයි. ඔබටත් ඉතින් එහෙම කරගන්න පුළුවන්. මංගිවේ අපේ පාවිච්චි කරන ඕනම දෙයක හොඳ නරක තීරණය වෙන්නේ ඔබ ඒක පාවිච්චි කරන්නේ මොකටද කියන එක මත විතරයි.
1: නව් නේ.
0: ඒක ටූල් එකේ වරදක් නෙවෙයි. පිස්තෝලයක් උනත් එහෙමයි. ආරක්ෂාවටයි මිනිමරන්නයි දෙකටම පාවිච්චි කරන්න ඔය ආයුධෙම තමයි. පාවිච්චි කරන විදිය තේරුම් ගන්න. හෂ් දීලා තියෙනවා නියම මේක මාරපල්ලමක් අපිට. ඇයි? මාසයක් යනකම් 1199ම තමයි. ඔය කියන ඇප්ස් 15ට ඩේටාවල ඉවරයක් නැහැ. හොමු සන්දිය වගේ සමුද්‍ර සන්දිය වගේ මගින් වහලා නැහැ.
1: හරි.
0: කරගෙන කරගෙන යනකොට මගදී දේට හිර වෙන්නේ
1: නැහැ.
0: ඒ පැත්තේ දේට එක මෙහෙට ගන්න බැරි වෙන්නේ නැහැ. ඔබට ඒ මාසේ ඒ පැකේජ් එක ඉවර වෙනකන් ඇප්ස් 15ටම unlimited data එක තව වැඩිපුර GB 35ක් හම්බෙනවා ඒ data වලට. ඒ කියන්නේ ඒ ඇප්ස් පහලට අදාළ නැති මොනාහරි එකකට ඔබට මොනාහරි පිවිසෙන්න ඕන නම් වෙබ්සයිට් එකකට වාගේ රුපියල් 100ක ෆ්‍රී ලෝඩ් එකකුත් ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා. මේ ඔක්කොම 1199යි.
1: කරදරේ තමයි මට හොඳට සද්දේ ඕනේ ආරෙද මට හොඳට සවුන්ඩ්ස් තියෙන්න ඕනේ ෆෝන් එකකින් අපි මොන හරි දෙයක් බලනකොට එහෙම සවුන්ඩ්ස් තියෙන්න ඕනේ.
0: ගොඩක් ෆෝන්ස් වල ස්ක්‍රීන් එක ලොකුයි සද්ද නිකන් කුරුමී කතා කරනවා වගේ නේ.
1: මේ කතා කරන්නේ
0: මේ කල තෝ කතා කරන්නේ තෝ කතා නේ
2: මී මී මී මී
3: එන්න පාතෝ
2: එන්න පාතෝ
3: මී කියන ගහනවා උඹලා කියන්නේ ඔක්කොටම ගහගෙන ගහගෙන යනවා මක්කා ඔලොකු මිතිය තිනවා
0: පූසෙක් කතා කරනවා වගේ තෝ කතා කරන චිත්‍රපටයක් කොහොමද ෆෝන් එකකින් බලන්නේ.
1: හල්ක් කතා කරනවා නිකන් කුරුමිනියෙක් වගේ නේ. ඒ වගේ සවුන්ඩ්ස් සවුන්ඩ්ස් හරි වැදගත්.
0: මට එන හල්ක් අනේ ආව් ආව් ආව් රිදෙනවා යේ යේ පයි පයි
1: පයි හරි සමේවා කියන ඒ
0: මට දෙවන ප්‍රශ්නයක් හල්ක් එක උ ලොකු වුණාමත් අර පොඩි කලිසම වෙනගෙන ඉන්නවා.
1: ඒකනේ අනිත් ඔක්කොම ඉරිලේ
0: හරි සමත් ලොකු වෙනවා මේ කතාවේ දින.
1: ඒකනේ ලොකු කලිසම ඊට පස්සේ තියෙන. හැබැයි කලිසමේ වාටි ඉරෙනවා.
0: වාටි ඉරෙනවා මේ.
1: අනිත් එක කලිසම මාරු කරන්න යන්නේ නැහැ.
0: නෑ.
1: හා
0: එන නිෂ්පාදක අධ්‍යක්ෂරණ හිතාමතාම වංගුවක් ගහපු තැන හල්ක්ගේ කලිසම හල්ක් එක්කම ලොකු වෙන්නේ කොහොමද කියන්නේ?
1: අපි සමරක් වල කඩේ
0: කලිසමම ලොකු වෙනවා නම් තනින් තනින් ඕක ඉවරෙන්න විදියක් නැහැ. ඒකනේ
1: ඊට
0: පස්සේ ඒකට සිහි එනකොට ඒ කලිසම හොඳට තියෙනවා.
1: එයි එයි කාටද මේ බොරු කරන්නේ?
0: Marvel movies ඔගොල්ලෝ බොරුවක් නේද අපිට කරන්නේ?
1: ඉතින් හොඳ සවුන්ඩ්ස් තියෙන ෆෝන් එකක් හොයනවා නම් ඒකටත් අපිට හොඳ සොලියුෂන් එකක් දෙන්න පුළුවන්. ඒ තමයි Honor X9D ෆෝන් එක. හොඳ ස්ක්‍රීන් එකක් තියෙනවා, හොඳ බැටරි එකක් තියෙනවා, හොඳ
0: ස්පීකර් එකේ ශබ්ද සාමාන්‍ය ස්පීකර් වලට 300ක් වැඩි. 300ක් සවුන්ඩ් ත්‍රෝ එකක් තියෙනවා. ආයෙ වෙන චූට ස්පීකර් එකක්වත් ෆෝන් එකකට කනෙක්ට් කරන්න ඕනේ නැහැ.
1: හා ඔකේ.
0: මේ තමයි X9C කියලා කාලෙකට කලින් ඔනේකෙ තිබිච්ච ෆෝන් එකේ සක්සෙස. එයාගාව රිප්ලේස් කරගෙන මාකට් එකට ආපු අලුත්ම ෆෝන් එක X9D.
1: යන්න සිංහයකට ගෙවන්න ගන්න පුළුවන් ෆෝන් එකක් ගන්න අතරතුර චුට්ටක් හැරිලා බලන්න කොහෙන්ද මේ සීතලක් එන්නේ? ආ සිංගකේ තියෙන AC. AC එතන තියෙනවා මාර තොගයක් අරවෙන්ද. ගිහිල්ලා බලන්න ඕගලන් ගැලපෙනම බ්‍රෑන්ඩ් එක. ඕගලන් හිතේ ඇතිනේ.
0: AC බ්‍රෑන්ඩ් එක එකලෝ සංසාරේ ලෝකේ පුරා
1: තියෙනවා.
0: නමුත් ලංකාවේ මිනිස්සුන්ගේ හිතගත් බ්‍රෑන්ඩ් නේම් සෙට් එකක් තියෙනවා. ඔය සිංග, සිසිල්, පැනසොනික්, හිතාචි,
1: Mitsubishi,
0: Whirlpool, Samsung.
1: Yes.
0: Samsung. ඔය තියෙන්නේ. ඕ ලිස්ට් එකම තියෙනවා.
1: හරි.
0: ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. රුපියල්
1: 1,59,999 ඉඳලා
0: මම 54,999. නමුත් ඒ ගාන එකපාර ගෙවන්න කතා කරන්නේ නැහැ. දැන් කවදාවත් සිංහරක මේ ගාන කතා කරන්නේ නැහැ. ගාන කියන්න කැමතිත් නැහැ. මොකද දන්නවද? ඒ ගාන කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒක ඔබට මොන විදියෙන් හරි ගෙවන්න හදලා දෙන
1: එක. ඕ ඒක හරි.
0: සිංහ සිම්පල් පේ එකේ තියෙන ක්‍රමේ තමයි ඕනෑම දෙයක් ඔබට තියෙන්නේ මේක මම ගන්නවා කියලා හිතන්න විතරයි. පොඩි ඩවුන් පේමන්ට් එකක්. ඔබට ගැලපෙන විදිය වාරිකය. පාවිච්චි කරන ගමන් ගෙවාගෙන යන්න. ඒකට අපි හැමෝම කැමති. ඔබ නෙමේ රිස්ක් එක කරන් තියෙන්නේ සිංගර කරන් තියෙන්නේ.
1: ඒකනේ නේද?
0: ඔබට හිතන්නේ සිංගර එක මොන රිස්ක් එකක්ද මේ අරන් තියෙන්නේ? පොඩි ඩවුන් පේමන්ට් එකක් දීලා වාරිකයක් ගෙවන්න කැමති නම් TV එක ගලවලා දෙනවනේ මේ අඟල් 90ට අරන් යන්නද සර් කියලා.
1: AC එක දෙනවනේ
0: අරගෙන යන්න. එහෙනම් අරන් යන්නද කියලා හයි කරගන්න සර්. අපි ඇවිල්ලා හයි කරලත් දෙන්න. හයි කරලත් දෙනවා.
1: සර්විස් එක නම් ඉතින් next level සිංගරගේ.
0: සිංගරගේ සර්විස් එක. ඒක ඉතින් unparalleled. කෙනෙකුට match කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒ තරම් ලොකු network එකක් එම ලේසි කෙනෙක් ගාව නැහනේ. ඉතින් අපි electronic බහන්න ගන්නකොට ඕනේ දැන් මගේ. කටත්තර පිච්චුණා washing machine එක. මේ කට බෑ කරන්. ඒක කරන්න ඒක පූ තිත් නෙමේ තියෙන කැලල් තියෙන ඉබරයි ඉතින් ඒක රෙදි හොදලා අමාර
1: මම මොකද්ද මමද වැස්ස මේව කරේ මම වැහි දෙවියෝ නෙමේ
0: වැහි දෙවියෝ නෙමේ කටවහ දෙවියෝ
1: නෙමේ මැජික්කාරෙක් නෙමේ හරිද
0: වැහි දෙවියෝ නෙමේ කටවහකාර
1: මම මොකද්ද කරන්නේ
0: වැහි දෙවියෝ එච්චර හානියක් කරන්නේ අනේ හතස් ගෑවයි ඒක දැන් ඉතින් යනවා මන්සිංහරකට දැන් අද යන්න ඕනේ රෙදි ටික හොද ගන්න
1: හා ඇත්ත
0: නැත්තම් දිගටම කුයිලක් එන්න පුළුවන් ස්ටුඩියෝ එකේ මම. අනේ
1: ප්ලීස් එකකට කියලා වොෂින් මැෂින් එකක් ගන්න. ඒ වැඩ ටික
0: කරගන්න. ගන්නවා ගන්නවා ගෙවන්න ගන්නවා.
1: මම මේ කල්පනා කරේ අරවින්ද හොරයිසන් කැම්පස් එක නිසා දරුවෝ විතරක් නෙමෙයි අම්මලා තාත්තලාත් සතුටින්. දරුවන්ගේ ප්‍රතිපල සමහරක් වෙලාවට හොඳ ප්‍රතිපල තියෙනවා. යුනිවර්සිටි යන්න විදිහක් නැහැ. ඒ මොකද පුරප්පාඩු නිසා එතන ප්‍රශ්නේ.
0: ලෝකෙට පරකාසෙ විතරයි මේ පුරප්පාඩු. පුරප්පාඩු නැහනේ.
1: ඒකනේ.
0: ඉතින් ඒ පුතාලට දුවලට පුතාල ඒ නංගිලාට
1: මල්ලිලාට
0: පුතාල දුවල කියවනවා. චරොන් තත්ත්වන්නේ.
1: දරුවෝ කිව්වනේ.
0: මේ ඇත්තට මේ දරුවෝ දක්ෂ ළමයිනේ ඇත්තටම.
1: ඌ අනේ ඒකනේ නේද?
0: අපි ලැජ්ජ වෙන්න ඕන රටක් හැටියට ඕගොල්ලෝ මේ කයිවාරු ගැහුවට මට 76 වසරක සාපය අහුනොත් අහුවෙන්නේ ඔන්න ඔය වගේ තැන්වල. ඔය මේ ආ මේ මේ මේ වර්තමාන ආණ්ඩුව කියන තැනින් නෙමෙයි මට ඒක.
1: හරි.
0: මට ඒක අහුවෙන අධ්‍යාපනයෙන්
1: අහුවෙන. ඔව් ඒක ඇත්ත.
0: අපේ රටේ මේ ඉගෙනීම කියන එක අපිට දකුණු කොරියාව ගිහැල්ලත් හම්බුණා නේද? ඉගෙනීමට තියෙන තැන ඒ රටේ ඔච්චර දියුණු රටේ ඉගෙනේ ළමයින්ට අම්මල තාත්තලා කියන්න ඕනෙත් නෑලුනේ ඒ රටේ ළමයින්ට.
1: ඒකනේ.
0: මුතුම ගායක්ලුනේ තියෙන ඉගෙන ගන්න.
1: ඉගෙන ඉස්කෝලේ තෝරගන්නේ දරුවෝ. මට යන්නෝනේ අර ඉස්කෝලේ. එහෙනම් මම මේ ගාන්ට් ඉගෙන ගන්නවා කියන තැනට ඒ ළමයි ඇවිල්ලා තියෙනවා.
0: ඉගෙන ඒ ළමයි යන විශ්වවිද්‍යාලේ පොඩි කාලේ ඉඳන් තීරණය කරලා තියෙන්නේ.
1: පාසල් පවාරවින්ද. සමහරක් ඒ කියන්නේ බාලංශ පන්තිවල ඉන්නකොට ඊගොල්ලන්ගේ ඊළඟ කොලෙජ් එක මොකක්ද කියන එක දරුවෝ තීරණය කරන්නේ.
0: එහෙම තත්වයක් අපේ රටේ තියෙනවද නැද්ද? තියෙනවා. අපේ රටේ දෙමව්පියන්ට අපේ රටේ දරුවන්ට පුදුම ආසයි. ඉගෙනගෙන තැනකට යන්න. දන්න කාලේ ඉඳලා විශ්වවිද්‍යාල පුරප්පාඩු තියෙන 35000 40000 මේ දන්න කාලේ ඉඳලා අපිට යන්තම් නාඩි වැටෙන කාලේ ඉඳලා ඔච්චරයි තිබුණේ. ඒවත් ඔය සාපි සාපි කියපු මිනිස්සුම තමයි හැදුවෝ ඒ ටිකත්. හැබැයි මදි. ඉතින් දක්ෂ දරුවෝ විභාගේ හොඳින්ම පාස් වෙච්ච දරුවෝ 150000ක් විතර ඉන්න තත්වයක් කරද්ද වා හිතන්න 35000කට විතරයි පුටු හම්බෙන්නේ යුනිවර්සිටි එක කියලා. ඒ ළමයින් මොකද කරන්නේ?
1: ඒකනේ නේද?
0: ජීවිත කාලෙම ඒ ලෙවල් කර කර ඉන්න කියලාද කියන්නේ? ආ ඒවට කවුරක් කතා කරන්න කෙනෙක් කවුරුවත් නැහැ. ඕනේ එකට නෙමෙයි ඉස්සරහට මයික් එක කරන අය අය ගාලා ඒව කතා කරන්න කිසි කෙනෙක්
1: නැහැ.
0: කතා කරන්න එපා. කතා කරන්න ඕනේ නැහැ නේ. කතා කරන්න ඉතින් මොනවා කතා කරන්නද ඒව ගැන?
1: ඒව ගැන කතා කරනවා හොරයිසන් කැම්පස් එක.
0: ඉතින් මේ එහෙම දැන් මොකද අපි කරන්නේ? විභාගේ පාස් වෙලත් කැම්පස් යන්න බැරි වුණානේ මගේ පුතාට කියලා හිතන තාත්තෙක් අම්මෙක් ඉන්නවනම් මම කියනවා තාත්තේ අම්මේ එහෙම හිත අමාරු කරගන්න ඕනේ. එහෙම හිත අමාරු කරගන්න ඕනේ. හොරයිසන් කැම්පස් එක දීලා තියෙනවා loads of options. S3ක් තියෙන දරුවට පවා ගමනක් යන්න පුළුවන්. ගෞරව උපාධියකට යන්න පුළුවන්.
1: Yes.
0: එක්ක ගුරුවරයෙක් වෙන්න.
1: හරි.
0: එක්ක බයෝමෙඩිකල් සයන්ස් පැත්ත චරිතයක් වෙන්න. ඒ විතරක් නෙමෙයි. අපි හිතමු දරුවෙක්ගේ ප්‍රතිඵලය තරම් හොඳ නැහැ. විෂයන් තුන සමත් වෙන්න බැරි වුණා.
1: හරි.
0: නමුත් ඒ ළමයින්ට තව එක chance එකක් දෙන්න. හොරයිසන් කැම්පස් එකට පුළුවන්. ෆේල් වුණත් කැම්පස් යන්න පුළුවන් නෙමෙයි මේ. ඒගොල්ලෝ ෆවුන්ඩේෂන් එක කරලා. ඒ කියන්නේ ඒ ලෙවල් වලින් බැරි වෙච්ච එක හොරයිසන් කැම්පස් එකට දාලා ෆවුන්ඩේෂන් එක්සෑම් එකක් තියෙනවා. ඒක කරලා පෙන්නුවොත් අන්න පිළිගන්නවා. විභාගේ ඇත්තට හරියට කරගන්න බැරි වුණාට දරුවා දක්ෂයා.
1: හරි.
0: සමහරවිට පාඩම් කරපෝ කෑල්ලෙන් නෙමෙයි විෂයන් ටිකේ ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා
1: තියෙන්නේ. ඕනේ.
0: ඒකයි බැරි වෙලා තියෙන්නේ. නැතුව විෂයන් අසමත් වෙලා තියෙන ඒ ලෙවල් වල දරුවා අදක්ෂ නිසා නෙවෙයි.
1: එයාටත් පාරක් හදලා දීලා තියෙනවා.
0: එයාටත් තියෙනවා තව පාරක් ට්‍රයි කරලා බලන්න. ෆවුන්ඩේෂන් එක ගොඩ දා ගන්න ඕන කොහොම හරි කරලා. අන්න ගොඩ දාගත්තොත් ඔන්න ආයිත් ස්ට්‍රීම් එකට වැටෙනවා. හය නැෂනල් ඩිප්ලෝමා එක කරන්න පුළුවන්. ඊට පස්සේ ටොප් අප් ඩිග්‍රී එක කරන්න පුළුවන්. ඔව්. එංගලන්තයට ඕ. ඔව්. ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා. සහනයක් අපේ තාත්තලා අම්මලාට දරුවන්ට.
1: ඌ ඒකනේ.
0: දැන් S3ක්වත් අඩුම තරමේ තියෙනවා නේ. එතනට වඩා උඩ ප්‍රතිඵල තියෙනවා නම් අහන්න එපා පුළුවන්ද කියලා. ඒක කොහොමද පුළුවන්නේ? S3ක් තියෙන දරුවටත් නැවත බලාපොරොත්තු අලුත් කරගෙන පත්තු කරගෙන යන්න පුළුවන් තැනකට ඒ වගේ පාත්වේස් හදලා තියෙනවා. දැන් ඔබ කල්පනා කරන එකත් මට දැන් ඔළුවට එනවා. හොඳ ගානක් කපනවා ඇති නේද හොරයිසන් එක? කියලා වැඩක් නැහැ. එහෙම කරන්නේ
1: නැහැ. ඕනේ.
0: හොරයිසන් කැම්පස් එක දත ගලවන කැම්පස් එකක් නෙවෙයි කියලා මම කිව්වොත් ඔබ කිව්වයි ඔය කිව්වට ඕවා ඉතින් හරි. අපි නම්බර එකක් දෙන්න කතා කරලා බලන්නකෝ. අපි නම්බර එකක් දෙන්න
1: 0111 7යි. අදත් වැරදුනානේ. 0111 7737 7000. 0111 7737 7000. ඒක තමයි ලේසි ක්‍රමේ නම්බර එක කියන්නේ.
0: කොണ്ട මේ හැම වෙලාවෙම මග වැරදිලා තියෙන නේද?
1: හත්තක් නේ.
0: බ්‍රහ්ම ලෝකට යන එක ගැනනම් මට දැන්නම්
1: ලොකු විශ්වාසයක් නැහැ. ඒකම ඔළුවේ වැඩ කරනවා.
0: ටෙලිෆෝන් නම්බරයක් කියාගන්න බැරි එක බ්‍රහ්ම ලෝකයෙන්.
1: අද බ්‍රහ්ම ලෝකෙට යන්න කලින් මට පොඩක් අද කාගිල්ස් ෆුඩ් සිටි එකට යන්න ඕනේ. ගෙදරට ඕන කරන දේවල් සමහරක් කට්ටිය වීකෙන්ඩ් එකක් ලං වෙනකොටම තමයි ගන්නෙ. අපේ ගෙදර පොඩි සිස්ටම් එකක් තියෙනවා. වීකෙන්ඩ් එකට කලින් ගිහිල්ලා අපි ෂොප් කරනවා. ඊට පස්සේ වීකෙන්ඩ් එකේ අපි පොඩක් ඒවා පරිභෝජනය කරනවා. එහෙම සීනයක් තියෙන. ඒ කියන්නේ වීකෙන්ඩ් එකට වැඩිපුර කනවා බොනවා අපේ ගෙවල්. අනේ වැඩි කනවා බොනවා කියන්න හොඳ නැහැ නේ. කවුරු හරි කෝල් කරලා කිව්වොත්. මොකක් කරේ මේ දන්නා.
0: අර සීර පහට යන්න තමයි වාද.
1: මේ ආලට කියන්න මේ පහුගිය දවස් ටිකේ මම
0: පිය ඔබ මේ මාස දෙකක් යනකම් පරණ ගානටම ඩීසල් පෙට්‍රල් දෙනවලු.
1: ඔව් ඔව් තියනවලු. ඒ ගානට දෙන්න පුළුවන්.
0: ඒක මොකද අනිත් අදහස?
1: දෙකෙන් පස්සේ ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ්ඤ
0: මාස දෙකක් විතරනකම් මේ ගානට දෙන්න පුළුවන්ලු. බෙල්ල කපන කිවසන්න පුළුවන් කඩුව මුවත් තියදී අතක ගායින් එක තමයි ඉවසන්න අමාරු වගේ. ඒ
1: ඉංගි ඉංගි බිංගි තමයි අමාරු.
0: මට කිඹුලා කනවා ඉවසුව හැටි.
1: හරි.
0: මේ කොහිල කඩුව තමයි බැරි.
1: කමන්න නෑ අරින්ද මොනා කරන්නද?
0: 105 ලෑස්ති වෙලා ඉන්න.
1: Let's do this.
0: Let's do this too.
1: Yes. Okay. ඉතින් මේ කොයි දෙයක් වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා කියලා අහුණත් අපිට පොඩි සහනයක් තියෙන තැන තමයි කාගිල්ස් ෆුඩ් සිටි කියලා කියන්නේ පුළුවන් විදියට. කාගිල්ස් එකට පුළුවන් විදියට අපිට දවසකට අඩුම ධර්ම නිෂ්පාදන 5-6කට ගණන් අඩු කරලා දෙනවා. ඒක අපි එක්ස්පීරියන්ස් කරනවා අපේ කාගිල්ස් ෆුඩ් සිටි වලින්.
0: දැන් හැමෝම කියනවනේ දැන් මේ පාර නම් ලේසි වෙන්නේ නැහැ කියලා.
1: හරි.
0: ඉලෙක්ට්‍රිසිටි බිල් එක කරගලක් ඔය කර නිෂ්පාදන සහ සේවා වලට එනවා. අපි බලන් ඉන්නවා කොහොමද මේ වගේ නරක මේ වගේ අමාරු වෙලාවකදීත් මේ වගේ වෙලාවලට වඩා අමාරු වෙලාවල් වලදී පවා
1: yes
0: කාගිල්ස් එක අපිව කොහොම හරි බේරගෙන තියන අත්‍යවශ්‍ය බහණ්ඩගෙන ගෑල්ලේදී
1: අනිවාර්යෙන්
0: කොහොම හරි ගල්ලා ගෙවල් ගාව කඩේ ගාන වැඩි උනත් කාගිල්ස් එක එහෙම හිතුමනා අපි ගණන් වැඩි කරන්නේ නැහැ. සමහර වෙලාවට පොලේ නැති ගණන් වලට අඩුවට කාගිල්ස් එකේ බඩු හම්බෙච්ච වෙලාවල් මට ඕන තරම්
1: තියෙනවා.
0: මිනිස්සුන්ට හිතෙනවා පොලේ තමයි අඩුම කියලා. ඔයද පොලේ ඇලේ කොහේ ගියත් කාගිල්ස් එකට ගිහිල්ලා ගණන් ටික සංසන්දනය කරලා බලන්න අමතක කරන්න එපා. නැත්තම් මේක ඇත්ත කතාව ඔබට කවදාවත් දැනගන්න හම්බෙන්නේ නැහැ. කාගිල්ස් ෆුඩ් සිටි. ගෙදර යන ගමන්.

0: ඔබේ ලයිෆ්ස්ටයිල්කට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක. නෙත දිවයන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: සිරිවෝට් සමාජිකයන් සඳහා කාගිල්ස් උත්සති වෙතින් මෙගාවට්ටම්. පෛරහා චිකන් සොසේජස්. ඉතිරි රුපියල් 290යි. ටර්කි සන්ෆ්ලවර් ඔයිල්. ඉතිරි රුපියල් 540යි. ඩිල්මා ස්ට්‍රොන්ග් තේ. ඉතිරි රුපියල් 185යි. පැන්ඩා බේබි රත්මල් සබන් නිකෝ පැක්. ඉතිරි රුපියල් 200යි. කාගිල්ස්
3: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 01147750
4: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
5: ෂෙනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා. ලව්ලි ඊට පස්සේ සහෙලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
6: මිලියන 2,000,000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
0: රොක්වෙමු සියතට.
8: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
10: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
11: දැන් මාම තන්න
12: 0112200
13: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.
14: ලංකාවේ හොඳම ටැබ් එක Hotwell Pad 13 Pro. අඟල් 10.1 තිරයයි, mAh 6580ක ලොකු බැටරියයි, GB 256ක ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි Hotwell Pad 13 Pro. Pen, Mouse, Keyboard, Leather Cover නොමිලේ. රුපියල් 55,999 පූවා වගකීමක් සහිතව මිලදී ගන්න.
0: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
15: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට් 98.2 98.4

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ළමයි හින්දාම
1: ඔයා හිතන්නේ අපේ ජෙනරේෂන් එක ඊළඟ ජෙනරේෂන් එක ළමයි කියන කෑල්ල කොච්චර වැදගත්ද? ළමයි කියන එක කොච්චර වැදගත්ද
0: කියලා
1: අපේ දෙමව්පිය අපිට බැලුවන්න පුළුවන් විදිහට
0: අනිවාර්යෙන්
1: දැන් එහෙම බලපු නිසා අපි මෙහෙම ඉන්නවා. අපිට යුතුකමක් තියෙනවා මීට වැඩිය හොඳ එකක් දරුවට දෙන්න.
0: හරියට හරි.
1: එතකොට මේ වැඩේ අපිට තනියම කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, තනියම කරගන්න බැරි ඒවා තියෙනවා. ඒ වගේ වට තමයි සත්ගුණවත් ආයතනෙ ඉන්නේ.
0: හරි.
1: දැන් කමර්ෂල් බැංකුව කියන්නේ සල්ලි හම්බ කරගෙන පාඩුවේ තමන්ගේ මල්ලිය තර කරගෙන ඉන්න ආයතනයක් නෙවෙයි කියලා ඔප්පු කරන්න ඕන තරම් දේවල් තියෙනවා. දැන් ඊයේ හරි ලස්සන වැඩක් වුණා. අවුරුදු 144ක ඉතිහාසයක් තියෙන ඉස්කෝලයක් තමයි අතුරුගිරිය මහා මාත්‍රි විද්‍යාලය කියන්නේ. ළමයි දාස් ගාණක් ඉගෙන ගන්නවා. ආවට ගියාට උදව් කරන්නේත් නෑ කමර්ෂල් බැංකුව. හරි තැන බලලයි මේක කරන්නේ.
0: අවශ්‍යතාවය බලලා කරන්නේ නේ.
1: ඉතින් සද්ද නැතුව කරගෙන ගිය ලොකු වැඩක එක කෑල්ලක් තමයි අපි ඊයේ දකින්නේ.
0: හරි.
1: ඒගොල්ලොන්ගේ අක්ෂර පරිගණක විද්‍යාගාර කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේගොල්ලෝ කිසි කෙනෙකුට ලොකු සද්දයක් බද්දයක් දාන්න නැතුව 399ක් හදලා 400ක විතරක් ඊයේ අපිට කිව්වා 400 වෙනි පරිගණක විද්‍යාගාරය අතුරුගිරිය මහා මාත්‍රි විද්‍යාලයට අපි නිල වශයෙන් බාර දෙනවා කියලා ඊයේ. වම් අත කරන්නේ දකුණු අත දන්නේ නැහැ. එහෙම තමයි 399ක් හදාගෙන ආවේ කමර්ෂල් බැංකුව.
0: යස්.
1: 399ක් පරිගණක විද්‍යාගාරයක්. පරිගණක විද්‍යාගාරයක් හදලා එක මැෂින් එකක් හයි කරලා ඉන්නේ නැහනේ. පරිගණක විද්‍යාගාරයක් හදලා එක මැෂින් එකක් හේත්තු කළේ නේක නෙමෙයි වැඩේ. ඒ ළමයි සෑහෙන පිරිසකට එකපාර ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්න විද්‍යාගාරයට පහසුකම් ටික දෙන්න ඕනේ.
0: හරි.
1: ඩෙස්ක් ටික පුටු ටික බංකු ටික දෙන්න
0: ඕනේ.
1: AC දාන්න ඕනේ ඇතිනේ.
0: යස් ඒකනේ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක
1: තියෙන්න ඕනේ. වයරින් කරලා තියෙන්න ඕනේ. ඒව ලස්සනට තියෙන්න ඕනේ. ඒ පරිගණක විද්‍යාගාරයක් කියන එක දැක්කහමත් ළමයින්ගේ හිත බඩ කට පිරෙන්න එපා. එහෙම හදනවා මේගොල්ලෝ මේ අක්ෂර ප්‍රෝග්‍රෑම් එක යටතේ හදපු පරිගණක විද්‍යාගාර
0: 400ක් හදලා තියෙනවා දැන් මේ වෙනකොට.
1: 399ක් සද්ද නැතුවම හැදුවා.
0: හරි.
1: 400ක 400 වෙනි එක පොඩි මයිල්ස්ටෝන් එකක් නේ. ඒක විශේෂ තැනක් නේ, ලොකු ලස්සන නම්බර් එකක් නේ. ඒකයි 400 ගැන මිනිස්සුන්ට කිව්වේ. එතකොට දැන් සමාජ සත්කාර වෙනම සමාජ සත්කාර පැත්ත බලන්න කමර්ෂල් බැංකුවේ වෙනමම ඩිවිෂන් එකක් තියෙනවා.
0: හරි.
1: ඒගොල්ලෝ කරන්නේ මේ සමාජයට මොනවද අපි කරන්න ඕනේ. ඒගොල්ලෝ තෝරගත්ත ප්‍රධානම එකක් තමයි අධ්‍යාපනය කියන එක, සෞඛ්‍ය කියන එක, පරිසරය කියන එක. බලන්න අල්ලන තියෙන නාඩි තුන. අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය.
0: අපිට අමතක වෙනම කෑලි තුනක්.
1: සහ රකින්නම ඕන කෑලි තුන.
0: යස්.
1: ඔය කෑලි තුන රැකුණා නම් රටක් විදියට අපිට ඔලුස්සන් ඉන්න පුළුවන්. අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය. ඒවට තමයි සල්ලි අත කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අවුරුද්දේ හම්බෙන ලාභය තියෙනවනේ.
0: හරි.
1: ඒගොල්ලෝ ලාභෙන් මේ වෙනකොට රුපියල් බිලියන 1.4ක මුදලක් මේ වගේ සත්කාරයන්ට වෙන් කරලා තියෙනවා. රුපියල් බිලියන 1.4ක්. මිලියන නම් 1400ක්. 1400ක්. ලක්ෂ නම් ලක්ෂයේ ඒව 14000ක්. ලක්ෂයේ විටි 14. වියදම් කළා තියෙනවා ඒකෙනොත් 70%ක් අධ්‍යාපනයටම තමයි යට කරන්නේ. අපේ අර උදේ ඉඳන් කතා කරන්නේ ළමයින්ට උගන්නලා කොහොම හරි ඉන්දියාව කරන වැඩි අපි කරන්න ඕනේ කියලා. ඒකට දෙන්න ඕන පුළුවන් ලංකාවේ දෙන්න පුළුවන් සහයෝගය කමර්ෂල් බැංකුව නොමසුරුව දීලා තියෙනවා. නැත්තම් තමන්ගේ ලාභෙ විදිහට තිබිච්ච සල්ලි වලින් මිලියන 1400ක් නන්නාඳුනන ළමයි වෙනුවෙන් වෙන් කරන්නේ නෑ ආයතනයක්. ඒක ලොකු සල්ලියක් නේද?
0: ඒ ලොකු වැඩේ කරලා තිනා කමර්ෂල්.
1: ඔයා නිකන් හිතන්නකො ආයතනයක් රුපියල් 10ක් 15ක් එහෙට මෙහෙට වුණත් ඔඩිඩ් දාලා හොයාගෙන කවුද ගත්තේ? හොරා හොරා කවුද හොරා ඕවනේ හොයන්නේ.
0: ඔව් ඒක නේ නේ.
1: ලාභ ගැන ආයතනේ තරම් උනන්දු. මේ ලාභ එපා කියලා නෙමෙයි දීලා
0: තියෙන්නේ.
1: ඒගොල්ලෝ බලනවා පාරිභෝගිකයෙකුට වාසියක් හැම වෙලාවෙම දෙනවට වඩා ජාතියක් විදියට කොහොමද ඉස්සරහට යන්නේ. මේ ඔක්කොම එහෙමයි. බිස්නස් කරන්නත් රටක් තියෙන්න ඕනේ.
0: ඔව් නේද?
1: නේද?
0: අනාගතයක් තියෙන්න ඕනේ.
1: ඉතරසීක හදන හදපු දරුවෝ ඉන්න ඕනේ. නැත්තම් අපිට මේ දියුණු සමාජයක් කියන එකක් හම්බ වෙන්නේ නැහැ. එන්න එන්න වලපල්ලට යනවා මිසක. ඉතින් කමර්ෂල් බැංකුවට පින් අපේ දරුවන්ගේ ඇස්පාදන්න මේ දුන්නේ කම්පියුටර් ස්ථයි කරපු කාමරයක් නෙවෙයි. මේ දුන්නේ ඒ දරුවන්ගේ අතට අනාගතේ කැමති තැනකින් දොර විවෘත කරගන්න යතුරු දීලා තියෙනවා. යතුරු 400ක් දීලා.
0: Thank you so much.
1: Right.
0: Okay. දැන් අද නුවර එළියේ ජනතාවගෙන් කොටසක් ජයග්‍රාහකයෝ කොටසක් අද පුදුම වෙන අද සතුට වෙන දවසක්. මොකද NLB එකේ මේ පාර කියන්නේ ඒගොල්ලන්ගේ අපි කිව්වනේ ඊයේ දවසේ කිව්වා 2026 ප්‍රථම ත්‍යාගලාභින් අච්චරයි පළවෙනි තෑග්ග මෙන්න මෙච්චරයි. ඒ වගේ ජයග්‍රහණය කරපු කට්ටිය ගැන අපි කිව්වනේ. දැන් අද දවසේ නුවරඑළිය දිස්ත්‍රික්කේ ඒ වගේ ජයග්‍රාහකයෝ පිරිසකට තෑගි මුදල් පිරිනමනවා. එතන තියෙනවා 1,19,00,000 ඒ මුදල ඒගලන්ට දෙනවා තෑගි විදිහට. අර ලොකු චෙක් වගේ හදලා එහෙමනේ තෑගි දෙනකට දෙන්නේ. ලොකු චෙක් වගේ හදලා ඔහම පිරිනමනවා. ඉතින් ජයග්‍රාහකයන්ට එන්න කියලා දැන් මේ වෙනකොටත් ආරාධනා කරලා ඇති. අපේ උණුසුම් සුබපැතුම්. ඕගොල්ලෝ දින්නේ ලොතරැයි ගත්ත නිසා. මොන ලොතරැයිද ගත්තේ? NLB. NLB ලොතරැයි අරගෙන ජයග්‍රාහකය වෙලා තියෙනවා. මේ තමයි සාක්ෂි. ඉතින් අපවත් පොඩක් ඉන්ස්පයර් වෙනවා. ඕනේ දින නාමේවනේ. එනල් ලොතරැයියක් ගන්න ඕනේ නේ.
1: මේ අඬ බෙර ගහලා දෙන්න ඕනේ. නැත මිනිස්සුන්ට තියෙනවා නේ කීකෙනෙක් පුද්ගලිකව හදාගත්ත පොඩි පොඩි අයිඩියාස් තියෙනවා. නේ.
0: නිකන් පොඩි පොඩි විශ්වාසල් තියෙනවා.
1: පොඩි පොඩි තෑගි නම් යනවා ලොකු ඒවා නම් ඉතින් යනවද අපි දන්නෙත් නැහැ.
0: හරි.
1: ඔන්න බලා ගන්න. ඔන්න. අඬ බෙර ගහලා සක් පිඹලා තමයි අපි තෑගි දෙන්නේ. එහෙම නොදුන්නොත් මේ තරම් ලොකු තෑගි මිනිස්සු අතරට යනවා කියලා එයායි දැනගන්නේ නැහැ.
0: Yes.
1: මතක තියාගන්න ලොතරැයි පහක් ගත්තොත් එකක දිනුමක් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 100ක් පුළුවන් නම් ගන්න ලොතරැයි 20ක දිනුම් හම්බෙයි. ඔය අතර සද්දන්ත කුලයේ තෑග්ගකුත් අනිවාර්යයෙන්ම තියෙයි. ලොතරැයි NLB ලොතරැයිනේ. දිනුම් අවස්ථා වැඩි වෙන්න තමයි මේ ලොතරැයි සම්භාවිතාව අදලා
0: තියෙන්නේ. Yes. දැන් අපි කොරියාවට ගිය වෙලාවේ අපි එහෙ හිටපු අපේ ආදරණීය ජනතාවට අපි ආරාධනා කරා ලංකාවට එන්න. ඔවුත් කියන්න ඕනේ. මෙහෙමයි මෙහෙමයි අපි මෙහෙමයි එහෙම කියලා අපි දෙන්න කිව්වනේ නේද අරින්. දැන් ලංකාවට ආවොත් අපි දෙන්න
1: බය ඉන්න ඒක ලංකාවට වෙලා අපිට කියයි දැන් කිව්වොත් අපි මොකද කරන්නේ කියලා.
0: මගේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා. දැන් හිතන්නකෝ මේ එරන්ද මල්ලිලා ඒ කට්ටිය ඔක්කොම එනවා අපේ ගෙදර. ආවට පස්සේ කෙලින්ම මං ඒගොල්ලන්ට පළවෙනියටම දෙන්නේ පැල්වත්ත කිරි. තේ එකකින් මං ඒගොල්ලන්ව සංග්‍රහ කරනවා. මාබුන්
1: හොඳයි මට කරන්න දෙයක් නැහැ මේකේ.
0: දැන් ඔයාට තියෙන වෙනම එකක්. ඒගොල්ලන්ව රට පෙන්නන්න අරගෙන
1: ඔච්චර කරන එකේ කොහොමද
0: කරන්නේ? තේ එකක් දෙනවා හොඳ කිරි තේ එකක් දෙනවා. එතකොට එයා මෙහෙම බීලා කියයි අක්ක මේක හරි උකු.
1: අක්ක කිරි තේ එකක් දෙනවා. ඒ රටේ පුරා එක්කන් යන කෑල කරන්නේ මම. අක්ක හොඳයි නේ.
0: ෂෙයා.
1: අක්ක ඒ මිනිත්තුන්ට ගිහිල්ලා කරපු එක දන්නව නම්
0: මොකක්ද? මේකලන්ට ආද
1: තාමත් හිරිගඩුවෙ පෙනවා. ඒ මිනිස්සු කෝල් කරලත් අහනවා ප්ලේන් එකේ ගියා නේද? ගියා නේද? ගියා. ගියාලු ගියාලු. ඉරන්දයි ඒ ගිහිල්ලා. ඉරන්දයි. එහෙනම් නින්දයි නේ.
0: අනේ අනනේ. ඊට පස්සේ ආයි සමරකුවිට මොකද්ද මේ කිරි එක මොකද්ද? එතකොට මම යාර කියනවා මේ තමයි පැල්වත්ත කිරි. මේ අපේ රටේ කිරි එක. මේක මේ මිල්ක් පවුඩර් ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක විතරක් නෙමෙයි මේකේ නොන් ෆැට් එක තියෙනවා. මේකේ තියෙනවා තව මුදෝපු කිරි ටිකකුත් කමුදු මල්ලි.
1: මුදෝපු කිරි නුරු. ඒක මුදෝපු කිරි නුරු කියන මාන. මුදෝපු කිරි නුරු.
0: කිරි ටිකකුත් කමුදු මල්ලි.
1: මම යාර මුදෝපු කිරි නුරු මල්ලි.
0: ඊට පස්සේ
1: ගම්සන්නිදා කියලා කයි.
0: Yes.
1: ගම්සන්නිදා කියලා කයි.
0: Thank you කියලා කයි. තව යෝගට් තියනවා, බටර් තියනවා, ghee තියනවා එක බ්‍රෑන්ඩ් එකකින්.
1: යෝගියෝ ඉන්න මං කියන.
0: හරි.
1: මම යෝගියෝ කියන්නේ මොකක්ද?
0: යෝගා කරනවා.
1: මම යෝගියෝ කියන්නේ excuse me.
0: ආ යෝගියෝ.
1: යෝගියෝ. වැස්ස අඩුවෙගෙන යන ලක්ෂණ පෙන්නුම් කරනවා. මම මැප් එකට අගල් දාලා බලුවා.
0: ආ right okay.
1: මං ගාව මැප් එකක් තියනවා. අඩුවේගෙන නිකන් බෙංගාල බොක්ක දිහාවට නිකන් කඩාගෙන බිඳගෙන යනවා ඉතින්.
0: ආ රයිට් ඕකේ. හරි. පොඩ්ඩක් අලු කරලා
1: තියෙනවා. ආගම විද්‍යාපාර්තමේන්තුවනේ අපිටත් කිව්වේ මේ ඈත් තියෙනවා හැමදාම.
0: දැන් ආයි අපි එනවා පැල්වත්ත කිරි වලට. ඉතින් එහෙම තමයි අපේ රටේ බ්‍රෑන්ඩ් එක අපි ප්‍රොමෝට් කරන්න ඕනේ අරවින්ද. අපි විසඳ බෑ මෙලන රටවල් වල මිනිස්සු ඒ රටවල්.
1: මේක මෙහෙ එකක්. එහෙම කීකේ දෙන්න. නිකන් මේ අපේ එක. අපි දැන් මේක බලන්නේ අපි නිෂ්පාදනය කරන අපිට පවුඩර් මිල්ක් හදන්න අපිට ඕන තරම් ෆැසිලිටීස් තියෙනවා. නෝහව එක තියෙනවා. අපි කර්මාන්ත ශාලා තියෙනවා. අපි දේශීය වශයෙන් දැන් අපේම දේ අපේම කරගෙන යන්න හදන
0: කියලා. පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි. මොන් කියලා. ඒක දෙනකොටත් පොඩ්ඩක් කියන්න. මොකද ඒ වගේ අපි අපේ බ්‍රෑන්ඩ් එක ප්‍රසිද්ධ කරගන්න ඕනේ, අපේ බ්‍රෑන්ඩ් එක අපි යූස් කරන්න ඕනේ. ඒක හදවතින් කරන්න ඕනේ දෙයක්.
1: තරයෙන් ගහගන්න එපා. අසනීපෙන්නේ.
0: හල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි. රයිට්. ඊට පස්සේ දැන් තව දෙයක් දෙන්න ඕනේ ඒගොල්ලන්ට කන්න. අපි කැන්ඩස් චොක්ලට් දෙමු ආරවින්. දැන් එහි ගිය වෙලාවේ ඒගොල්ලෝ අපිට ඒ රටවල චොක්ලට් රස බලන්න දුන්නානේ. අපි මෙහෙ ආවම අපි කැන්ඩස් චොක්ලට් වලින් සලකන්න ඕනේ.
1: විශේෂ චොක්ලට් නම් දුන්නේ නැහැ ඒගොල්ලෝ. චොක්ලට් දුන්නා නේද?
0: දැන් මේ අර පෙට්ටි වලට දඩබඩ ඩෝන් ඩෝන්
1: ගාලා. පෙට්ටි වලට?
0: හා. අයියගේම දැන් මේ
1: පෙට්ටි වලටද කාගේ හරි පෙට්ටියක් කටද දැන්?
0: නෑ.
1: පෙට්ටි වලට ඩෝ දැම්මේ කාගේ හරි පෙට්ටියක් කටද දැන්?
0: නෑ නෑ.
1: කාගේදර මං විතර දෙකක් උස්සයි පෙට්ටියක් තිබුණේ කාගේද?
0: හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්.
1: ඔව්. ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් වලට ඔක්කොම අරන් දුන්නා.
0: ඒ මිනිස්සු දනට පිනට දුන්නා.
1: ඇත්තද? ඒ මිනිස්සු දනට පිනට දුන්නේ හිතේ මනාවෙන්. දැන් හිතනවා ඇති මේ මිනිස්සු අපරාධෙ තරවිතුනේ කියලා. නෑ.
0: කැන්ඩස් චොක්ලට් මොනා පැත්තෙන්ද අපි අද කතා කර අපි කියමු ද කැන්ඩස් ෂොප් ගැන. හිතන්නකො පිටරටින් ටිකක් කාලයක් හිටපු යාළුවෙක් එනවා කියලා ලංකාවට. එයාව අරගෙන යන්න කැන්ඩස් ෂොප් එකකට. අරගෙන ගිහිල්ලා

0: ටික කැන්ඩෝස්. ඒක දැන් අපි ඉස්සරහටත් අපි අලුත් ජෙනරේෂන් එකටත් අපි දැන් මේ දවස්වල අපි ඒක පුරුදු කරගෙන යනවා. පොඩක් අම්මලා තාත්තලා ගෙදර යනකොට දරුවන්ට චොක්ලට් එකක් එහෙම අරගෙන යනකොට කැන්ඩෝස් චොක්ලට් එකක් අරගෙන යන. ඒගොල්ලෝ කාලබල්ලා කිය ඒ තාත්ති මේක මාර රසයිනේ කියලා.
1: ඔය ආයර පුරුදු කරන අපි කැන්ඩෝස් කියන දන්නවා ඒක
0: හරියට. දන්නවනේ ඒකනේ.
1: අපි ළමයින්ටත් පොඩි අයිඩියා එකක් දෙන්න ඕනේ මේ අපේ රටේ මෙච්චර හොඳ නිෂ්පාදන තියෙනවා. ඉතින් අපිට හම්බ වෙනවා මේ හොඳම චොක්ලට් හදන්නේ කොකෝ බට වලින් කියලා අපි දන්නවා වුණාට අපි ඉතින් පිටරටින් ගෙනල්ලා ගේන සමහර චොක්ලට්ස් වල අපිට අහු වෙනවා ඒගොල්ලෝ නේ මේ වෙන වෙන මේ වෙන වෙන ඉදිරියෙන් දාලා මේ හදන්නේ.
0: සීරියස්ලි?
1: ඔව්.
0: ඉතින් බලන්නකෝනේ.
1: අර ලාභේ වැඩි කරගන්න. නිකන් ඔය මොන හරි එක එක වෙන වෙන දාලා තමයි
0: හදන්නේ.
1: හරි. අර හරිම විදියට
0: හරිම ක්වොලිටි එකට
1: දාන්නේ. ඉතින් අපිට අපිට අයියෝ අපිට අපේ එක අගේනදී ඒක තමයි වැඩේ මේක නේද?
0: නේද?
1: හා අගේ අගේ.
0: හරි.
1: නමුත් අපේ අලුත් પરම්පරාවට අපේ ළමයින්ගෙන් පටන් අරගෙන ඒගොල්ලෝ චොක්ලට් කන්න ආසනම් කාලා බාන්න අපිත් ඒ කාලේ කෑවා මේ මෙන්න මේ මේ මෙන්න මේ කැන්ඩෝස් එක තමයි මං ඒ දවස්වල හරියට කෑවේ අම්මිට මං ඉස්සෙල්ලා ගිහින් දුන්නේ මෙන්න මේක කාලා බලන්නේ ඒක කොහොමද මේ අම්මි මට කැමතුනේ කියලා මේ කාලා බලන්න right ඒ තමයි කැන්ඩෝස් චොක්ලට් ගැන කතාව කැන්ඩෝ ෂොප් එකකට ඔබ ගිහිලා නැත්නම් ඒක අනිවාර්යයෙන්ම මේ විසිට් කරන්න ඕන තැනක් වෙන රටවල මම දකිනවා මේ ඒ රටවල තියෙන ෆැක්ටරිස් වලට ඒ ළමයි ආහාර මේ ගිහිලා බලනවා ඒගොල්ලෝ ආස කෑම හදන විදි
0: right
1: ඒ ඔක්කොම බලනවා අපි පොඩක් තාම මදි නේද ඒ පැත්තේ
0: අපි පුරුදු වෙන්න ඕනේ මේ සිස්ටම් එක පොඩ්ඩක්
1: ඒව පොඩක් විසිට් කරලා බලන්න right
0: මේ මම වීඩියෝස් ඔය බලනකොට මට එක එක ඇඩ්ස් එනවනේ දැන් මම දැක්ක එක ඇඩ් එකක් චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක විදියට අදන්න ට්‍රයි කරලා තියෙනවා එක හරිද මේ බල ඒක නිකන් ළඟින් hina අනේ sorry මං hina වෙනවා සමා වෙන්න ට්‍රයි එකක් දීලා තිනවා පොඩ්ඩක් ළඟින් යන්න හැබැයි මට ඩිසයින් එකයි අර කලර්ස් වි හරියට මැච් වෙලා නැති පාටක් තමයි පේන්නේ මෙහෙමයි ඉතින් හොඳ දේවල් දැක්කම මිනිස්සු ට්‍රයි කරනවා අනිත් එක චෙතක් එක මිනිස්සු ගන්නවා එතකොට හිතනවා අනිත් කට්ටිය ඊ අපි චෙතක් වගේ කරන්න ඕනේ අපි ගන්න ඕනේ මේකේ
1: බඩියක් දැන් හිතනත් ඒගොල්ලන්ට ඒගොල්ලෝ ලංකාවට මුලින්ම ස්කූටර් එකක් ගෙන්නන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම.
0: Yes, ඒකනේ.
1: ඊට පස්සේ ඒගොල්ලෝ කාලයක් ස්කූටර්ස් ගෙන්නුවේම නැහැ.
0: හා, okay.
1: ඒක නෝමල් බයික්ස් විතරයි ගෙන්නුවේ.
0: හරි.
1: කාලයක් යනතුරු. ඊට පස්සේ හැමෝටම ගෙන්නන්න රෑ ගොඩක් අය ඉතින් ඔය ස්කූටර් බිස්නස් එකේ සෑහෙන දයක් කරගත්තා. දැන් ඉතින් ඒ අවුරුදු ඉවරයි. ඇයි? ලංකාවට මුලින්ම ස්කූටර් එක ගෙනාපු හාදයා ආයිත් පාරක් අලුත්ම ස්කූටර්ස් ටික මාකට් එකට ගෙනලා දුන්නා. මාකට් එකට කියාගෙන එනවා හදනවා නම් මෙන්න මේ ජාතිය ස්කූටර්ස් හදපල්ලා කියලා තමයි චෙතක් එක ගෙනාවේ.
0: හරි.
1: දැන් හැමෝටම හිතෙනවා අපරාධිනේ අර වගේ ඇම්බිටිල්ලන් ලුක් එක තියෙන මේව හැදුවේ.
0: ඒකනේ නිකන්.
1: නේද? දැන් නම් නිකන් අපේ මේව නිකන් පොඩක් සොත්ත පාටයි නේද? ඔව්.
0: කිසි නිකන් නැහැ නේ.
1: අපිට හදන්න තිබුණා චෙතක් එක වගේ කොහෙද ඉතින් අපේ මිනිස්සු කිව්වනේ මේ ඕච්චර දඟලන්න ඕනේ නැහැ කියලා. දැන් ඉතින් බලපල්ලකෝ දැන් මිනිස්සු හැමෝම හොයන්නේ චෙතක් එක වගේමනේ. මිනිස්සු චෙතක් එක හෝ චෙතක් එක වගේ එකක් තමයි
0: හොයන්නේ. ඒ ආසයි ඒ ලුක් එකේ ඩිසයින් එකට ආසයි මිනිස්සු.
1: චෙතක් එක වගේ එකක්. චෙතක් එක වගේ එකක් මම දැක්කේ නැහැ.
0: වගේ ළඟට එන්න
1: මාරු. ආ චෙතක් එකක් තමයි අපිට ගන්න වෙන්නේ කොහමද?
0: මොකද ඉතින් චෙතක් එක වගේ එකක් කරන් වැඩක් නැහැ නේ ගන්නකො චෙතක් එකක්. කතාව ඉවරයි නේ නේ?
1: මිනිමලිස්ටික් ෆියුචරිස්ටික් ඩිසයින්. හරිම සටල් විදිහට බ්‍රෑන්ඩ් නේම් එක ගහලා තියෙනවා.
0: හරි ඔකේ.
1: දැන් ඔය ස්කූටර්ස් වල ප්‍රශ්නයක් තියෙනවනේ මොකක් හරි දේකට ටයරයකට පැච්චක් දාන්න ගියාම එහෙම හරි කරදරයිනේ ගලවන්න. චෙතක් එක මේක මුල්ල ඉඳලම හිතලා තියෙනවා.
0: හා ඔකේ.
1: විශේෂම පිටිපස්ස රෝදේ. හරිම ලේසියෙන් ගලවන්න පුළුවන් විදිහට හදලා තියෙනවා රිපෙයාර් එකකදී. හරිම ලේසියෙන් ගලවලා පැච් එකක් දාගන්න පුළුවන් විදිහට තමයි චෙතක් එක පිටිපස්ස රෝදේ ඩිසයින් කරලා තියෙන්නේ. ඒක ඔබට කියනවා බයික් එක ගන්න ගියාම. රයිට්? ඊට පස්සේ ඇප් එකත් එක්ක කනෙක් වෙන එක. බේසික් දේවල් ටිකක්. ඔබට කෝල් එකක් කරනකොට පොඩ්ඩක් ඩෑෂ්බෝඩ් එකේ ඉන්ෆෝම් වෙනවා මැසේජ් එකක් ආවත් හරි මේ ඕවා කියනවා ඉතින් තාම මොනවද ෆුල් එෆිෂන්සි එක ගැන විස්තර ටික ලස්සනටම
0: ඔබේ ෆුල් නෑනේද
1: ඔව් ඒ කියන්නේ සමහර ඉලෙක්ට්‍රිසිටි එකේ එෆිෂන්සි එක ගැන පෙන්නනවා තව කොච්චර කිලෝමීටර් ගානක් දුවන්න පුළුවන්ද බැටරිය දැන් කොච්චර චාර්ජ් තියෙනවද
0: හරි
1: ඒ කිලෝමීටර් ගාන ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඒ කියලා තියෙන ගානම දුවනවා.
0: අනිත් එක මේ තියෙන ඔක්කොම ප්‍රශ්නෙට විසඳුමක් තේකනේ. ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්න එකනේ.
1: ඔව්.
0: ඒක හරි. එතකොට වැඩේ ඉවරයි.
1: මම දැන් ඒක හරියටම කියනවා. ඒ ඉලක්කම් ටික හරි වැදගත්. ඒ අපිට දෙන ඉන්ෆෝ ටික ඉතාම වැදගත්. ඔයාගේ බයික් එකේ දැන් චාර්ජ් එක 60%ක්
0: තියෙනවා.
1: ඔයාට මෙච්චර කිලෝමීටර් ගානක් මේකෙන් දුවා ගන්න පුළුවන්. හොඳයිද නැද්ද? හොඳයිද නැද්ද?
0: හොඳයි.
1: හොඳයි.
0: හොඳම හොඳයි.
1: ඒක ඕනේ අපේ වැඩේ ප්ලෑන් කරන්න. දැන් ඉලෙක්ට්‍රික් වාහනවලට

0: එනකොට ඔන්න ඔය ප්ලෑනිං පාට් එක අපිට ඉතාම වැදගත්. ඉතින් අපිට දැන් ගණන් හදන්න දෙයක් නැහැ. ගාන හදලා බයික් එකම අපිට කියනවා යම් ගමන මෙච්චරක් ගිහිල්ලා එන්න පුළුවන් කියලා. බයනතෝ පාර දාලා යන්න 1 කිලෝමීටර ගාන ලොවෙද් දුවන.
1: චතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ. Right? මේ මම නිකන් ගිහිල්ලා බැලුවා colorup.lk.com සයිට් එකට. ගියාට පස්සේ තමයි මට තේරුනේ දැන් කොස් කිව්වොත් කොස්ම පාට ඒ ඩිසයින් ඒ වෛරම ඒ ඔක්කොම ටික ගානට තියෙනවා නේ අරවින්ද. මහෝගනි එක තේක්ක බුරුම තේක්ක. මම බුරුම තේක්ක අහලා නැහැ. අහලා තිබුණෙත් නැහැ.
0: බුරුම තේක්ක තේක්ක වලට වඩා ටිකක් තද පාටයි.
1: ආ ඕකේ.
0: දැන් මේක ලී නෙවෙයි. මේක ස්පෙෂල් ප්‍රොඩක්ට් එකක්. මේක ලී වලට ආපු ආදේශකයක්. මේක ෆයිබර් සිමෙන්ට්. ලීවල තියෙන සම්ප්‍රදායික ප්‍රශ්න මොන ලිය ගත්තත් දිරනෝ පළු උනත් පළුනේ තදම ලිය පළුත් දිරනවා කාලයක් ඇද්දි පළුවලටත් ගොල්ලා ගහනවා නමුත් මේ ප්‍රොඩක්ට් එකට ගොල්ලා ගහන්නේ ගොල්ලට ගහන්න බෑ මේ ප්‍රොඩක්ට් එක වෙනස්
1: රයිට්
0: හැබැයි ලී පෙනුම එහෙමම තියෙනවා ඒ පැනල් වලින් පැනල් වලට ඒ ලී පෙනුම පොඩ පොඩ වෙනස් කරලා තියෙනවා මොකද ගහක ලීයක් කපලා ගත්තාම නැචරල් කෝස් එකේදී එකම ගැටේ එකම තැන හැම ලීයම එන්නේ නැහැ
1: ඕ
0: අනේ නැචරල් ගතිය රකින්නත් මේගොල්ලෝ වැඩ කරලා තියෙනවා ඒක තමයි හැම කෑල්ලම හොයලා තියෙනවා මේක ෆැක්ටරි එකක් හදන්නේ එහෙම නැත්නම් කොහේ හරි බාසුන් නැහැ කෙනෙක් යතු ගාලා එයාගේ පට්ටලියට දාලා හදනව නෙවෙයි ෆැක්ටරි එකක බ්ලොක් එකකින් හදන නිසා හැම වෙලාවෙම ප්‍රොඩක්ට් එකේ ප්‍රිසිෂන් 100% නිවරදිභාවයේ 100%
1: රයිට්
0: හරියටම අර ටං ඇන්ඩ් ග්‍රූ ක්‍රමයට එකකට එකක් පිරිත් දෙනවා මැද ගැප්ස් නැතුව ඒ පිරිත් දෙන තැන ඉර ඉද ගහව වගේ
1: තියෙනවා ඕකේ
0: ඔමෙලා නැහැ
1: ඇද ගහලා නැහැ
0: ඒක වහලේ ලස්සන ආයි ජීවිත කාලෙකට මේ ස්ට්‍රිප් සීලිම ගැන කිව්වේ කලර් අප් අපිට අඳුනලා දෙන ජීවිත කාලෙටම අපි ජීවත් වෙලා ඉනකන් ඒ ආපහු පැරලල් සීලිම ගැන ෆිනිෂින් මේක ගැන ආය හිතන්න දෙයක් ඉතුරු කරලා නැහැ
1: රයිට් ඔගලට පුළුවන් colorup.lk.com සයිට් එකට යන්න එහෙම නැත්නම් 0115 748 738 0115 748 738 කියන නම්බරයකට කතා කරලා වැඩි විස්තර දැනගන්න සී ශ්‍රී ලංකා එක ගැන බජාජ් ත්‍රිවිල් එක ගැන කතා කරලා ඉමු හරි දැන් බජාජ් ත්‍රිවිල් එක මම දකිනවා පාරේ තියෙනවා බජාජ් කලින් ආපු ත්‍රිවිල් එකත් අපි දකිනවා. ඊට පස්සේ බජාජ් අලුත්ම ත්‍රිවිල් එකත් අපි දකිනවා පාරේ තියෙනවා. දැන් සමහරක් විට කෙනෙකුට තාම බජාජ් අලුත් ත්‍රිවිල් එකට යන්න මොකක් හරි තව චුට්ටක් කාලයක් ඒගොල්ලෝ හිතනවා නම්, ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ පරණ බජාජ් ත්‍රිවිල් එක අලුත් එකක් විදියට පාවිච්චි කරන්න. කෙලින්ම මොනවා හරි ගැටලුවක් ආපු ගමන් ස්පෙයාර් පාර්ට්ස් දානකොට අලුත් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් දාන. අලි පැංච ලකුණ තියෙනවා, ටක් ගල හොයා ගන්න පුළුවන්. එහෙම ස්පෙයාර් පාර්ට්ස් දාලා ඕගලන්ගේ පරණ බජාජ් ත්‍රිවිල් එක අලුත් කරගන්න පුළුවන්. නැත්නම් ඔය දකින ගාන අඩු නිකන් එහෙම තැන තැන තියෙන ස්පෙයාර් පාර්ට්ස් දාලා නිකන් ත්‍රිවිල් එක නාස්ති කරගන්න එපා. මොකද හොඳ අලුත් නියම ත්‍රිවිල්යක් ඔබ පාවිච්චි කරන්නේ නේ. සාමාන්‍ය අපි දන්නනේ ත්‍රිවිලයක් පාවිච්චි කරන මිනිස්සු වාහනයක් පාවිච්චි කරන මිනිස්සු අරවින්ද තමන්ට නැතත් වාහනයට සලකනවා වාහනයට හැමදේම දෙනවා බලා ගන්නවා හොදනවා ඒව ඔක්කොම කරනවා ඉතින් ඒ අතරේ නිකන් බාල පාට් එකක් දාලා ත්‍රිවිලක සෞතු කරගන්න එපා
0: අපි කියනවා 2.50 පාට්ස් දාන්න එපා
1: 2.50 පාට්ස් දාන්න එපා yes
0: වාහනේ අනුන්ගේ නෙමෙයි වාහනේ ඔබේ
1: yes
0: එහෙම ජෙනුවින් පාට්ස් දාපු වාහනයක් කවදාවත් පරණ පෙනුමක් ගන්නෙ නැහැ. කවදාවත්. කවදාවත් එකට පරණ පෙනුමක් එන්නේ
1: නැහැ. එන්නේ නැහැ.
0: කවදාවත් ඒකේ 퍼ෆෝමන්ස් පරණ වෙනකොට තියෙන අර ඇද ඇදා අමාරුවෙන් පණ අදින ස්වභාවයට යන්නේ
1: නැහැ. Yes.
0: බ්‍රේක් ගන්න කේබල් එක දැම්මත් ජෙනුවින් එක දාන්න. මොකද මේවා පෙනුමෙන් එක වගේ වුණාට මේවට පාවිච්චි කරන මටීරියල් වල ලොකු වෙනස්කම්
1: තියෙනවා. හරි, okay.
0: කෙනෙකුට අඩුවට දෙන්න පුළුවන් වෙන්නයි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ජෙනුවින් පාට් එකේ තරම් අඩුවට දෙන්න බැරි වෙන්නයි තියෙන හේතුව ඔන්න ඕකයි. ඒක හදන්න පාවිච්චි කරන මටීරියල් එක. ඔබ බ්‍රේක් පාරක් ගහනකොට ඔබේ දක්ෂතාවය මත විශ්වාසය තිබ්බට
1: හරි.
0: ඇක්චුවල් සිනාරියෝ එකේ ඇත්ත තත්ත්වෙදි බ්‍රේක් එක වදින්නේ බ්‍රේක් කේබල් එකට පින් සිද්දෙන්න නම්.
1: ඇක්ෂන් එක තියෙන්නේ
0: එතන. ඒ වෙලාවේ ඔබ මොන තරම් නිවැරදි වෙලාවේ බ්‍රේක් පාර ගෑවුවා. කේබල් එක කඩලා ගියොත් ඔබ මොන දක්ෂ රීදුරා වුණත් වැඩක් නැහැ. අන්න ඔබ ගෙවනවා. අන්න එතෙන්දි තමයි ඔබ අර non genuine එහෙම නැත්තම් ව්‍යාජ අමතර කොටසක් දාපු එකේ වන්දිය ඒ වගේ 10-15 ගුණයකින් ගෙවන්නේ ආන් එතෙන්දි. එත්තකන් ඕකේ.
1: ඔව් නේද?
0: එත්තකන් ඕකේ.
1: දුරදිග හිතන්න නේ.
0: ඒ සමාජවාදයේ පළවෙනි බ්‍රේක් පාරෙන් ඉවරෙන්න පුළුවන්.
1: Yes.
0: ඒ නිසා වාහනයකට එහෙම චාන්ස් ගන්නෙ නෑ දුරදිග කල්පනා කරන මිනිස්සු.
1: හරි.
0: ජෙනුවින් පාර්ට්ස් දාන්න කවදා හරි දවසක අලුත් බජාජ් ත්‍රිවිලයකට යනකම් ඔබට ඔබේ වාහනේ බ්‍රෑන්ඩ් නිව් තත්ත්වෙම පාවිච්චි කළා ඒ ලෙවල් එකේ යම නිකන් බොරුවට බාගෙන් කරන්න ඕනේ නැහැ හොඳට පාවිච්චි කරපු ත්‍රිවිල් එකක් ආපහු විකුණනකොට
1: yes එකනේ
0: ගැම්මට ඕන මිනිහෙකුට බැලුවම තේරෙනවා මේ මිනිස්සු හොඳට පාවිච්චි කරලා තියෙනවා බය නැතුව කියනවා මේකේ දාලා තියෙන හැම පාට් එකක්ම මල්ලි ජෙනුවින් ඔක්කොම ජෙනුවින් පාර්ට්ස් එදා ඉඳන් මල්ලි දැම්මේ එක බාල පාටක් මම මේකට දාලා නැහැ දාන්නෙත් නැහැ මල්ලි මගේ වාහන වල කොහොමද විකුණනකොට ගැම්ම
1: ඒකනේ නේද
0: මල්ලි අනේ ඕවයි මන් දන්නවනේ අයියේ ආයිතින් වාහනේට ආදරේ කියලා අයියේ මම මේක ගන්නම් අයියේ අනේ මම විකුණන්නේ ඒ පම්පෝරිය ගහන්න
1: අනිවාර්යයෙන්
0: විකුණනකොට මල්ලි මේ මේ මේ අලි පැන්තලා ගොඩයි ගේ ඇතුළේ මේ දාපු පාට්
1: ජෙනුවින් පාට්ස් ම දාලා
0: මල්ලි සෙල්ලම් කරන්න හදන්නේ පමල්ලි මාතේ ගණන් අඩු කරන්න කතාරන්නේ පමල්ලි almost brand new band එකක් මේ තියෙන්නේ. අන්න ලස්සන.
1: හේකනේ.
0: වා ඩෝට ත්‍රිවිල් ඇති මේක ජෙනුවින් band එක. එහෙම කියන්න ඔබ එහෙම කළා තියන්නේ.
1: ඔව් ඒක නිකන් බොරුටි කියන්න බෑනේ.
0: නැත්තම් දෙක පහට දෙන්න වෙන්නේ ඔක ඊළඟට. එහෙම මොකටද වාහනේ උකුණන්නේ?
1: අලුත් එක ගන්නවා නම් ඒකත් ලස්සනට තියෙනවා. 236 cc engine capacity එකක් තියෙන අලුත්ම ත්‍රිවිල් එක ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ත්‍රිවිල් තියෙන ෂෝරූම්ස් වල ඕගලන්ට බලන්න පුළුවන් ගන්න පුළුවන් රයිඩ් එකක් යන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්.
0: රයිට් අපිට යන්න වෙලාව හරි අපි ඒ වෙලාවේ CA ශ්‍රී ලංකා මතක් කරගෙන යන්න නේද
1: රයිට් CA ශ්‍රී ලංකායි
0: ඒක තමයි චාටර්ඩ් ඇකවුන්ටන්ට්ස් ලංකාවට බිහි කරන ලංකාවේ ප්‍රථම සහ එකම ආයතනය මේක පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවක් මගින් සම්මත කරලා පිහිටවන ආයතනයක් ඒගොල්ලන්ට බලය දීලා තිනවා ලංකාවේ ගිනුම්කරණය පිළිබඳව ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරන්න
1: හරි ඕකේ
0: ඒගොල්ලෝ තමයි ලංකාවේ ගිනුම්කරණය උගන්වන්නේ මොන ලෙවල් එකේ වද දැන්. දැන් අලුතෙන්ම ඒගොල්ලන්ගේ කරිකියුලම් එක 2025
1: 2030.
0: ඒ කියන්නේ ලෝකෙත් එක්ක අවුරුදු 5න් 5ට මේක යාවත් කාලීන කරනවා. අප්ඩේට් කරනවා කරිකියුලම් එක. ඉතින් ඒගොල්ලන්ට තේරෙනවා ඉස්සර වගේ විෂයන් 25ක් ළමයින්ට උගන්වන්න ඕනේ. සමහර විෂයන් අලුත් තාක්ෂණයත් එක්ක අතෑරලම දාන්න පුළුවන්. උප්පත්තියෙන්ම ළමයි ඒව ඇඟේ අරගෙන ඉන්නේ. ඉතින් සබ්ජෙක්ට්ස් 25 සබ්ජෙක්ට්ස් 15කට අඩු කරන්න CA ශ්‍රී ලංකායකට ඒ විදිහට පුළුවන් වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ අවුරුද්දේ මුල තිබිච්ච විභාගවල මේ අපේ අලුතෙන්ම CA ශ්‍රී ලංකා සම්බන්ධ වෙච්ච ළමයි සුපිරි රිසල්ට්ස් දැම්මා. 70%කට විතර තියෙන විශිෂ්ට ප්‍රතිඵල තියෙනවා.
1: හරි ඕකේ.
0: වානිකන් හිතන්න.
1: ඔව් ඔව්.
0: දැන් වදන්නද මේක ලේසි කරන්න කරලා තියෙන වැඩ. චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න අවුරුදු 3ක් යනවා. විෂයන් උගන්වනවා ප්‍රායෝගික
1: පරීක්ෂණයක්
0: තියෙනවා. එතෙන්දි තියෙන්නේ ලෝකේ ඇත්තම ප්‍රශ්නයක් විසඳන්න තමන් ඉගෙනගත්ත එකෙන් පුළුවන්ද කියලා බලන්න තමයි ඒක දෙන්නේ.
1: ඒකනේ ඒක පාවිච්චි කරලා බලන්න.
0: ඒක පාවිච්චි කරපම ඒක විසඳ ගන්න පුළුවන් නම් අන්න මටම තේරෙනවා මං මේ විෂයන් හතර හරියට ඉගෙන ගන්නට. හරිද?
1: හරි ඕකේ.
0: ඒත් මේ විෂයන් හතර එකපාරම කරන්න ඕනේද? දැන් පළවෙනි අවුරුද්ද කරන්න තියෙන විෂයන් හතරම එකපාරම කරන්න ඕනේද නැහැ. ඕන එක විෂයක් කරනවා. ඒකේ විභාගේ ලියනවා.
1: ඒකත්
0: දෙවෙනි විෂය කරනවා. ඒකේ විභාගේ හැබැයි කාලය යනවා. විෂයන් හතරම එකට ඉගෙනගෙන හතරම විභාග ලියලා ප්‍රායෝගික පරීක්ෂණෙත් කරලා ඉවර කරගත්තා නම් අවුරුද්දෙන් වැඩේ ඉවරයි.
1: ඒ කියන්නේ පළවෙනි අධ්‍යයනයේ
0: වැඩේ ඉවරයි. පළවෙනි අධ්‍යයනයේ අවුරුද්දෙන්
1: ඉවරයි. රයිට්.
0: දෙවෙනි එකත් එහෙමයි. ඔබට විෂයන් හතරම එකපාර ඉගෙනගෙන හතරෙන් එකපාර අභියෝගයට පරීක්ෂණයට මුණ දෙන්න පුළුවන්. නැත්තම් wen වශයෙන් ඉගෙන ගන්න පුළුවන්.
1: හරි.
0: ඔබට අවශ්‍ය නම් කැලෙන් කැල කාලේ හිතන විදියට අරගෙන අවුරුදු 3න් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න තියෙන එක අවුරුදු 6න් වෙනවා කියලා හිතාගෙන එහෙම යන්නත් ඒ තීරණය ඔබ සතුයි.
1: රයිට්.
0: මම නම් කැමති සබ්ජෙක්ට් හතර හතර ඉගෙනගෙන ස්ලැබ්ස් වලින් මේ ගේම් එක ගහලා ඉවර කරගන්න. දැන් වැඩේ ලේසියි කියලා හිතෙනවා මේ ප්‍රතිඵල දිහා දැක්කම. CA ශ්‍රී ලංකායකට තියෙන එකම බලාපොරොත්තුවයි ලංකාවෙන් විශිෂ්ටව සෙට් එකක් වරලත් ඝනකාධිකාරීවරුන් හැටියට බී කළා ලෝකෙට යවන්න ලෝකයේ දිනන්න ලෝකය කරා යවන්න
1: රයිට්
0: එතකොට සතර දිසා ජයගෙන ඒගොල්ලෝ හනික එන්න පුළුවන් නොඑන්න සතර දිසා ජයගත්තට පස්සේ ඉතින් ආයි මෙහෙම තේරුන්නේ නැහැ හෙටලා ඉඳි කමක් නැහැ පුතා එතකොට චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න මොනවද තියෙන සුදුසුකම්
1: S3ක්
0: ලස්සන වෙන්න ඕනද? නෑ. උසේ වෙන්න ඕනද? නෑ. ඒලෙවල් වල ස්තුනක් තියෙන්න ඕනේ. විෂය ධාරාව මොකක් වුණත් අපිට පුතා සයන්ස් කරාද වැඩගත් නෑ, ඔයා මැත්ස් කරාද නෑ වැඩගත් නෑ, ස්තුනක් තියෙනවා දෙන්න. කොමර්ස් කරපු අය කොහොමත් මේකට එනවා, ආර්ට්ස් කරපු අය, ටෙක්නිකල් සබ්ජෙක්ට්ස් කරපු අය, ස්තුනක් තියෙනවද පුතා එන්න CA ශ්‍රී ලංකා, දෙන්නව නම්බර් එකක්, කතා කරන්න නම්බර් එකට, නම්බර් එකට කතා කරන්න, නම්බර් එකට. තාත්තට කමන්නේ, අම්මට කමන්නේ කතා කරන්න කියන්නේ ගිහිල්ලා මුණ ගැහිලා කෙලිම ශ්‍රී ලංකාවකට ඇතුල් වෙලා
1: හරි
0: දෙයියනේ කියලා වරලත් ගණකාධිකාරීවරයෙක් වෙලා යන්න පුතා. රටෙන් යනවා නම් ඒ කමන්නේ, ඒත් යන්න ගිහිල්ලා ලෝකෙට අපේ රට ගැන කියන්න, ගිහිල්ලා කියන්න ශ්‍රී ලංකාව හොඳ රටක්, ආයෝජනය කරන්න හොඳ රටක්. අපි වගේ ඉගෙන ගත්ත ළමයි තව දහස් ගණක් ඒ රටේ ඉන්නවා. එන්න අපි උදව් කරන්නම්, අපේ රටත් අපිට හදා ගන්න ඕනේ, ඕගොල්ලන්ටත් හොඳ ඔපචුනිටි එකක් කියලා ඕගොල්ලොවත් ගිහිල්ලා කියන්න.
1: ඒකනේ කෝල් කරන්නේ මේ නම්බරයකට 0.7.0.455.11. ඉතින් බුද්ධිමතුන් ටික රට ගියාම
0: ඉතුරු
1: වෙනවා. අපි බුද්ධිමතුන්.
0: එතකොට අපි ගස් නැති රටේ තුත්තරි ගසු ගස් වෙලා අපි මාර
1: බුද්ධිමතුන්
0: වෙනවා. ඕගොල්ලන්ටත් හොඳයි, ඒ අපිටත් හොඳයි.
1: ඇත්තනේ
0: නේද? ඉගෙන ගන්න එක රටින් යනවා. අපි වගේ උන්ට ඉතුරු වෙනවා.
1: අපි පුරවල්.
0: අනේ මම එකමෙන්.
1: හරි, අද වැස්ස ටිකක් අඩුවේ කියලා වගේ එකක් නේ තියෙන්නේ නේද?
0: ඔව් ඔව් ඔව්.
1: සතුටුදායකයි.
0: කලවර තිබ්බට
1: හරි
0: වැඩේ පොඩ්ඩක් නේද පොඩ්ඩක් සාමකාමී මට්ටමක තියෙන්නේ.
1: හරි. හිතට සහනයක්.
0: ලොකු දෙයක්. මේ රට මගේ රට, මායිපුතුන් රට, හැදෙන වැඩ රට, මගේ ඒව මව රට.
1: එහෙනම් සුබ දවසක්.
0: සුබ දවසක් මං අරවින්ද.
1: ආශාරියා.

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000.
3: ඉතුරුම් ගිණුමකට 100% දක්වා ඉකල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 222 200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10 විනාඩි 8යි දැන්
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: ఇప్పటికతా టాప్ స్టోరీ
1: పొత్తలమట మిల్లీమీటర్ 250ක వర్షාවක් පවතින වැසි සහිත කාලගුණික තත්වය හෙට දිනේ තුලද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන සඳහන් කළේ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 250ක වර්ෂාපතනය පුත්තලම දිස්ත්‍රික්කයෙන් වර්තා විය ඇති බවයි.
2: දිවයිනට ඊසාන දිසාවෙන් මේ වෙනකොට පවතින අඩුපීඩන කලාපය තවදුරටත් එහෙම පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙටින් පස්සේ වගේ මෙම පද්ධතිය තවදුරටත් දුර්වල වෙලා දිවයිනෙන් බැහැරට යාවි කියලා. විශේෂයෙන් කියන්න ඕනේ බස්නාහිර, සබරගමුව, ඒ වගේම මධ්‍යම වයඹ පළාත්වලත්, ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වඩා වගේ තද වැසි අපි අද දිනෙත් අපේක්ෂා කරනවා. ඒ වගේම මේ වැසිත් සමග තාවකාලිකව තද සුළං තියෙනවා අකුණු ඇති වෙන වෙලාවට. ඒ පිළිබඳව මේ මහ
1: නිවෙස් බිඳ දේපළ සොරකිනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයන් දෙදෙනෙකු කෙලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්ට එරෙහිව වෙනි සිද්ධීන් 10ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන කෙලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකරුවන් සතුව තිබී රුපියල් 175ක් පමණ වටිනා දේපළ සහ 149ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක්ද පොලිසිය විසින් සෑගනු ලැබුවා.
0: Theater Top Story 98.2 98.4

0: තායිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: Hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ඔබත් A-level අවසන් ක්ලාසෙස් වෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
5: Siriboard Samajikyan Sadha, Cargill's Food City within Megawattam, Raigam, Deveniyaka Sudusahal Noodles, Itiriya Rupayal 70. Munchy Super Cream Cracker, Itiriya Rupayal 100. Magic Nuga Sahita Butterscotch Ice Cream, Itiriya Rupayal 350. Harpic Power Plus 10X, Itiriya Rupayal 150. Cargill's Food City.
6: Itturum Ginumakata 7-7 දක්වා ඉකල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 011-2-200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
8: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි. මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
7: අන්නා කලින් කියන්නේ පැයි
9: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
10: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
7: අන්න හවස දෙකට සතිය දවස්වල
11: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් ටූපැඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයිකි GT ස්මාර්ට් වෝච් එකකුයි
7: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්
11: හොට් ටූපැඩ් 13 ප්‍රෝ එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මිලියම්පිය 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙස් එකක හින්දා සුපිරියට වැඩ.
7: එතකොට ස්මාර්ට් වෝච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා. වෝටර්ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
11: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. register KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන්දේසි. හෙට හවස 5ට.
12: powered by bid to win.
13: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
16: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
13: අපේ
18: දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
19: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවෙල සපකින් අනගිට ඉමනාවා රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල් ඇල්ලූ ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවෙල ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011-2 404 වෝග් ජුවෙලර්ස් සමදා ඔබ සමගයි.
1: මතකද ඒ ඇස් දිහා බලාගෙන

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
3: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wave Pad 13 Pro tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hot Wave Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන්සු තියන්න.
1: KW හිස්තනක් අඩුමලන්සු type කරලා 39.47ට SMS කරන්න.
3: Theater crazy when desi
4: heta hawasa pahata
5: powered by bid to win

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

උදේ 10:38 දැන් වෙලාව මේ. මේ දවස් ටිකේ උදේට වහින වැස්සත් එක්ක සෑහෙන ආසාවෙන් වෙන්නේ නැති උදේට නැගිටින නැත්තේ නේද? හැබැයි මේ කොච්චර සීතල වුණත් කොච්චර වැස්සත් මේ වෙනද වෙලාවටම ඔබේ අතට තේක එහෙම ලැබෙනවා ඇති. එහෙම නැත්නම් ඔෆිස් යන කෙනෙක් ඉස්කෝල යන කෙනෙක් නම් ඒ කෑම ටික වෙලාවට ලැබෙනවා ඇති. කුසිය පැත්තෙන් හරි වෙලාවට ඇහෙන්න උන සද්ද ටික ඇහෙනවා ඇති. ඔබ පොඩ්ඩක් ඒ ගැන හිතුවේ නෑ නේද? අපි මෙච්චර අමාරුවෙන් හැරෙනවා නම් ඒ කුස්සිය පැත්තේ වැඩේ කරගෙන යන අම්මා වෙන්න පුළුවන්, ඔබේ වයිෆ් වෙන්න පුළුවන්. කොහොමද ඔය වැඩ ටික කරගන්නේ කියලා? නරකද මේ කිචන් එකේ වැඩ ටික ලේසි කරලා දෙන්න, ඒ උමනා කරන දේවල් ටික පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරලා දුන්නොත්, දැනට පාවිච්චි කරන රයිස් කුකර් එක වෙනුවට හොඳ රයිස් කුකර් එකක් දෙන්න එකක්, තව ඉතින් කුස්සියට ඕන කරන දේවල් ගොඩක් තියෙනවානේ. ඒත් එක්කම දවස ගාන අපි ඔබට මතක් කරනවා මේ රෙදි හොදන වැඩේ. සෙල්ලමක් නෙවෙයි ඔක. එක දවසක් ගියමට බහැල බලන්නකෝ. ඔබ ඊට පස්සේ අතහැරලා දානවා. නෑ. අදින් පස්සේ අතින් රෙදි හොදන්න ඕනේ. අපි වොෂින් මැෂින් එකක් ගමු. ඔය වගේ මේ ගෙදර බඩ ටික ලේසි කරගන්න උමනා කරන දේවල් ඔක්කොම එකම තැනකින් ගන්නවා නම් ඔබට යන්න පුළුවන් හොඳම තැන තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල ඔබ ගෙදරට ඕන කරන දේවල් මිලදී ගදි ලොකු වට්ටම් ගොඩක් තියෙන. දැන් සීසන් විතරක් නෙවෙයිනේ. දැන් ඕෆ් සීසන්. ඒ හැම කාලෙකම තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගියොත් ඔබට වැඩි ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. ලොකු ගාණක් වේදම් කරන්නෙත් නැතුව. ඒත් එක්කම මේ ජිම් එකේ වැඩේ ෆිට්නස් ගැන හිතන්නේ කොහොමත් ඔබ වැත්තකට දාලා වගේ එකක් මට හිතනවා. ජිම් එකට ගිහිල්ලා ඇඩ්මිෂන් දෙනවා. ඊට පස්සේ දවස් දෙක තුනක් යනවා. වැඩේ අතරමඟ නතර වෙනවා. ඔබ එහෙම කෙනෙක් නම් මේ ගෙදරම පොඩ්ඩක් ෆිට්නස් ගැන හිතන්න ඔබට පුළුවන් ඇප් එකක් දාගෙන ෆෝන් එකෙන් බලාගෙන වැටික් කරගන්න. එතකොට මේ ගියර්ස් ටික කොහෙන්ද ගන්නෙ? ඒකත් තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගියොත් ඔබට කරගන්න පුළුවන්කම තියෙනවා. මහා පරිමාණෙන් කරනවා නම් මේ මැෂින්ස් ඔක්කොම ගෙනල්ලා ජිම් එකක්ම ගෙදර දාගන්නවා නම් ඒත් බඩු ටික තියෙනවා තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකේ. පොඩියට ඉතින් ඔය ඩම්බෙල් ටිකක් මොන හරි ගෙනල්ලා වැඩේ කරගෙන යනවා. ඒත් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකෙන් වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ශාගවුන තම තැනම තියෙන හින්දා ඔබට වැඩේ ලේසි. කිරිබත්ගොඩ, මහනුවර, නිට්ටඹු, ජායල, ඒ වගේම කුරුණෑගල කියන ප්‍රදේශවල තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් තියෙනවා.

0: Rockwemo 7. හතර වටේම පත්තර තප්පරේට 7ට.
1: 7ට පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000.

0: සින්දරෙල්ලාවගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
2: ලංකාවේ හොඳම ටැබ් එක Hotwell Pad 13 Pro. අඟල් 10.1ක තිරයයි, මිලියම්පී 6500ක ලොකු බැටරියයි, GB 256ක ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි Hotwell Pad 13.

0: සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර් නිවස.
1: සෙනසුරාද උදේ 8ට.
2: අයියෝ බලපංකෝ, ඉතින් ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
3: ඈ ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන්, මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවි රැකවරණයි කියලා.
2: ඈ
4: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
5: 98.1 98.4

0: උදේ 11 විනාඩි 3යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story
1: යෝෂිතගේ නඩුවක් විභාග කිරීම ආරම්භයි. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහි ඉදිරිපත් කර ඇති චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහදිකරණය අද ප්‍රතික්ෂේප කළා. තීන්දුව ලබා දුන්නේ කොළඹ මහදිකරණ විනිසුරු උදේෂ් රණතුංග විසින්. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ විත්තිකරුට එරෙහි එල්ල කර තිබූ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිත බවයි. එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා විත්තිකරුටෙහිව අදාළ චෝදනාව පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බව සඳහන් කළා. විත්තිකාර යෝෂිත රාජපක්ෂට විවෘත අධිකරණයේදී චෝදනා පත්‍ර කියවා දීම සිදු කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකාර යෝෂිත රාජපක්ෂ විත්තිකොඩුවේ සිට ප්‍රකාශ කළා. නඩු විභාගය මේ වන විට ක්‍රියාත්මකයි. සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහ්න 12ට බලාපොරොත්තු වන්න.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: sehr dada. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දැන් Vogue Jewelers වැඩ කුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 412 414, කොන්දේසි සහිතයි. Vogue Jewelers, සමදා ඔබ සමගයි.
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0112 732 1000. NIBM, The City University, The Place to Be.
6: කැඩපත කැඩපත, මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
7: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි.
6: මට පාවයාව.
7: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
6: අන්නා, කලින් කියන්නේ පැයි.
8: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
9: සියත Hot and Spicy with සුදු කොච්චි.
6: අන්නා, හවස දෙකට සතිය දවස් වල.
10: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි Skyke GT Smart Watch එකකුයි.
6: පුවා හෝල්ඩින්ග්ස් ඉතින් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
10: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. mAh 5580 බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core processor එකින් ද සුපිරියට වැඩ.
6: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof, සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
10: හිත හිතෙන්න එපා, දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. ඉස්තර KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
8: සියත ක්‍රේසි වෙන්දේසි. හෙට හවස පහට.
11: Powered by Bid to Win.
12: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
17: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
18: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: මේ පැයි හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

උදේ 11 විනාඩි 25යි දැන් වෙලාව. තාක්ෂණයේ කියනක මේ දවස් ගානේ වෙනස් වෙනවනේ. හැම තප්පරයක මොනහරි අලුත් දෙයක් වෙනවා. සමහර ලාට ඔබේ ෆෝන් එක දැන් බැලුවොත් මොනහරි ෆෝන් එකටත් ඊ අප්ග්‍රේඩ් එකක් දුනොත් අදත් මොකක් හරි අප්ඩේට් එකක් ඇවිල්ලා නේද? එහෙම මොනහරි මේ වෙනස්කමක් හැමතිස්සෙම මේ ටෙක්නොලොජි එකත් එක්ක වෙනවා. ඔබේ ෆෝන් එක පොඩ්ඩක් මේ ඒ වගේ වෙනසක් ඉල්ලනවාද? දැනට පාවිච්චි කරන ෆෝන් එකේ කැම් එක එහෙම සෑහෙන සවුත් වෙයි කොහෙට හරි කියලා ෆොටෝ එකක් ගහන්න ගියාම ඔබ ටිකක් අදිමදි කරනවා. මගේ ෆෝන් එකෙන් ගන්න බෑ, බැටරි නෑ මේකේ. ඇත්තටමත් බැටරි නෑ නේද? ලොකු වෙලාවක් චාර්ජ් කරා ටක් ගාලා බැහැලා යනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් සමහර විට ඔබට ඇති. නැත්තම් මොන හරි තියෙන ෆයිල්ස් ටික සරින් සරේක ෆයිල් එකක් දාගන්න ඕන නම් තියෙන ෆයිල්ස් 10ක් විතර බයින් කරන්න ඕන. ඒ කියන්නේ ස්ටෝරේජ් ප්‍රශ්නෙකුත් ඔබට තියෙනවා. ඉතින් නරකද ෆෝන් එක මාරු කරලා අලුත් ෆෝන් එකකට ගියොත්? හොඳ ස්මාර්ට් ෆෝන් එකකට සල්ලි එකතු කරන ගමන් දින්නේ නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකක් නැහැයි කියලා ඒ කතාව පස්සට දාලා තියෙන්නේ. ඔන්නේ ගැන හිතලා තිනවා තිලකවර්ධන සෙලූල් එක. දැන් මේ අලුතෙන්ම පණිවිඩය මතක් කරනෝනේ මම ඔබට ඊත් මේ ගැන කිව්වා. ඔබට පුළුවන් දැන් ෆෝන් එකේ ගානේ කියන්නේ ඔබේ හිතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකේ ගානෙන් 30%ක් ගෙවලා ෆෝන් එක ගෙදර අරන් යන්න. ඉතුරු ටික මාස 24ක් යනකම් ඔන්න ගෙවාගෙන යන තිලකවර්ධන සෙලූල් එකේ වැඩේ ලෑස්ති කරලා දීලා තිනවා. ඔබට ඕන වෙන්නේ මේ එක ගැරන්ටි කෙනෙක් විතරයි. හැබැයි දෙන්නට වයස අවුරුදු 21කට වැඩි වෙන්න ඕන. ID cards දෙක අරන් ගියාම වැඩේ කරලා අර 30%ක ඩවුන් පේමන්ට් එක මුලින් ගෙවුවා. ඊට පස්සේ ඔබට පුළුවන් ෆෝන් එක ගෙදර අරගෙන යන්න. වැඩේ ලේසියනේ. මාස 24ක් යනකම්ම ඔබට ගෙවාගෙන යන්න පුළුවන්. හැබැයි මුලින් අර 30%ක ඩවුන් පේමන්ට් එක දාන්න ඕන. ඊට පස්සේ වැඩේ ලේසියි. ඔබට කිරිබත් ගොඩ වත්තල, කඩවත, ගම්පාචාල, නිට්ටබුව, මහනුවර, කුරුණෑගල මේ හැමතැනම තිලකවර්ධන සෙලූල් එකක් තියෙනවා. ඔබට කොහෙන් බැස්සත් වැඩේ කරගෙන එන්න පුළුවන්කමත් ඔන්න හදලා දීලා තියෙනවා. ෆෝන් එකට ඕන අනිත් දේවලුත් ඒකමම තිලකවර්ධන සෙලූල් එකෙන් ඔබට ගන්න chance එක තියෙනවා.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීර නිෂ්පාදනය කරන එක නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා තියෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වෙන්නේ.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගන්නේ. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
2: අලුත් වෙලා.
8: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
11: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
12: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: මෝර් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝර් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wave Pad 30 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hot Wave Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන් සුතියම්.
1: KW histanak අඩුමලන් සු type කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Van Desi. Heta Havasa Pahata.
4: Powered by Bid to Win.
1: Tati, minno yayayay kiyala sindu viral vela.
5: Duweka Facebook ekata dammada?
1: Facebook itarak nevey. Man oy dennawa Sita TV Voice of Family ekata register karanna.
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata

0: ලැබෙන ලොකුම චාන්ස් එක. සියත Voice of Family. රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
1: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
2: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
1: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: Προκυμός σιατάτα. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක් රන් බෝමුල ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද
5: Excite Power Play Excite බැටරිය පිළිදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
6: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
8: වෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා විස්තර දැනගන්න දැන්ම කතා කරන්න .112 414 කොන්දේස සහිතයි වෝක් ජුවලර්ස් සමදා ඔබ සමගයි අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා .111 544 5000
9: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට

0: දැන් වෙලාව දවල් 12 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: පොත්තලමට මිලිමීටර් 250ක වර්ෂාවක් වැසි තත්ත්වයේ හෙට දක්වා. වතු හිමියන්ට ජනපතිගෙන් උපදෙස්. ගම්පහ ඔස්මන්ට පැය 72ක රැඳවුම් නියෝග. පාඩුවකෙන කණිජ තෙල් සංස්ථාවෙන් අනාවරණයක්. චීනය සහ ඇමරිකාව හවුල්කරුවන් වීමට එකඟතාවක.
0: දේශීය සියත. Local news on theater.
1: දිවයිනට ඉසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කාලකුණ විත දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරිපැ 36 තුළ එම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වන ඇතැයි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. පවතින වැසි සහිත කාලගුණය හෙට දිනය තුළත් අපේක්ෂා කරන බවයි කාලගුණ විත දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණාංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන සඳහන් කළේ.
2: දිවයිනට ඊසාන දිසාවෙන් මේ වෙනකොට පවතින අඩුපීඩන කලාපය තවදුරටත් එහෙම පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙටින් පස්සේ වගේ මෙම පද්ධතිය තවදුරටත් දුර්වල වෙලා දිවයිනෙන් බැහැරට යාවි කියලා. විශේෂයෙන් කියන්න ඕනේ බස්නාහිර, සබරගමුව, ඒ වගේම මධ්‍යම වයඹ පළාත්වලත්, ඒ වගේම ගාල්ල සහ

0: ඒ ඉංගිනිමිටිය ජලාශයේද වන්දරට දෙකක් මේ වන විට අඩිය පැකින් විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ගණාඩි දහසක ජලධාරිතාවක් මියුයට මුදාහන්න බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අවතාන මට්ටමේ පැවති ගංගාවල ජල මට්ටම මේ වන විට අඩු වී තිබෙනවා. අඛණ්ඩව වැසි අදහැලෙන බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසු යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
1: ජලමට්ටම් ඉහළ ගොස් තිබුණු ගංගා ද්‍රෝණි අතර නිල්වලා ගඟ, ගින්ගඟ, කළු ගඟ, ඒ වගේම අත්තනගඩු ඔය වැනි ගංගා ද්‍රෝණි වල ජලමට්ටම් අඩුවීමක් පෙන්වම් කරනවා. නිකුත් ගංගා ද්‍රෝණි සහ දිස්ත්‍රික් මට්ටමින් තිබුණු ඇතැම් ස්ථානවල ජලමට්ටම් පවා අඩුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම කළු ගඟ මිල්ල කන්ද ඇර අනිත් බොහෝ මධ්‍යස්ථානවල ජලමට්ටම් අඩුවෙමින් පවතින, ඒ වගේම නිල්වලා ගඟ සහ ගින්ගඟේ ජලමට්ටම් ක්‍රමයෙන් අඩුවෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. වර්ෂාපතනයේ කිසියම් අඩුවීම සමග මේ තත්ත්වය පැහැදිලිව තිබුණා. පළවුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන් අනුව තවදුරටත් වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ අඩුවීමක් සැලකිය හැකි මක් නිසාද නැවතත් වර්ෂාපතනය ඕනෑම් මොහොතක ලැබීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා.
0: පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත මධ්‍යස්ථාන කිහිපයක පුද්ගලින් රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවේ.
2: මේ වෙනුවට මිනිමිට 100ක් වූ වැසි අපිට වාර්තා වෙලා තියෙන කළුතර දිස්ත්‍රික්කෙන් ආරක්ෂිත ස්ථානයක පුද්ගලයන් රඳවා තබනවා එම දිස්ත්‍රික්කයේ තුල සහ පුත්තලම දිස්ත්‍රික්කෙන් පවතින අහපත් කාලගුණ තත්ත්වය අඩුවෙමින් පවතිනවා. කෙසේ වෙතත් සමහර ප්‍රදේශවල මිනිමිට 100ක් වූ තද වැසි අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් එකම සියලුම නිලධාරීන් පාර්ශ්වකරුවන් සූදානම් කරලා තිනවා අපගේ උපකරණ සමගම ඒ අවශ්‍ය පරිදි ඉතාමත් ක්ෂණිකයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා.
0: මෙතර දිස්ත්‍රික් 11කට නිකුත් කළ නායම් අනුතුරු ඇඟවීම් තවතුරටත් ක්‍රියාත්මකයි. ගතෝපේ 24 තුළ වැඩිම වර්ෂාපතනයේ වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඒ මිලිමීටර් 250ක් ලෙසයි. පුත්තලම රෝහල ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ද ඊයේ ජලයෙන් යට වුණා. මේ වන විට ජලය බැසයමින් පවතින බවයි අතිරේක දිස්ත්‍රික් ලේකම් චතුරක ජයසිංහ පැවසුවේ. පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති සුරක්ෂිතතා මධ්‍යස්ථාන ගණන දෙකක්. එහි පුත්කලින් 50 දෙනෙකු රැඳී සිටින බවයි අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ. අධ්‍යවතානම් ස්ථානවල පදිංචි ජනතාවට ආරක්ෂිත ස්ථානයක පදිංචි වීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජූනි 15 වෙනිදා තෙක් කල් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට එක්වෙමින්. වතුකම්කරුවන් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේදී රාජ්‍ය තරණ දායකත්වයට අමතරව වතු හිමියන්ද යම් දායකත්වයක් දැරිය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.
3: වතු පවුල් නැවත පදිංචි කරන්න යනකොට ඒ වතුවල ලයින් පේලිවල ලයින් කාඹර තියෙනවා. එතකොට ලයින් පේලියෙන් ලයින් කාඹර හතරක් තියෙනවා නම් තුනක් අධ්‍යවදානම් කියලා ඇවිල්ලා තියෙනවා, එක ලයින් කාඹරයක් මධ්‍යවදානම් කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වගේ හැම වත්තකම ගත්තොත් තැන් තැන්වල මේ විදිහව තියෙනවා.
4: ඒ වගේ කොච්චර වගේ ප්‍රමාණයක් තියෙනවද?
3: අපි උදාහරණයක් විදිහට අපේ දික්වැල්ල වත්ත ගත්තොත් දික්වැල්ල වත්තේ පවුල් 31ක් අධ්‍යවදානම් වෙනවා. නමුත් වත්තෙන් ඉල්ලීමක් කරනවා පවුල් 46ක් ඉවත් කරන්න කියලා. එතකොට ඒ 46 ඇතුලේ ඉන්නවා ගෙවල් 13ක් මධ්‍යවදානම් අය.
4: මොකද්ද වතු සමගම් කියන්නේ?
5: ගරු ජනාධිපතිතුමා, මේ වෙනකොට අපි 46 දෙනාටම ඉඩම බලලා තියෙන්නේ. ඒ 46 දෙනාටම මේ වෙනකොට අපි තෝරාගත්ත ඉඩමේ දෙන්න පුළුවන් ජනාධිපතිතුමා.
4: ඉඩම නිමිත ප්‍රශ්නේ දෙන්න ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ එයා නිවාස ඉදිකිරීම සඳහා දීමනාව. අපි කීයක් කරනවා දිවාස? 46.
3: අපිට පුළුවන් 31යි.
4: 31යි.
3: 1යි.
4: ඔයගොල්ලෝ 15ක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ යමක් කරන්න. දැන් ඔයගොල්ලගේ ලයිම් තාමර ජීවත් වෙච්ච කාලය තිස්සේ ඔයගොල්ලෝ වත්තේ වැඩ කරපු අය.
0: දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම නියෝජනය කළ වතු ප්‍රධානින් සඳහන් කළේ වතු හිමියන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් ලබා දිය හැකි බවයි.
4: 46 ලිස්ට් එකේ හිටියට 46න් 31කට තමයි අපේ මේ දිට්ඨ ව්‍යාපෘති ඇතුළත්
6: වෙන්නේ. නෑ, ඒ අතුරු 10 දෙනාත් ආධිපත්‍යතුමා අපිට ඉන්දියන් නිවාස යෝජනා ක්‍රමය අතර දැනටමත් ඒගොල්ලෝ අපි ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රොජෙක්ට් එකත් මේක පැරලල්
4: සමාන්තරව යනවා. හැබැයි ඉන්දියන් ප්‍රොජෙක්ට් එකේ තියෙන මිලියන 3.2යි.
6: හැබැයි සම්පූර්ණ නිවසක් ලබා දෙනවනේ ජනාධිපතිතුමා ඒක.
4: නෑ, සම්පූර්ණ නිවස නෙවෙයිනේ.
6: සම්පූර්ණ නිවසක්.
4: 150 නිවසයි 32 නිවස අතර වෙනසක් තියෙනවනේ. ඉතින් ඉතුරු කොටස ඔයගොල්ලන් දරන්න බැරිද?
6: එහෙම දරන්න ඒක ඉතින් ජනාධිපතිතුමා මේවා පබ්ලික් ඕටඩ් කම්පැනිස් ඒ කියන්නේ.
4: අර අපි කතා කරමු ඔයගොල්ලෝ අයිතිකාරවිල්ල. ඔහොම කරන්න බෑනේ. ඒක මේ වෙලාවෙ විතරක් වෙන්නේ.
6: ඒකට මට
4: හැමදාම කරන්නේ

0: නෙවෙයි හැමදාම ඔයගොල්ලෝ මිලියන 30ක් 40ක් දෙන එක වෙනම දෙයක්. හැබැයි මේ අවස්ථාව විතරයි මේකට තියෙන්නේ. හැමදාම මේ එකක් නෙවෙයි.
1: ඒක සාකච්ඡා කරලා තමයි
0: සාකච්ඡා කරලා ඔයගොල්ලෝ තීරණ දෙන්න හරියට සාකච්ඡා කරන්න වැඩි වෙලාවක් පැත්තට.
2: දැනට පෞද්ගලික සමාගම් සතු රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කරගෙන ජනතාව පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමටද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දුන්නා. ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳ ආණ්ඩුව සංවේදී විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා සඳහන් කළේ ජනතාව මේ මොහොතේ ගැටලු රැසකට මුහුණදී සිටින බවයි. ඔහු මෙම අදහස් පළ කළේ උත්සවයකට එක්වෙමින්.
3: අපි රටක් හැටියට මතක් කරගන්නට ඕන වසර කිහිපයක් තුළ අපි ඛේදවාචකයන් රසකට මුහුණ දුන්නා. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, කොරෝනා වසංගතය, බංකොලොත් භාවය, දිත්වා සුලිකුණාටුව, මැද පෙරදිග යුද්ධය. මේ ඛේදවාචකයන් තුළ සමස්ත ජන සමාජය අසරණ භාවයට පත් වෙලා තිබේ. මේ අසරණ භාවය තුළ අද වගේ දවසක සමස්ත ජනතාව පිහිට පතන යුගයක්. ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තුළ අතිශය පීඩනයකට, අසහනයකට, දුකට, කනගාටුවට අපේ පුරවැසි පරපුර ලක්ව සිටින යුගයක්. මෙවන් අවස්ථාවක ඇහුම්කන් දීම ඉතාමත්ම වැදගත්. සංවේදී භාවය ඉතාමත්ම වැදගත්.
2: සොළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ගෙන යාමට හැකි සෑම පියවරක්ම රජය විසින් ගන්නා බවයි කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නේ සඳහන් කළේ.
4: SME සෙක්ටර් එක තමයි අපේ රටේ කොඳුනාර. ආර්ථිකයේ කටයුතු වලින් 75%කට වැඩිය ග්‍රාමීය ආර්ථිකයේදී ගත්තොත් 100%ක්ම වගේ අද පවතින්නේ සුද්ධ කුඩා මධ්‍යම ව්‍යාපාර මත. රටේ රැකියාව ලබා දීමෙන් 50%කට වැඩි ප්‍රමාණයක්, රටේ දළදේශීය නිෂ්පාදනයෙන් 35%-40%ක ප්‍රමාණයක්, රටේ අපනයන ආර්ථිකයේ 40%කට වැඩි ප්‍රමාණයක් SME සෙක්ටර් එක දායක වෙනවා. ඒ මෙතෙක් කාලයක් ඔවුන් කටයුතු කළේ විසිරිලා සංවිධානය වෙච්ච, ඒකාබද්ධ වෙච්ච, එක මිටට එකතු වෙච්ච කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංස්කෘතියකට විතරයි ජාත්‍යන්තරයේ ජයගත හැකි.
2: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් සඳහන් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරි දිනකදී ගල්ලඟුරු වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙත කරුණු දැක්වීමට සූදානම් බවයි.
5: මේ වන විට ලංකා කන්සල් නීතිගත සංස්ථාව යුද්ධය ඇති වෙන්න කලින් ලබා තිබූ ලාභය යොදා ගැනීමෙන් තමයි මිල පාලනය කරමින් තියෙන්නේ. පජයෙන් රුපියල් 100ක් ලැබෙන අතර ඉතුරු මුදල ඔක්කොම කන්සල් නීතිගත සංස්ථාව යොදවමින් තමයි මේ මුදලට ඉන්න ලබා දෙන්නේ. නමුත් මේ වනත් අපි කියුමුලේටිව් ගත්තොත් කන්සල් නීතිගත සංස්ථාව සතුව ලාභයක් තියෙනවා. ඒ අනුව ගත්තාම ඉදිරියේදී මාසයක් දෙකක් දක්වා මේක පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ වෙනකොට ලෝක වෙළඳපොළේ මිල පහළට එයි කියලා. ඒ ප්ලෑන් එක අනුව තමයි අපි ක්‍රියාත්මක වෙමින් ඉන්නේ.
2: කොළඹ අපරාධ කොට්ටාසේ විසින් අතනඟුවටගත් ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන බව පොලිසිය පවසනවා. සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුපල් ලබා දීමේ චෝදනා මත ඔහු අතනඟුවට ගන්න ලැබුවේ ගම්පහ ප්‍රදේශයේදී. දැනට රැඳවුම් භාරයේ සිටින සකකරුවෙකුගෙන් ලද තොරතුරු මත කොළඹ අපරාධ කොට්ටාසේ විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්ව ඝාතන සැලසුම් කිරීම සහ අපරාධය සිදු කිරීම සඳහා ගිනි අවිය ලබා දීම යන චෝදනා මත සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව පතරුම් 10ක්ද සොයා ගැනුණා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළදී වෙඩි තබා ගණේමුල සංජීව ඝාතනයකනු ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි 19 වනදායි. මේ අතර නිවෙස් බිඳ දේපළ සොරා කැණීමේ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයන් දෙදෙනෙකු කිලිනොච්චේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන්ට එරෙහිව එවැනි සිද්ධීන් 10ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන කිලිනොච්චේ ප්‍රදේශයේ පදිංචි කරුවන්. සැකකරුවන් සතුව තිබී රුපියල් 175ක් පමණ වටිනා දේපළ සහ 149ක් පමණ වටිනා රන්භාණ්ඩ තොගයක්ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. තේතුව ලබා දුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග විසින්. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නටුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කොමන්ත්‍රණ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිත බවයි. එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව අදාළ චෝදනාව පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බව සඳහන් කළා. විත්තිකාර යෝෂිත රාජපක්ෂට විවෘතාධිකරණයේදී චෝදනා පත්‍ර කියවා දීම සිදු කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකාර යෝෂිත රාජපක්ෂ විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කළා. නඩු විභාගයේ මේ වන විට ක්‍රියාත්මකයි. ඛනිජ තෙල් සංස්ථාව අඛණ්ඩව පවත්වාගෙන ආ ලාභය මත දැනට පවතින මිල ගණන් යටතේ තවත් මාස දෙකක් ඉන්ධන ලබා දිය හැකි බව එම සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මෛර නෙතිකුමාර සඳහන් කළේ ගත වූ මාස දෙක තුළම සංස්ථාව පාඩු ලබා ඇති බවයි.
5: මේ වන විට ලංකා කන්සල් නීතිගත සංස්ථාව සුද්ධ ඇති වෙන්න කලින් ලබා තිබූ ලාභය යොදා ගැනීමෙන් තමයි මිල පාලනය කරමින් තියෙන්නේ. රජයෙන් රුපියල් 100ක් ලැබෙන අතර ඉතුරු මුදල ඔක්කොම කන්සල් නීතිගත සංස්ථාව යොදවමින් තමයි මේ මුදලට ඉන්ධන ලබා දෙන්නේ. නමුත් මේ වනත් අපි කියුමුලේටිව් ගත්තොත් කන්සල් නීතිගත සංස්ථාව සතුව ලාභයක් තියෙනවා. ඒ අනුව ගත්තාම ඉදිරියේදී මාසයක් දෙකක් දක්වා මේක පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ වෙනකොට ලෝක වෙළඳපොළේ මිල පහළට එයි කියලා. ඒ ප්ලෑන් එක අනුව තමයි අපි ක්‍රියාත්මක වෙමින් ඉන්නේ.
2: ජනාධිපති අනුර කුමාර දිසානායකයේ සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකින් මේ වන විට රුපියල් 300කට අසන පාඩුවක් ලබන බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්. මෙතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ අගෝස්තු මාසයේ දක්වා තෙල් සැපයුම මේ වන විට තහවුරු වී ඇති බවයි.
6: International News on Sieta.
2: චීනය සහ අමරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසනවා. චීන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති දීපාර්ශ්වික සාකච්ඡා අතරතුරයි. නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි අමරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් අද පෙරවරුවේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් ඒ පැවැත්වුණේ බීජිංහි මහජන මහාශාලා පරිශ්‍රය ඉදිරිපිටදී. හමුතා උත්තමාචාර සහ පෙළපාලි සහිත ගෞරව දැක්වීම් වලින් අනතුරුව දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වුණා. වර්තමානයේ ලෝකයේ මුහුණ දී ඇති වෙනස්කම් හමුවේ ජාත්‍යන්තර ගැටුම්කාරී වාතාවරණයක පවතින බවයි චීන ජනාධිපතිවරයා සඳහන් කළේ. චීනය සහ ඇමරිකාවට හමුදා උගුලකට හසු නොවී ප්‍රධාන හා දැවැන්ත රටවල් අතර සබඳතාවයේ නව ආකෘතියක් නිර්මාණය කළ හැකිද දෙරට එක්ව ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙමින් ලෝකයට වඩාත් වැඩි නිශ්චිතභාවය ලබා දිය හැකිද යන්න පිළිබඳ චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළා. වත්මන් යුගයේ මතුව ඇති මෙම ප්‍රශ්නවලට ප්‍රධාන රටවල නායකින් එක්ව පිළිතුරු ලබා දිය යුතු බවයි චීන ජනාධිපති ෂී ජින්පින් සඳහන් කළේ. 2026 වසර චීන අමරිකා සබඳතා සඳහා ඓතිහාසික හා සංදිස්ථානීය වසරක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළා. දෙපාර්ශ්වය අතර පැය දෙකකට අසන කාලයක් සාකච්ඡා පැවැත්වුණා. 3 දින නිල සංචාරයක් සඳහා අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට පැමිණියේ ඊයේ දිනේදී. යලි සිරස්තල. පුත්තලමට මිලිමීටර් 250ක වර්ෂාවක් වැසි තත්ත්වයේ හෙට දක්වා. වතු හිමියන්ට ජනපතිගෙන් උපදෙස්. ගම්පහ හවුස්මෙන්ට පැය 72ක රඳවුම් නියෝග. පාඩුව ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අනාවරණයක්. චීන සහ අමරිකාව හවුල්කරුවන් වීමට එකඟතාවක. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සොඳරේන විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
6: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: ලංකාවම දන්න මියුසිෂන් කෙනෙක් තමයි දර්ශන රුවන් දිසානායක.
2: ඔන්න එයා නවල් එකකුත් ලියලා තියෙනවා.
1: දර්ශන, මොකද්ද මේ මනම් පිටියේ පාලම?
3: මනම් පිටියේ පාලම තමයි මගේ අලුත්ම නවකතාව. මේක ඉදිරියේදී පෙරිනාට්‍යයක් හා සිනමා නිර්මාණයක් සඳහා දැන්ට පූර්ව නිෂ්පාදන කටයුතු කරන්න ලෑස්ති කරලා තියෙනවා. නවකතාවේ චරිත දෙක ගත්තාම ඉනා සහ සාලි, ඉනා කියන්නේ මුස්ලිම් සම්භාව්‍යය තියෙන ගෑනු ළමේ, සාලි කියන්නේ සිංහල පිරිමි ළමේ. ඒ දෙන්න අතර ඇති වෙන ආදරය සහ මේ මනම් පිටියේ පාලම ඒ දෙන්නට කොච්චර උදව් වුණාද කිව්වොත්, වෙන් වෙන්න එකතු වෙන්න මේ මනම් පිටියේ පාලම මත තමයි ගොඩාක් දේවල් සිද්ධ වෙන්නේ.
2: දර්ශන, ඇයි ලව් ස්ටෝරි එකක් ලිව්වේ?
3: මේ අලුත් ජෙනරේෂන් එකට මට තේරෙනවා ආදරය කියන්නේ ඒකේ තියෙන සෞන්දර්යය, ඒකේ තියෙන සොඳුරු බව හරියට අල්ලගෙන තියෙනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මට හිතුණා මේ ජෙනරේෂන් එකට ලස්සන ආදර කතාවක් දෙන්න ඕන කියලා.
1: නවල් එක ට්‍රූ ස්ටෝරි එකක් නේද?
3: මම පාසල් යන කාලේ කම්පැනියට පත්විච්ච එක සිදුවීමක්, ආදර කතාවක්. ඒ දෙන්නා ගැන මගේ කතා ගොඩාක් එක්ක මම ඇසු පිරු දැන් එක්ක මම ගෙතුවා. මේක මෙහෙමයි කියලා මේ ඒ දෙන්නා කොහේ ඉන්නවද දන්නේ?
2: දැන් 16 වෙනිද මොකද්ද වෙන්නේ?
3: දැන් මේ පොත බුක් ෂොප් වල දැනටත් තියෙනවා. ඔන්ලයින් හරහා යනවා. එතකොට මේ 16 වෙනිදට කරන්නේ ජනගත කිරීමක්. මේක අපි නගරෙන් නගරයට ඒ විදිහට යන්න සැලසුම් කරලා තියෙනවා. සැලේකන මන් ශ්‍රවණාගාරය. ඒකේ උදේ 10ට.
0: Talk of the town. නීතිය නියුක්තිය හම්බ වෙයිද? එහෙම නැත්නම් වෙන ක්‍රමයක් හොයන්න වෙයිද?
2: සූර්යා මේන් කැරක්ටර් කරන කරුප්පු මූවී එක අද රිලීස් වෙනවා.
1: මෙච්චරකල් කමේඩියන් කෙනෙක් විතරයි කියලා හිතාගෙන හිටපු ආර්ජී බලාජි තමයි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ.
2: උසාවිය බේස් කරගත්ත සීන්ස් ගොඩක් එක්ක ඉන්දියාවේ ආරක්ෂක දෙවි කෙනෙක් විදිහට විශ්වාස කරන කරුප සාමි ගැනත් ෆිල්ම් එකේ කතා වෙනවා.
1: ඒත් එක්කම මේ ෆිල්ම් එකේ සොංග්ස් මේ වෙනකොටත් ෆෑන්ස් අතර සෑහෙන ෆේමස් වෙලා තියෙනවා.
0: Talk of the town.
4: දශම දෙකෙන් 98.4

0: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
3: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: අතිවිශ්වසනීය ගමනකට Jetac electric scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක motorය liter 35ක storage පහසුකම David Pieris e-mobility වෙත වැඩි විස්තර සඳහා 011-400-550 අමතන්න.
6: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර් සපකින් අනගිත ඉමනාවා රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011-412-414 වෝග් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
7: සීඩීබී රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
8: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: මතකද ඒ ඇස්තිහා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Pill Pad 30 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
1: මේ Hot Pill Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
0: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof එකෙමකිනුකෙ ගොඩක් වැඩ කිර.
1: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලා සුතියම්.
0: KW හිස්තනක් අඩුමලන් සෝ ටයිප් කරලා 3947ට SMS කරන්න.
2: Theater crazy when desi heta hawas pahata
3: powered by bid to win
0: tahatte menno ayayay kiyala sindu viral vela
4: duweka facebook ekata dannada
0: facebook itarak nevey man oy dennawa sita tv voice of family ekata register karanna
5: awule aadare එක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පෞලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක
6: සියත Voice of Family
5: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩි විරන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම ගන්නා 011 544 5000.
7: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
9: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
10: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
11: සැන්ඩිවා සොම්බි චිත්‍රපටි බලලා තියෙනවද?
12: ඔම්මෝ මකලෝ, මං ආසනේ.
11: ආසනේ? කවුද සොම්බින්ට ආස? මොකක්ද මේ කියන්නේ?
12: මම රැට නිදාගත්තේ මට ඒව නිකන් මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
11: පේනවා. කණ්ණාඩිය බුණ බලලා බලලා සරේට කෑක ගහදුවන්නේ බය වෙනවා.
12: අනේ මකලෝ.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
0: අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
14: සෙනසුරාද උදේ 8ට.
15: අයියෝ බලපංකෝ, ඉතින් ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
16: ඈ, ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන්, මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවි රැක වර්ණයි කියලා.
15: ඈ?

0: දැන් වෙලාව තමයි 1 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: किया था टॉप स्टोरी
1: ಪೊಲೀಸ್ ಕೊಸ್ತಾಪಲ್ ವಿರುದ್ಧ ದಿನಕ್ಕೆ ಬೆಡ ತಹನಾಂ ಸಕಕರುವಂಟ ಸಿರಮೆತಿರಿ ತುರ ತಹನಾಂ ದ್ರವ್ಯ ಲಂಗ ತಬಾ ಕೆನಿಮಿಟ ಅವಸ್ಥಾವ ಲಭಾದುನ್ ಪೊಲೀಸ್ ಕೊಸ್ತಾಪಲ್ ವಿರುದ್ಧ ದಿನಕ್ಕೆ ಬೆಡ ತಹನಾಂ ಕರೆದಿವೆನವಾ ಅದಾನ ಪೊಲೀಸ್ ಕೊಸ್ತಾಪಲ್ ವಿರುದ್ಧ ದಿನ ಬಸ್ನಾಹಿರ ಪಲಾತ ಉತ್ತರ ಅಪರಾಧ ಕೊಟ್ಟಾಸೆಟ ಅನಿಯುಕ್ತವ ಸಿಟಿ ನಿಲಧಾರೆ ಸಿರಮೆತಿರಿ ದೆಕಕ ಸಿಟಿ ಸಕಕರುವಂಟ ಹೆರೋಯಿನ್ ಎತಿರು ಮದ್ರವ್ಯ ಸಹ ತವ ತಹನಾಂ ದ್ರವ್ಯ ಕಿಹಿಪಯಕ್ ಲಂಗ ತಪಾ ಕೆನಿಮಿಟ ಮೆಮ ಪೊಲೀಸ್ ನಿಲಧಾರೆನ್ ತೆದಿನ ಅವಸ್ಥಾವ ಲಭಾದಿ ಅತಿ ಬಬೈ ಪೊಲೀಸಿಯ ಸಂಧಾನ್ ಕಲೆ ಪ್ಯಾಲಿಯಕೊಡ ಕೊಟ್ಟಾಸ ಅಪರಾಧ ವಿಮರ್ಶನಾಂಶಯ ನಿಲಧಾರಿನ್ ಕಂಡಾಯಮಕ್ ವಿಸಿನ್ ಸಿರಮೆತಿರಿ ಪರೀಕ್ಷಾ ಕಿರಿಮೆದಿ ಅದಾಲ ತಹನಾಂ ದ್ರವ್ಯ ಹಮುವೇ ತಿವೆನವಾ ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර නව ගිවිසුම් තුනකට සංකර තිබෙනවා. ඒ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ බෙලරූස් විදේශ කටයුතු අමාත්‍ය මැක්සිම් රිෂන්කෝ අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුයි. එක් ද්විපාර්ශ්වික ගිවිසුමක් සහ අවබෝධතා ගිවිසුම් දෙකක් එහිදී අත්සන් තැබුණා. මෙම ගිවිසුම් මගින් ඉදිරි වසරවලදී දෙරට අතර ආර්ථික සංචාරක සහ විදේශ සම්බන්ධතා ප්‍රවර්ධනය වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ බෙලරූස් සංචාරයට සමගාමීව ගිවිසුම් වලට අත්සන් තැබුණා.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: දලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගේකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න ඒක නිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 4 92 4 92 0.7 1 1 3 27 77

0: తిలకవర్ధన టెక్స్టైల్స్ 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
2: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIPM, The City University, The Place to Be
3: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
3: මට පාවයාව.
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
3: අන්නා, කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
6: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
3: අහන්න හවස දෙකට සතිය දවස්වල
7: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් වේපෑඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයික ජීටී ස්මාර්ට් වෝච් එකකුයි
3: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්
7: Hot Wheel 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 5580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core process එක හින්දා සුපිරියට වැඩ.
3: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
7: හිත හිතෙන්න එපා. දැන්ම Crazy Windy site register වෙන්න. REG histana KW කියලා type කරලා 3944ට SMS කරන්න.
5: සියත Crazy Windy. හෙට හවස පහට.
8: Powered by Bid to Win.
7: මේ දෙකක් දාගෙන ඉන්නද?
9: ඇයි කන් දෙක පුරවලා කන්නද?
7: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
9: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
10: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
7: නෑනේ अरे वाह सिंधु सियोता
10: गियत से पाई गवाले
7: एकम आर्टिस्ट

0: නපුරා මේ පැයි හිත කැමතින්ම ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: නිෂ්පාදනය කරන
1: යකඩු අපේ මේ බොඩි ඇතුළේ දුනු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන්වල ලේවායවල් දාන්න ඕනේ නේ අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ
2: මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM

0: සතුටයි ජීවිතේ.
1: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Pair Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hot Pair Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof එකෙමකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන්සු තියන්න.
1: KW හිස්තනක් අඩුමලන්සු type කරලා 39.47ට SMS කරන්න.
3: Theater crazy when desi heta hawasa pahata
4: powered by bid to win
1: tatte menno ayayay kire sindu viral vela
5: duweka facebook ekata dannada
1: facebook itarak nevi man oy dennawa sita tv voice of family ekata register karanna
6: pauli aadareth ekka oyage talent ekak lankawatama pennanna pauli dennekta ekata sindu kiyanna sita tv tulin obata labena lokuma chance ekak
7: sita voice of family
6: register wenna nama gama vistara 0712800800ට whatsapp karanna
8: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
8: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
9: 98.2 98.4

0: ரகசிய தட. අතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට

0: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000.
4: මෝක් ජුවලස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011 142 414 414. කොන්දේසි සහිතයි. මෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

0: දැන් වෙලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙමක්. දිටා සුලිකුණාටුවෙන් පේටාවටපත් පවුල්වලින් සැලකිය යුතු පිරිසක් නැවත පදිංචි වීම සම්බන්ධයෙන් තම තීරණය ලබා දී නොමැති බවට තොරතුරු වාර්තා වී ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්යාලය පවසනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව සඳහන් කළේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින්. දිට්වා සුලිකුණාටුවෙන් ඇතු ආපදාවන්ගෙන් පූර්ණ හානියට පත් නිවාසවල හිමියන් සහ අධේ අවධානම් බවට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් හඳුනා ගන්නා ලද නිවාසවල හිමියන්ගෙන් සැලකිය යුතු පිරිසක් තම තීරණය දැනුම් දී නොමැති බව අදාළ නිවේදනයේ සඳහන්. මෙතෙක් තම ප්‍රතිලාභී තීරණය දැනුම් දී නොමැති පවුල්වලට එම තීරණය දැනුම් දීම සඳහා ලබා දී ඇති කාලය අවසන් වන්නේ ලබන ජූනි මාස 15 වනදායි. එදිනට පසු ප්‍රතිලාභී තීරණය දැනුම් දෙන පවුල් සඳහා පූර්ණ නිවාස හානි ගෙවීම හෝ නැවත පදිංචි කිරීම සිදු නොකරන බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වරයා සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් අදාළ පවුල්වල සමාජිකයින් දැනුමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී තිබුණේ. දැන් තවත් දේශීය පුවතක්. රුපියල්ට සාපේක්ෂව ඇමරිකානු ඩොලරේ අගය යළි ඉහළ කුස් තිබෙනවා. මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුමගේ දැක්වෙන්නේ 329.92% ලෙසයි. රුපියලේ ගැනුමගේ 322.28% ලෙස දැක්වෙනවා.
0: සියත ටොප් ස්ටෝරී.

දෙකයි වෙනඩි හටයි වෙලාව මංගවා කෝබ ඉන්නවද? ඉන්නවනේ අහගෙන හොර ගෙඩියෙක් වගේ. හරි හරි. හැබැයි දැන් හොර ගෙඩියෙක් වගේ අහගෙන ඉඳලා බෑ. දැන් ඉතින් WhatsApp message එකක් දාන්න ෆෝන් එක ගන්න අතට. ඊට පස්සේ හයි කියලා නමයි ගමයි ටයිප් කරලා කැමති සින්දුවක් තියෙනව නම් ඒකත් කියලා මැසේජ් එකක් දාන්න බලන්න. සුදු කොච්චිට සුදු කොල්ලෝ, සුදු කෙල්ලෝ, සුදු ආන්ටිලා, සුදු අංකල්ලා, සුදු තාත්තිලා, සුදු අම්මිලා. හැබැයි ඉතින් සුදු අයට විතරක් නෙවෙයි, කළු අයටත් පුළුවන්. හරිද? පාට, පක්ෂ, වර්ණ, ජාති, ආගම්, කුල, මල බේද සුදු කොච්චිගේ නෑ. ඉතින් ඒ නිසා අහගෙන නම් ඉන්න අනිවාර්ය මැසේජ් එකක් දාන්න.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ දික්වැල්ල වත්ත ගත්තොත් දික්වැල්ල වත්තේ පවුල් 31ක් අධ්‍යවදානම් වෙනවා. නමුත් වත්තෙන් ඉල්ලීමක් කරනවා පවුල් 46ක් ඉවත් කරන්න කියලා. ඒතුර ඒ 46 ඇතුලේ ඉන්නවා ගෙවල් 13ක් මධ්‍යවදානම්මයි.
2: මොකද වත්ත සමගම් කියන්නේ?
3: ගරු ජනාධිපතිතුමා මේ වෙනකොට අපි 46 දෙනාටම ඉඩම බලලා තියෙන
2: ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ යා නිවාස ඉදිකිරීම සඳහා දීමනාව. අපි කීයක් කරනවා දිවස?
1: අපිට පුළුවන් 31යි.
2: ඒක ඉතුරු කොටස ඔයගොල්ලෝ දරන්න බැරිද?
4: දරන්න ඒකකින් තාගත්තා මේවා පබ්ලික් කෝටඩ් කම්පැනි.
2: හරි අපි තාසයක ගොල්ලෝ අයිතිකාරු කරලා ඔහොම කරන්න බෑනේ. ඒක මේ වෙලාව විතරක් වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132177
8: හදට දැනෙන රසක මහිම

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: ඇලුමිනියම් මනේ.
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ලවසන් ක්ලාසස් වෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. බිස්නස්, කම්පියුටින්, ඩිසයින්, ඩේටා සයන්ස්, ඉංජිනේරින්, ලැන්ග්වේජස්, සයිකොලොජි හෝ ලොජිස්ටික්ස් යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM ද සිටි යුනිවර්සිටි, the place to be.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
9: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
11: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB-

0: ලොතරැයියේ පෙරලිකරන එල්බී මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය එල්බී මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් වේපෑඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයික GT ස්මාර්ට් වෝච් එකකුයි
2: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 කුණාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්
1: හොට් වේපෑඩ් 13 ප්‍රෝ එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා මිලියම්පිය 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා ඔක්ටකෝ ප්‍රොසෙසර් එකක හින්දා සුපිරියට වැඩ.
2: එතකොට ස්මාර්ට් වෝච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා වෝටර් ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
1: හිත හිතෙන්න එපා දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආරි ජිහිස්තන KW කියලා ටයිප් කරලා 3944ට SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස 5ට
4: powered by Bid to Win.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

හවස දෙකයි විනාඩි විසිතුනයි වෙලාව. වට්සප් මෙසේජස් ඇවිල්ලා නිතෝගයක් මේ ඩිංගට, මේ විනාඩි 22ට 23ට. හොඳයි, මට සතුටුයි. මට කොච්චර ආදරේද නේද බලන් යද්දි. කියපු සැනින් නැත්තං මං ප්‍රෝග්‍රෑම් එකට ආපු සැනින් මෙන්න මෙන්න කට්ටි එනවා. සින්දු ඉල්ලගෙන එනවා, උම්මා ඉල්ලගෙන එනවා. ෂෝයි ෂෝයි සුදු කොච්චි පඩයින්න එක පාටේ ඕපන් කරගෙන තිබ්බ මැසේජ් එක එනවා පෙනුනා, ආපහු යනවා පෙනුනා. මගේ අතින් වෙන මැසේජ් එකක් ඕපන් වුණා. හරි, අපි පටන් ගමු රොහාන්ගේ මැසේජ් එකෙන්. හලෝ රොහාන්, ඔයා මොකද ඔයාගේ යාළුවා ගැන මගෙන් අහලා තියෙන්නේ? ආ, ඔයාගේ යාළුවානේ නිෂා. ඔයා මොකද එයා ගැන මගෙන් අහලා තියෙන්නේ? තරහ වෙලා දෙන්න නෑනේ නේද? කොහොම හරි ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කවුද මේ හොමගමාන්ටි දයානි? හලෝ මැනික, ගුඩ් ආෆ්ටර්නූන් කියලා තියෙනවා. කෝද නිල් මැනික කියන එක? අද කෙලින්ම මැනික විතරයි. හා හා හා, කමන්නේ කමන්නේ. නිල්ලුනත් සුදුනත් නේද මැනිකක් නේ මදයි. ආදර එකතු කරගන්නවා. ඊළඟට නුවන් බෝයි, ආදරෙන් මැසේජ් එකක් දාලා තියෙනවා. පුදුම ආදරයක් මේ කොල්ලොන්ගේ තියෙන්නේ මට. ඔයා කොහෙද යන්න හදන්නේ? ඔයා මට කියලා තියෙනවා දැන් යන්න හදන්නේ කියලා. කොහෙද කියලා කියලවන්න. මම හිතන්නේ අහගෙන ඉන්නේ. හැබැයි සමහරට කොහෙ හරි යන්න හදන නිසා ඊට පස්සේ හන්න වෙන්නේ නැහැ කියලාද මන්ද කියලා තියෙන්නේ. කොහොම හරි ඊළඟට මම ඕපන් කරගත්තා චමින්දගේ මැසේජ් එක. මේ දැරණියගල චමින්ද, චමින්ද මේ මම ෆේස්බුක් දාපු ෆොටෝ එකක් බලලා මට කියලා තිනවා මම බයික් එකක් එක්ක ෆොටෝ එකක් ගත්තා. මම බයික් එකක් ගත්තනේ. අනේ, බයික් එකක් එක්ක ෆොටෝ එකක් ගත්තා. ඉතින් මේ ඒ බයික් එක ගත්තට ඉතින් පදින්න කෙනෙක් අරගෙන නෑනේ කියලා තියෙනවා. ඕ, බයික් එක පදින්න මේ තකහණියක්. ඔයා කියන්නේ කොල්ලෙක් එක්ක යාළු වෙන්න කියලාද? ඇයි මට බයික් පදින්න බෑ කියලාද හිතාගෙන ඉන්නේ? බෑ තමයි, කකුල් දෙක බිම තියාගන්න බෑනේ, ඒකයි ප්‍රශ්නේ. හැබැයි අපි සැන්ඩි නම් කකුල් දෙක බිම තියාගන්න බැරි වුණොත් අමාරුවෙන් අමාරුවෙන් හරි බයික් පදිනවා. මේ ළඟදී ඇක්සිඩන්ට් උත් වෙලා තිබ්බා. ඉතින් ඒ නිසා මං කැමති නෑ මේ රිස්ක් එකක් ගන්න. ඒ නිසා මට මේ විදිය හොඳයි, මේ ඉන්න විදිය හොඳයි. කොමාරි චමින්ද, ඔයාගේ අදහස් ගැන මම පොඩ්ඩක් සලකා බලනවා. මේ දවස්වල පොඩ්ඩක් ඉතින් හොයන ගමන් ඉන්නේ. බලමුනේ, සොයන්නාට සම්භවෙයි කියලා කියනවනේ. ඉතින් මගේ දෛවය ලලිත්ද මන්දා. ලලිත් මැසේජ් එකක් දාලා තියෙනවා, මමත් ඒ ෆොටෝ එකට කමෙන්ට් එකක් දැම්ම කියලා. දැක්කා දැක්කා, දැක්කේ නෑ වගේ හිටියා. මොකද එකකටවත් මම තාම රියැක් කළේ නැහැ, රිප්ලයි කළේ නැහැ. එනිසා චුට්ටයි ඉවසලි ඉන්න. මගේ හදවතම සුවඳ කළ පුංචි රතු රෝස මලේ මේ ඔයාට කියලයි පටන් අරන් තියෙන්නේ. පායන හිරු ලෙසින් නෙලියක් වුණේ ඔයා මගේ ජීවිතේ. සුපුන් සඳ වුණා සිසිලස දෙමින් ආදරේ. සුරලිය වුණෙත් ඔයා දිරියක් වෙමින් මේ දිගු ගමනේ. හදවත වුණෙත් නුඹමයි මගේ මේ ජීවිතයේ. මේ ඔයාගේම ලලිත් කියලා තමයි කියලා තියෙන්නේ. Thank you ලලිත්. මේ දවස්වල සීතලයිනේ. ඉතින් මං හිතුවා සීතල නැති වෙන්නත් එක්ක ටිකක් වැඩිපුර උම්ම දෙන්න. හොඳයි නේද? මේ මම උම්ම දෙන්න පටන් ගත්තයින් පස්සේ කව නංගි කෙනෙක් උම්ම දෙනවා කියලා මට ගොඩක් කට්ටිය මෙසේජස් දාලා තිබ්බා. ඉතින් හොඳයි නේ නේද අනේ? මං වගේම වෙන කවුරු හරිත් උම්ම දෙනවා නම්, ප්‍රෝග්‍රෑම් එක කරනවා නම් මන්නම් හැපි.
මොකද හොඳ දේවල් වලට තමයි ගොඩාක් වෙලාවට නේ අනුකරණ ඊ වෙන්නේ. ඉතින් සතුටේ මං වගේම හොඳට කරන්න ඕනේ. එනංගිට මේ සින්දුව කාලෙකට පස්සේ ප්ලේ කරන්න, මේක අද මට ප්ලේ කරන්න ඕනෙමයි කියලා හිතුණා. වැස්ස යනවා ලස්සන කොල්ලෝ කෙල්ලෝ එක කුඩේ යටින් මට ඇඬුණා.

මට ඇඳුනේ කොල්ලෙක් නෑ කියලා හිතිලා නෙවෙයි හොඳේ. මට කුඩයක් තිබෙන්න ඇති නිසා. හිතන් ඉන්නේ නැති කොල්ලෙක් නෑ කියලා ඇඬුවා කියලා. අනේ අපිනම් හොඳයි.

කාටදෝ පවසන්නකෝ ඔබගේ සෙනේ පුදන්නේ කියලා මට ප්‍රශ්නයක් අහලා මෙසේජ් එකක් දාලා තිනෝ පැතුම්. පැතුම් මට දෙන්න තියෙන උත්තරේ සෝමසිරි මැදගෙදර මහත්මයා දීපු උත්තරේමයි. ආදරේ පිළිගන්න බෑ. යලිමා මුලා නොවන්නේ. හොඳයින උත්තරේ සෑහීමකට පත්තරවනේ. අද මං ඇඳන් ඇවිල්ලා තියෙන්නේ රෝස් මල් තියෙන බ්ලවුස් එකක්. හරිද? සීතල නිසා චුට්ටක් අද්දිකට දාලා එහෙම ආවේ මං අද ඔෆිස් එනකොට. අපේ මේ සහෝදර නාලිකාවේ කොළු පැංචෙක් මල් කුමරිය වඩින්නා. එයා එක කිව්වේ නෑ. එයාගේ හිත මුළු මුළු ගානමට ඇහුණා. වැරෙන්නම් ඒකයි කියලා තියෙන්නේ. සමහරුන්ගේ හිත්වල තියෙන දේවල් වචන වලින් එළියට දාන්න ඕනේ නෑ. මූණ බැලුවාම කියන්න පුළුවන්.

0: සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව 100FM. සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්ය. සසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක 100FM.
1: 2026 ප්ලැටිනම් එක්සලෙන්සිස් සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
3: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
0: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: සමක 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
5: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර්
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: මොකද මොකද මේ කෑ ගහන්නේ?
9: මේ සෙනසුරාද T20 චාට් ෂෝ එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
8: එන්න පුතණන් එච්චර හොඳ නැහැ.
10: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
4: රැට්ටා සමගින් සෙනසුරාදා උදේ 10ට සියත 2020.
11: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLV තනඩි තහනේ දුප්‍රයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wheel Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hot Wheel Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof එකේ මේ කිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලා සුතියම්.
1: KW histanak අඩුමලන් සු type කරලා 3947ට SMS කරන්න.
3: Theater crazy when desi heta hawasa pahata
4: powered by bid to win
5: anuwatai dashama deken anuwatai dashama hataren

0: අද වැස්ස නිසා පොඩක් වැස්සට සෙට්‍රන මේ තියෙන කාලගුණ තත්ත්වයට ගැලපෙන්න සිින්දු ටිකක් දෙන්න ඕනි කියල මට හිතුණා. එනිසා අද පොඩි චේන්ජ එකක් ගමු අපි නේද? වෙන සක්කරමු ඇ කරුව ප්‍රමේෂනෝ පේසරෝවල අපි ලංකා ඉමං යොක්ක කියලෙවල තියෙනවා. ඒකද අලුත්ම එක? හොඳයි හොඳයි, මටත් උගන්නපු එක හොඳයි. ඊළඟට ඊළඟට කවුරුත්
1: නැහැ.
0: මෙඩ්ඩියකට බාධා කරන්න බෑ.

0: Rockwimu siedete. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite Battery එක මිලදී කියන වොරන්ටි එක

0: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනෙකිත ඉමනාව රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 01 1 4 4 4 4 වෝග් ජුවලර්ස් සමගා ඔබ සමගයි.
3: සෙනසුරාද උදේ 8ට
4: අයියෝ බලපංකෝ, ඉතින් ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
5: ඈ ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන්, මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවි රැක වර්ණයි කියලා.
4: ඈ
2: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය.

0: දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: සැන්ඩිවා සොම්බි චිත්‍රපටි බලලා තියෙනවද?
2: ඔම්මෝ මකලෝ මං ආසනේ.
1: ආසනේ කවුද සොම්බින්ට ආස? මොකක්ද ඒ කියන්නේ?
2: මම රැට නිදාගද්දි මට ඒව නිකන් මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
1: පේනවා කන්නඩිය බුණ බල්ල බල්ල සරේට කෑක ගහදුවද්දි බය වෙනවා.
2: අනේ මකලෝ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
4: 98.4 හම්බන් තොටට. See ya.
6: පුදුමාකාර ලස්සන මම් පුදුම විදිහට ආස. තව අවුරුදු කීයක් ගියත් මේ සින්දුවට තියෙන කැමැත්ත කිසිම අඩුවක් නොවෙන. එහෙම සින්දුවක් තමයි මේක. මං හිතනවා ගොඩාක් අයට එකෙමයි කියලා. My dil goes

හැම වෙලාවෙම වෙලාවටත් කලින් එන මගේ ජීවිතේ රෝස මල් වලින් පුරවපු මං යන මාර්ගයේ රෝස මල් වලින් සරසපු ඇය තමයි මගේ හිත ගත්තේ. සින්දුවේ කොල්ලා කියන්නේ එහෙමයි. එතකොට කෙල්ල මොනව කියනවද? තව චුට්ටකින් කියන්නම් හොඳේ.

කියන කිසි දෙයක් කාඩවත්ම තේරුම් ගන්න බෑ. එයා මොනාද කරන්න කියල එයා දන්නෙත් නෑ. වෙලාවකට සෝෆයක උඩ නගිනෝ. වෙලාවකට කර්ටන්ස් එක්ක ෆයිට් කරනවා. එයාගේ ඇස් කරනවා කියන්නේ ලෝක විනාශය වගේ. ඒ වුණාට එයා තමයි මගේ හිත ගත්තේ. කෙල්ල එහෙමයි කියන්නේ. කොල්ල කොහොමත් එහෙමයිනේ නේද? විනාශකාරී.

0: හවසතුනයි වෙනඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයසාවෘදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theater Top Story.
1: යෝෂිත ටෙරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයේ ලබන 22 වෙනිදා මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ටෙරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයේ ලබන 22 වෙනිදා දක්වා කල් තැබුණා. ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව අද ප්‍රතික්ෂේප කළේ කොළඹ මහදිකන විනිසුරු උදේශ රණතුංග විසින්. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නටුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිත බවයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 113 ආවගත් යටතේ කුමන්ත්‍රණ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නම් විත්තිකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සිටිය යුතු බව විත්තිය ප්‍රකාශ කළා. මෙම නඩුකරයේ විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව කුමන්ත්‍රණ නැමැති චෝදනාව එල්ල කර තිබුණා. ඉන් එක් විත්තිකාරයක් වන ඩේසී ෆොරස් නිදහස් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වන වකන්ති යටතේ. ඒ හේතුවෙන් එක් විත්තිකරුවෙකුට එරෙහිව මෙම කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව විත්තිය සේමූලික විරෝධතාවලින් සඳහන් කර තිබුණා. එහෙත් විනිශ්චිත නඩෝ තීන්දුව පිළිබඳ සලකා බැලීමේදී විත්තිය විසින් ඉදිරිපත් කරනු ලබන තර්කය පිළිගත නොහැකි බවයි විනිසුරුවරයා සඳහන් කළේ. විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව කුමන්ත්‍රණ චෝදනාව එල්ල කර තිබෙන අවස්ථාවක එක් විත්තිකරුවක මිය ගියහොත් මියගිය විත්තිකරු සමග අදාළ කුමන්ත්‍රණය සිදු කළ බවට ජීවතුන් අතර සිටින විත්තිකරුට එරෙහිව චෝදනා පවත්වාගෙන යා හැකි. ඒ අනුව කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම සඳහා විත්තිකරුවන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නොවන බව පැහැදිලි වන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.
0: Theater Top Story.

තුනයි විනාඩි 8යි වෙලාව. මම යනවා ඉතාලියට. යාපට මෙසේජ් එකක් දාලා. එයා හිතාගෙනලු හිටියේ. ඔහුගේ දවස්වල වෙච්ච දේවල් එක්ක ආපහු බලන්නෙවත් නෑ කියලා. මගේ ෆොටෝ එකක් දැක්කත් බලන්නෙවත් නෑ කියලා හිතාගෙන හිටියලු. ආපහු පොඩ්ඩක් ආස හිතුණා කියලා තියෙනවා. බයික් එකට. හරි, බයික් එකත් එක්ක මං ගත්තු ෆොටෝ එක දැකපු නැති කට්ටිය කෝ බලන්න? අද ඒක තමයි එවන්නේ. ඉතාලිය සම්පා. එයා කියලා තියෙනවා, ඔයා හොම තේරුම කියලා දෙනවා නම්, කලින් අර හින්ද සින්දුවේ තේරුම කිව්වනේ මම. ඔයා හොම තේරුම කියලා දෙනවා නම් හැම වෙලේම අහන්නම්කො හින්දි සින්දු කියලා.

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ දික්වැල්ල වත්ත ගත්තොත් දික්වැල්ල වත්තේ පවුල් 31ක් අධ්‍යවදානම් වෙනවා. නමුත් වත්තෙන් ඉල්ලීමක් කරනවා පවුල් 46ක් ඉවත් කරන්න කියලා. ඒතුරේ 46 ඇතුලේ ඉන්නවා ගෙවල් 13ක් මධ්‍යවදානම් අය.
2: මොකද වත්ත සමගම් කියන්නේ?
3: ගරු ජනාධිපතිතුමා මේ වෙනකොට අපි 46 දෙනාටම ඉඩම බලලා තියෙන
2: ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ යා නිවාස ඉදිකිරීම සඳහා දීමනාව. අපි කීයක් කරනවා දිවාසෙ?
1: අපිට පුළුවන් 31යි.
2: ඊට ඉතුරු කොටස ඔයගොල්ලන් දරන්න බැරිද?
4: දරන්න ඒක දෙින් තාගත්තා මේවා පබ්ලික් කෝටඩ් කම්පැනි.
2: හරි අපි තාසයක ගොල්ලෝ අයිතිකාරු කරලා ඔහොම කරන්න බෑනේ. ඒක මේ වෙලාව විතරක් වෙන එක.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස්, ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස්. හදට දැනෙන රසක මහිම.
6: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
7: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම 7. අමතන්න 0112 202 200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: නොතරයේ පෙරලි කරන NLB Mega Power. දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Remote රටයක්. දිනන ලොකුම Super Tag ඉදන
3: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් වේපෑඩ් 13 Pro එකකුයි, ස්කයික GT ස්මාර්ට් වෝච් එකකුයි,
4: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසින්.
3: Hot iPad 13 Pro එකේ ලොකු ડિස්ප්ලේ එකක් තියෙනවා. mAh 6580 බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core process එකක හින්දා සුපිරියට වැඩ.
4: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof, සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
3: හිත හිතෙන්න එපා. දැන්ම Crazy Vendee site register වෙන්න. REG histana KW කියලා type කරලා 3944ට SMS කරන්න.
5: Seata Crazy Vendee. Heta හවස පහට.
6: Powered by Bid to Win.
7: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
11: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
14: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
5: අනුවටයි 0.74 තනියයට

0: මතකෙන එන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

ආදරේ. ටිකක් නෙවෙයි, ගොඩාක් ගොඩාක්. මේ රුමේෂ් පේසරෝවල එයයි මයි රණ්ඩු වුණා දැන් චුට්ටකට කලින්. හින්දි ගැන හින්දි ගැන හින්දි ගැන පොඩි වලියක් දාගත් අපි දෙන්න. රණ්ඩුනාට යාළුවනා එහෙම තමයි ඉතින් නේද? ආදරය කරනකොට නේද, යාළුකම් පවත්වනකොට රණ්ඩු වෙනවා යාළු වෙනවා නේද? මට හිනා රුමේෂ්. දැන් ඊළඟට පැතුම් මම ඔයාගෙන කිව්වානේ. හංගෙටේ නැද්ද? අමට ආයෙ මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට කවුද මේ සම්පත්? ආවත් ආදරෙන් එකතු කරගන්නවා. සුදු පාදුක්කට හොඳටම වහිනවා.

වර්ජිනියා කැමතිත් කෝල් සෝංසලටලු බැස්ස වෙලාවට අහන්න හොට් සෝංස් ඕනි කියපකටලු ඇහිනා ඕනේ දැන්නේ පැහැදිලි වුණේ කෙල්ලේ.

मेरा प्यार भी तो है मैं तंग फिर रात में एक एक रात्रि एक काले सिंधुक तमाए පඩක් මේ කාලෙ විදිහට අපි පොඩක් රැප් එක ඇහුවේ. දැන් පොඩි බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ ආයේ සින්දුවම සුදු. දැන් ගලව හවස 3:31.

0: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාව එක තැනකද අපිට අතුල අධිකාරිව මුණ
1: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
2: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමඟ
3: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
2: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත
4: ෆිල්ම් අපිට වාර්තා සබඳ කෝටි 8 NLV දනඩ තහනේ ලුතරයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
2: 2026 ප්ලැටිනම් එක්සලෙන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
3: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pack 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
1: මේ Hotwell Pack 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
0: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
1: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
0: KW histanak අඩුමලන්සෝ type කරලා 39.47ට SMS කරන්න.
2: Siata crazy when desi eta hawasa pahata
3: powered by bid to win
4: ඉනවෙන්න මෙන්න වෙලාව.
5: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
5: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
5: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
2: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
6: අනුග්‍රහය.
7: පොළොවේ රන්ස්පනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්
13: අලුත් වෙලා
12: පහසු වෙලා
13: තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ
15: කැන්ඩස් මේරිම සතුටයි ජීවිතේ
16: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: හෝම් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
5: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
6: අනුවටයි 0.2 අනුවටයි 0.4

0: පුරා
1: මේක නෙමෙයි ප්ලේ කරන්න හිටියේ. ඒ වුණාට ඒ ප්ලේ කරන්න හිතන් හිටපු සින්දු තව ටිකකින් දෙන්නම්. හරිද? අහුණද ඒක? චූට්ටක් අහුණද? ආ චූට්ටක් අහුණා. ඒකෙන් මොකද්ද සින්දුව කියලා තේරිච්ච කට්ටියකෝ කියන්න බලන්න. සමහරුන්ට සින්දුවල පොඩි තප්පරයක් දෙකක් ඇති. බලමු දක්ෂයෝ ඉන්නවද කියලා. බලමු බලමු.

0: ಲೋಕೆ ವಾಟ್ ಎಮ್ ಫೇಮಸ್ ಉದು ಕೊಚ್ಚಿಗೆ ದವಲ್ ಶೋ ಏಕ
1: ಯೋಕೆ ವಲಿಂಗ್ ಎನ್ನುವ
2: ಓದಾತ್ ಅಟ್ ದ ರೇ ಶೂ ಲೋಕೋಚೆ
1: ಇಟಾಲಿಯನ್ ಎನ್ನುವ
3: ಚಾ ಫಸ್ಟ್ ಟೈಮ್ ಅಫಿತ್ತ ಹನ್ನಸಿಯತ್
1: ಇದಕೊಟ ಕೊರಿಯಾ
4: ಸುದು ಕಚ್ಚಿ ಮಾನಿ ಸರಾಂಗೆಯೋ
1: ಜಪಾನ್
5: ರೊಮೇನಿಯಾ
0: ಲೋಕೆಟುಮೈ ಕೈ ಸನಕೆಲಿಯ ಕಮೈ ಸಿಯತ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸುದು ಕೊಚ್ಚಿ
1: ಪ್ರತಿದವಸಲ ಹವಸ ದಿಕ್ಕಟ
2: ಸುದು ಕೊಚ್ಚಿ ಮಾರು
6: මගේ ෆොටෝස් ලස්සනටම හදලවන කොළු පැංචෙක් තමයි ශානුක කියලා කියන්නේ. හැබැයි එයාගේ මෙසේජ් එක කියවන්න පොඩ්ඩක් හරි පරක්කු වුණොත් ඔන්න කොල්ලට තරහ යනවා. ආයෙනම් මෙසේජස් දාන්නේ නැහැ කියලා ඊට පස්සේ එවනවා. ඒ වුණාට කවදාවත් එහෙම මෙසේජස් නොදා ඉන්නේ නැහැ. මන් දන්නවා මන් නැතුව ඉන්න බෑ කියලා. හරි, අද මට එයා කවියක් එවලා තියෙනවා. අද මුකුත් ෆොටෝස් නෙවෙයි, අද මට කවියක් එවලා තියෙනවා. ඊ මගෙන් අහලා එවලා තිබ්බා සෝස මල බයි කාලා එහෙමද දැන් ඉන්නේ කියලා. මං කිව්වා ඔව් සෝස මල කාලා ආවේ කියලා. පුදුම හුරතලයක් මේක. මේ අද කවිය කියවල ඉමුනේ. සුදු කොච්චි නුඹ හිනා වෙද්දී පායනවා හඳේ සදක් වගේ. කතා නොකලත් නුඹේ ඇස් දෙක ලියනවා ආදර කවි රහසේ. මල් සුවඳක් වගේ නුඹ ආවම මගේ ලෝකෙම ලස්සන වෙලා. නුඹේ නම කියද්දි හිත ඇතුලේ සිනහවක්මයි ඉතිරි වෙලා. වැස්ස වැටෙන රෑක නිහඬව මතක් වෙනවා නුඹේ හිනාව. සුදු කොච්චි නුඹ ළඟ ඉන්නකොට සතුට කියන්නේ ඒකම තමයි මට. අන්නා මොනු මොනු මොනු මොනු මොනු මොනු කොච්චි කොච්චි කොච්චි ලස්සනයි කවිය. එහෙනම් ආයිතින් කට උල් කරලා උම්ම එකක් දුන්නා. Thank you. ආදරේ ශානු, මං වාගේ නම කැටි කළා. ශානු කියලා කියන්නේ ඊට පස්සේ හරිද? හින්දි සින්දුවක් අහමුද කියලා අහලා තියෙනවා. හින්දි සින්දුවක් අහමු. ඇතර මේ පැයට අදාළව අපි හින්දි සින්දුවක් ඇහුවේ නෑ මලිත්. හැබැයි මං ඊළඟට රෙඩි කරගත්තේ අර පරිදිලා මගේ අතින් ප්ලේ වෙලා මං දඩිබිඩි ගාලා නවත්තපු සින්දුව කලින්. ඒක මොකද මේ පහුගිය දවස් ටිකේ ගොඩාක් කට්ටිය මගෙන් ඉල්ලපු සින්දුවක් තමයි මම ඊළඟට දෙන්නේ. හැබැයි ඒ පහුගිය දවස් ටිකේ ඉල්ලුවට මට ඒ සින්දුව දෙන්න බැරි වුණා. පස්සේ මං හිතාගත්තා අද නම් කොහොම හරි මේ සින්දුව ප්ලේ කරනවා කියලා. අවුරුදු කාලේ තමයි මේ සින්දුව ආවේ. ඒ වගේම ගොඩාක් හිටුණා TikTok එකේ. එහෙම අම්බෝ වයසක ආච්චිලා එහෙමත් මේකට වීඩියෝස් කරලා තිබ්බා. ඔබ දන්නව මොකද්ද සින්දුව කියලා? ජෝ පෙරේරාගේ වාහේ. අවුරුදු ඉවරලා තාම පොඩි දවසයිනේ නේදානේ? අමාසයක් නේද අවුරුදු ඉවර වෙලා? හැබැයි මේක අවුරුදු සම්බන්ධ සින්දුවක් නෙවෙයි, අවුරුද්ද ගැනත් කියවෙනවා. ලස්සනයි ඉතින්. ගැමි සින්දුවක්. ගැමි සුවඳ දැනෙන සින්දුවක්. ගැමි සුවඳ දැනෙනවා මට.

0: சியதட்ட හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
6: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000
7: දැන් වෝක්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011 414 414 කොන්දේසි සහිතයි. වෝක්චුවලස් සමදා ඔබ සමගයි.
8: මොකද මේ කෑ ගහන්නේ?
9: මේ සෙනසුරාද T20 චාට් ෂෝ එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
8: එන්න පුතා නම් එච්චර හොඳ නැහැ.
10: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
11: රැට්ටා සමගින් සෙනසුරාදා උදේ 10ට සියත 2020.
9: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රික්

0: Gaduan de Ben Bayon.
1: Anne mukulu.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
3: අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
3: 98.4න් මේකමුවට
5: කයි කොන්ඩට මැට්‍රන බෝල ඇස් දෙක
6: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි

වැස්සක් වගේයෝ ඔබේ ආදරය. ඒයා මෝසම් කාලය ඇවිල්ල තියෙන්නේ. අපි දෙන්න මුණගැහෙන ඒ කාලය ඇවිල්ල තියෙන්නේ.

මට ඕනේ හැමෝටම හොරෙන් ඔයා වැළඳ ගන්න පව ලංකර ගන්න. මට ඕනේ මේ ආදරේ සීමා මායිම් කඩලා දාන්න. මාර ලස්සනයිනේ හින්දි සින්දුවල තේරුම්. අපේ සින්දුත් ලස්සනයි නැත්තේ නෑ. හැබැයි හින්දි සින්දුවල තේරුම් මට ඊට වැඩිය මාර විදිහට දැනෙනවා. මොකද ඔබේ අදහස?

0: අද නිකම් භාරත ගී වින්දන වගේලු. ලහිරු කියලා තියෙන්නේ. ලහිරු සම්පූර්ණ නම කියනවාද? අම්මට ඇහෙන්නත් එක්ක. පුතා හවස්සලා හැමදාම කෝල් කරන්නේ මොකද කියලා? අම්මට කියනවා. සුදු කොච්චි වහන නිසා? හවස පහ පහ වෙනකන් කොල්ලා ගෙදරටවත් කෝල් කරන්නේ නැහැ. ඒ තරම් අබ්බැහි වෙලා තියෙන මේ ප්‍රෝග්‍රෑම් එකට.
1: ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ.
0: ආ සයිද? ගමේ ලස්සනම ලේලි.
1: නුඹ මං
0: ඔගලගේ අම්මගේ වෙනවට?
1: තව.

0: සහතරයි විනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: क्या था टॉप स्टोरी
1: ප්‍රධාන ජලාශාටක් තවතුරටත් වන්දමයි. වරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 ජලාශ 8ක් තවතුරටත් වන්දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. වරිමාර්ග අධ්‍යක්ෂ HMP ST හේරත් පැවසුවේ ජලාශ 11ක වන්දරට විවෘත කර ඇති බවයි. මධ්‍යම ප්‍රමාණයෙන් ජලාශ 178ක වන්දමමින් පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල තාරිතාව මෙවන විට ප්‍රතිශතයක් ලෙස 71.5%. මෙ අතර බෙංකාල බොක්ක සහ අරාබි මුහුතාවට මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී ඉතාවධානයෙන් පසුවන ලෙස කාලකුණ වෙදා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බවයි. දැන් විදෙස් පුවතක්. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ඉතා ඉක්මනින් චීනයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන බව ක්‍රෙම්ලිනය නිවේදනය කර තිබෙනවා. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පොස්කෝ පැවසුවේ සියලු කටයුතු මෙවැනි විට සූදානම් කර අවසන් බවයි. පුටින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී චීනයේ සංචාරයක නිරත වුණා. එහිදී ඔහු චීනයේ බීජිං අගනුවර පැවති හමුදා පෙළපැළිය නැරඹීමට සහ සමුළුවකටද සහභාගී වුණා. රුසියානු ජනාධිපතිවරයා සීචීන සංචාරය පිළිබඳ නිවේදනය කර ඇත්තේ අමරිකානු ජනාධිපතිවරයාද චීනයේ සංචාරයක නිරතව සිටින පසුබිමකයි.
0: සියට ටොප් ස්ටෝරී

විසහතරයි විනාඩි 8යි වලව අන්තිම පැයට අපි ආවේ. ඊචි අනුරූප සලාව BF ජනපදයේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට මෙස්ලේගේ කටිය තහගෙන ඉන්නව මං හිතන්නේ. මැසේජ් එකක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. මට නම හොයාගන්න බෑ. ෆෝන් නම්බරේ අන්තිමට 3193. ඔයාට කියන්නේ මැසේජ් එකක් දාන්න. නැත්තං අපරාධනේ නේද? ඊළඟට මාවනලි ටොප් චොයිස් එකේ චතු. ඔයාගෙන මම කිව්වද? කිව්වේ නැද්ද? මට මතක නෑනේ. හරි කමන්නේ ඔන්න ආයි කිව්වා එහෙනම් හොඳේ. මම යනවා කොරියාවට. තුෂාර ඔයාව ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. හයි නෙතුලි, ඔයාවත් එකතු කරගන්නවා ආදරෙන් මාර්ගම චින්තත්.

ටම්බුල්ලෙ තාදු. ඔයා ගමේ ගිහිල්ලනේ මන් දන්නෙත් නෑ. අම්මිත් ඉන්නවද අදහගෙන? එහෙනම් අම්මි පුතයි දෙන්නවම ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. හෙට පරිස්සමට කොළඹ එන්න.

ගරුට නොයල් ලාඩ්සගේ කට්ටිය අහගෙන නේද? ඔගලන්ට තමයි මේ සින්දුව. දුම්බර ලලිත් ඉන්නවා. එයාගේ දුව ආයේ ශවත් එකතු කරගන්නවා.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: නළලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චායියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න ඒක නිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිනාකමක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව axia ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි unimo enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
9: Gentlemen, welcome to Bangkok, Thailand.
10: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
11: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners.
12: 40 ඩිල්මා ස්ට්‍රොง තේ ඉතිරි රුපියල් 185යි පැන්ඩා බේබි රත්මල් සබා නිකෝ පැක් ඉතිරි රුපියල් 200යි කගිල්ස්
13: ෆොටින් රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
5: 2009 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook.
6: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටර් ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
7: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111732000 NIBM The City University, the place to be.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි Sky Kid GT Smart Watch එකකුයි.
10: පුව හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000ක් උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
9: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core processor එකක හින්දා සුපිරියට වැඩ.
10: එතකොට Smart Watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
9: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. ජිහිස්තර KW කියලා ටයිප් කරලා 3944ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි. හෙට හවස 5ට.
11: Powered by Bid to Win.
12: 98.2 98.4.

0: අප වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

අසේවල ශෂී අහගෙන ඉන්න අපිව එළඟට මොරොන්තුඩුව නන්දුවේ ඉඳන් මුදිත මෙසේජ් එකක් දාලා තියෙනවා. අද ඊයක නෙවෙයි ඉතින් මුදිත නේද? මාව අහන්නේ අද ඊයක ඉඳන් නෙවෙයි අම්බෝ. අවුරුදු ගානක ඉඳන්නේ. සතුටුයි ඉතින්. මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ සමහර හිතවත්කම් යාළුකම් නැති වෙන්නේ නැති එක එකමාරුනේ. මාර බ්ලෙසිං එකක් කොට්ටාව සතුස අංක තුනේ කට්ටිය අද අඟහරුවාද නෙවෙයිනේ. ගොඩක් කලාට අඟහරුවාදට තමයි ඒගොලු සින්දු ඉල්ලන්නේ. හැබැයි අද බ්‍රහස්පතින්ද වෙලත් ඔන්න කටිමට කියලා තියෙනවා සින්දුවක් දෙන්න කියලා. රන්දුල සර්, සංජීව, ලක්ෂාන්, දනුක, ඒ වගේම ලක්මාල්, සඳුනි, දිලිනි, ඉන්ද්‍රාණි මේ ඔක්කොමල් ආදරෙන් එකතු කරගන්නවා. ආය වගේම අංගුර වල්පොල ඉන්ද්‍රාණි ආන්ටි, කොහොමද ඔයා ඉන්නවද? කාල බෝලේ වගේ. හොඳයි හොඳයි, එම තමයි ඉන්න ඕනේ. චතුරි අක්කා, වර්ෂ, චමරි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ෂාර මං වගෙන කිව්වා. අහන් ඉඳලා නෑ නේති. මං කිව්වා කොරියාවේ තුෂාර ඉන්නවා කියලා.

0: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාව එක තැනකද අපිට අතුල අධිකාරිව මුණ ගැහෙන. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
2: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත්සුරිත් විත් නිවුස් සංගීතයත් සමඟ
3: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
2: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
4: ඔබත් A-level සම්සන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධිය හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි, the place to be.
5: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
6: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
6: register වෙන්න නම ගම විස්තර 0712-800-800ට WhatsApp කරන්න.
7: සින්දරෙල්ලා වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. commercial credit.
3: මතකද ඒස් තියා බලාගෙන ආදරේ කියපු දවස?
2: කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotpaw Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hotpaw Pad 13 Pro Tablet එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. mAh 6580ක බැටරි කැපැසිටි එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද සුපිරියට වැඩ.
1: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකෙ ගොඩක් වැඩ කිර.
2: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW හිස්තනක් අඩුමලන්සෝ ටයිප් කරලා 3947ට SMS කරන්න.
3: Theater Crazy Ben Desi. Heta Hawasa Pahata.
4: Powered by Bid to Win.

ඔය තියෙන්නේ ලස්සන සින්දු. තේරුම් එහෙම ලස්සන සින්දු ඔය තියෙන්නේ. දමිත් මෙසේජ් එකක් දාලා එහෙම කියලා. ඕ! එහෙම ඒවා තියෙනවා. නැත්තේ නෑ. හැබැයි හින්දි සින්දු වල තියෙන තේරුම් පොඩ්ඩක් වෙනස්. ඒවා සරලයි. ඒ වගේම කතෝ මන්ද එකක් තියෙනවනේ වෙන එකක්. ලංකාවේ මේ අපේ සිංහල සින්දුත් මාර ලස්සන ඒවා තියෙනවා. දැන් බලන්න මේ සින්දු. සෙනෙහසේ සුව සොයා, ඔබ සොයා එන්නේ මී මා ප්‍රියේ. කොල්ලෙක් වුණාම නේද ආදරේ කරන්න ඕනේ? එහෙම හස්බන් කෙනෙක් වුණාම නේද ආදරේ කරන්න ඕනේ? එහෙම නේද? දිනෝජ් කර්ටන්සල දමිත්, දැන් ඔයාට කොහොමද? ටිකක් හරි සනීපයිද? විස්තර කියලා එවන්න, මට දැනගන්න ඕනේ. අම්බෝ, මෙන්න අන්තිම මොහොත ඇවිල්ලා. ස්පේන් වල දිල්, ඔයා ඉල්ලලා තියෙන සින්දුව ලස්සනයි. හැබැයි මේ ටයිම් එකට තමයි පොඩ්ඩක් සෙට් නැත්තේ. තරහයිද?

0: Ρόκουεμο, σιάτατα. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනිවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්න

0: සිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: වෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 0111 544 5000.
4: CDB run naya dena istharam tanak run pomata gewanawa dan upparima mudarak
5: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
6: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්නේ වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
5: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
6: ආ මොකක් ගැනද සැන්නේ?
5: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
6: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
8: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: සෙනසුරාද උදේ 8ට.
10: අයියෝ බලපංකෝ, ඉතින් ඔලුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔලුවෙන් එලවපන් කියලා.
11: ඈ ඔලුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන් මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවි රැකවරණයි කියලා.
10: ඈ
12: ජින්තු පිටියේ මවෙනෝ, ජින්තු පිටියේ මවෙනෝ.
13: 98.4 කලුතරට සියත FM.
14: යෝ මං යන්න හදන්නේ. යෝ යන්න කාලේ මහරගම ජයනාත්. ඕ මහනුවර ජයනාත්, ඔයා බය වුණාද? මට ආව අමතක වුණා කියලා චරිත දාම් වෙනවා ඩොම් වෙනවා එහෙම තමයි. ආදරෙන් එකතු කරගන්නවා මහනුවර ජයනාත්ව. වට්ස්ඇප් මෙසේජස් දාපු ඔක්කොම ආදරෙන් එකතු කරගන්න.

0: සන්ධ්‍යාවක් හවස 5යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: දිස්ත්‍රික්ක 12කට නායම් අනතුරු අඟවීම්. ජාතික ගොඩනැගිලි පරේෂණ ආයතනය විසින් නිකුත් කළ නායම් අනතුරු අඟවීම් නිවේදනය දිස්ත්‍රික්ක 12ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. බදුල්ල, ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මහනුවර, මොනරාගල, නූරැලිය, රත්නපුර සහ කොළඹ එම දිස්ත්‍රික් අතරට අයත්. දෙවනට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 48 තුළ එම පද්ධතිය දිවෙනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි වැසි ඇති විය හැකියි. හදිසි ගංවතුර තත්ත්වයක් නිසා සීමා කරනු ලැබූ පුත්තලම මාර්ගයේ දුම්රිය දහවනය මෙවැනි විට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. පුත්තලම දුම්රිය මාර්ගය නෙල්ලරිය ප්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් ඊයේ පුත්තලම මාර්ගයේ දුම්රිය දහවනය හලාවත දක්වා සීමා කිරීමට සිදුවුණා. ගංවතුර බැසියාමත් සමග අද පස්වර තුනේ සිට හලාවත සහ පුත්තලම අතර දුම්රිය දහවනය නැවතත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා. සියත් මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවසහයයි 30ට.
0: Theater Top Story 98.2 98.4

ලෝනෑ ඉතින් ඔන්න දුකට සැපට සැන්ඩි තමයි ඉතින්. ආ මෙන්න චාලියන හවටි චාලි. මොකද්ද මේ චාලි කටේ තියාගෙන ඇවිල්ලා තියෙන්නේ? ඈ ලව්ලෙට එකක්වත්ද? මකරෝගෙන් කො බලන්න. ආදරණීය සැන්ඩි, මට ඔයාව නිතරම මතක් වෙනවා. මං උපරිම උත්සාහ කරනවා වැඩසටහනට ඉක්මනට එන්න. ඒත් අදත් මට එන්න බැරි වෙයි සැන්ඩි. දේයනේ පුදුම ආදරයකිනේ මට මේ කතා කරලා තියෙන. කවදාවත් මේ ආදරයක් පෙන්වලා නෑ මෙයා. කකෝ තමනාද තියන්නේ. මම ඊයේ ඇහුවා වැඩසටහන ලස්සනට කරනවා ඔයා. ඔව් ඉතින් මම ලස්සනට කරන්නේ නැන්නේ මගුලෝ මාව වැඩට අරන් දෙන්නේ. දැන්නම් ඉතින් මගුලෝ ඔයා නැතත් කමක් නෑ යන්නේ. ඔයාගේ පඩියක් තරම් මට මේක ලස්සනට කරන්න යන්න පුළුවන් වගේ එකක් මට දැනෙනවා. මේ ලියුම දිගයි. පස්සේ ලියුම කියවමු. දැන් අපි අපේ වැඩේ පටන් ගමු. මට පොඩි ආරංචියක් ආවා. ඔය මකලෝගේ උගුර ගිහිල්ලා දැන් කතා කරගන්න බැරුව ඉන්නේ මකලෝ ලෝක වාර්තාවක් තියන්න ගිහිල්ලලු. වැඩිපුරම කතා කරපු මිනිස්සයා වෙලා ගිනස් වාර්තා. පුදුම වාර්තා තමයි මකලෝ තියන්න හදන්නේනේ. දැන් මකලෝට නම් ඒක තියාගන්න බැරි වුණානේ. එයාට බෙහෙත් ගන්න සිද්ධ වුණා. හැබැයි ඔය මකලෝ තියන්න හදපු ලෝක වාර්තා වගේ පිස්සු හැදෙන අමුතු ලෝක වාර්තා තිබ්බ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඉතින් මම හිතුවා අද ඒ වගේ hina යන විකාර අමුතු ලෝක වාර්තා ටිකක් ගැන ඔයත් එක්ක කතා කරන්න. ඉතින් ඒත් එක්කලම අද අපි කතා කරන්න ඕනේ මාළවි පුංචි කාර්නිවස ගැන. හෙට ක්‍රේසි වෙන්දේසි තියෙනවා, ඒ ගැනත් කතා කරන්න ඕනේ. එහෙනම් ඉතින් හවස 6 හමාර වෙනකන් ඉන්න. ලෝක වාර්තා ගැන ලොකු විස්තරයක් තියෙනවා, ඔයත් එක්ක කතා කරන්න. හොඳ හොඳ ලෑඩ හැන්දයි චාමේ. Mm-hmm.

0: හා ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ දික්වැල්ල වත්ත ගත්තොත් දික්වැල්ල වත්තේ පවුල් 31ක් අධ්‍යවදානම් වෙනවා. නමුත් වත්තෙන් ඉල්ලීමක් කරනවා පවුල් 46ක් ඉවත් කරන්න කියලා. ඒතුරු ඒ 46 ඇතුලේ ඉන්නවා ගෙවල් 13ක් මධ්‍යවදානම්මයි.
2: මොකද වත්ත සමගම් කියන්නේ?
3: ගරු ජනාධිපතිතුමා මේ වෙනකොට අපි 46 දෙනාටම ඉඩම බලලා තියෙන
2: ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ යා නිවාස ඉදිකිරීම සඳහා දීමනාව. අපි කීයක් කරනවා දිවාස?
1: අපිට පුළුවන් 31යි.
2: ඒක ඉතුරු කොටස ඕගොල්ලෝ දරන්න බැරිද?
4: දරන්න ඒක දින් තාගත්තා මේවා පබ්ලික් කෝටඩ් කම්පැනි.
2: හරි අපි තාසයක ගොල්ලෝ අයිතිකාර වෙලා ඔහොම කරන්න බෑනේ. ඒක මේ වෙලාව විතරක් වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
8: net divayana nikarata hada purawana rasa hangum mota colors and flavors sita sanasana warna saha rasa me
9: oya america exa janapadaya exat rajadhaniya italiya australia nova zealand singapore wage ratawal 17 kama minissut vishwasen ganna honda alumix tiyeddi api me anammanan aluminium ganne mokatada
10: aluminium ona taram alumix nam istara
11: 40 wasaraka david peeris විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.

0: ලයිස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
2: විතරයියේ පෙරලි කරන NLB Mega Power. දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 011-222-200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: පුංචි කාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචි කාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර නිවස
5: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි Skyke GT Smart Watch එකකුයි
4: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 කුණාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්
5: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. mAh 6580 ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙසර් එකක් හින්දා සුපිරියට වැඩ.
4: එතකොට Smart Watch එක Stable Bluetooth Phone Call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
5: හිත හිතින් එපා. දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. RG ඉස්තර KW කියලා ටයිප් කරලා 3944ට SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන් දේසි. හෙට හවස 5ට.
7: Powered by Bid to Win.

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයේ හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: Ladang.
1: දන්නන සමහර මිනිස්සු නියපොතු කනවා නිකන් එද්දිත් නියපොතු කනවා. ආයි අපි කතා කළෙත් ඔය පුරුදු ගැනනේ. පුරුද්දට වගේ නියපොතු කන කට්ටිය ඉන්න. සමහර අය ඇඟිලිවල ලේනකම නියපොතු කනවා කියලා කියනවා. හැබැයි මම මේ කියන්න යන කෙනා නම් නියපොතු කන එක තියා නියපොතු කපන්නේවත් නැති කෙනෙක්. මේක ලෝක වාර්තාවක්. ඇමරිකාවේ ඉන්නවා ඩයනා ආම්ස්ට්‍රෝන් කියලා කාන්තාවක්. එයාගේ නියපොතුවල දිග අඩි 42කටත් වඩා වැඩි. අඩි 42යි කියන්නේ මීටර් 13ක් විතර හොඳයි. අවුරුදු 28කින් එයා නියපොතු කපලා නැහැ. හැබැයි ඔයා දන්නවද මේ නියපොතු වවලා තියෙන්නේ ලෝක වාර්තාවක් තියන්න හිතාගෙන නම් නෙවෙයි. එයාගේ දුවව එයාට මතක් වෙන තමයි එයා නියපොතු වවන්න පටන් අරන් තියෙන්නේ. දුවගේ නම ලතීෂා. එයාගේ දුව පුංචි කාලෙම මැරෙනවා. ඇදුම රෝගය හැදිලා තමයි මැරෙන්නේ. එයාගේ දුව මැරෙන්න කලින් අවසානෙට ඩයනාගේ අතේ නේල් පොලිෂ් ගගා ලතීෂා ඉඹලා තියෙනවා. ඉතින් ඒ හින්දා එයාගේ දුවව මතක් වෙන්න නියපොතු කපන්නේවත් නැතුව සෑහෙන කාලයක් ඉඳලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි සෑහෙන්න දිග නියපොතු තියෙන කෙනා විදිහට අද ඩයනා ආම්ස්ට්‍රෝන් ලෝක වාර්තා අතරට එන්නේ. කතාව ඇහුවම නම් ටිකක් නිකන් දුකත් හිතෙනවා. ඒත් ඉතින් අනේ මන්දනේ දෙච්චර කාලයක් නියපොතු වවාගෙන ඉන්නේ කොහොමද කියලා මට නම් තියෙන ලොකුම ප්‍රශ්නේ කොහොමද කන්නේ කොහොමද නාන්නේ වොෂ්රූම් යන්නේ. ප්‍රශ්න ගොඩයි. ඊට අතරා තියෙන ලොකුම ප්‍රශ්න කොහොමද ෆෝන් එකවත් ඔබන්නේ කියලා. අයියෝ දැන් මට නම් නියපොතු වවනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. සමහර දවස්වලට මකලෝ මගේ නියපොතු දිහා බලලා අහනවා, "සැන්ඩි ඔයා බත් නෙවෙයිද කන්නේ කියලා."

0: හිතට දැනෙන රසකම හිම.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: Finishing wahala class color of flow වැජබෙනා.
4: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing wahalak nam color of තමයි.
5: Honor Samaga 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor Sri Lankavi 5G නායකයා.
6: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනඩි තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත තනනිදහන

0: දෙනවා. දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wheel Pack 30 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ.
1: මේ Hot Wheel Pack 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. Milliampere 6580 ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
0: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකේ මේ කිනුකින් ගොඩක් වැඩ කිද.
1: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලා සුතියම්.
0: KW හිස්තනක් අඩුමලන් සු type කරලා 39.47ට SMS කරන්න.
2: Theater crazy when desi heta hawasa pahata
3: powered by bid to win
0: tahatte menno ayayay kiyala sindu viral vela
4: duweka facebook ekata dannada
0: facebook itarak nevi man oy dennawa sita tv voice of family ekata register karanna
4: pauli aadareth ekka oyage talent ekak lankawatama pennanna pauli dennekta ekata sindu kiyanna sita tv tulin obata labena lokuma chance ekak
5: sita voice of family
1: register wenna nama gama vistara 0712800800ට whatsapp karanna
6: me kathawa patang ganne රුකාන්තගේ
7: සුවඳ දෙන මල් වනේ
6: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ
7: විසික් කෙරුව සිත යලි අහුල කෙන
6: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්
7: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පෙම්පුරානේ
6: සනුක තමයි කුමාරයා
8: මාරයා ආදර හීන ලෝකේ මාලිගා තමයි
6: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා
8: අද හදලා
6: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
9: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
10: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312
9: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී

රටහිතනෝ මාලබි පුංචිකාර නිවසයි අපි ලෝක වාර්තාවක් තියේද කියලා. සෑහෙන කාලයක් ඉඳපු ක්ලයින්ට් කෙනෙක් විදිහට ලෝක වාර්තාවක් උනොත් තියන්න පුළුවන්. එමක්න ආපුවම පොඩ්ඩක් කියලා බලන්න ඕනේ. මොකද්ද මේකට කරන්න පුළුවන්? අපිට ගිනස් වාර්තාවකට යන්න පුළුවන්ද කියලා. හරි, මාලබි පුංචිකාර නිවස ගැන මතක් කරමු. ඉතින් වාහන සේනාව සබෑ කරගන්න, හොඳ වාහනයක් ගන්න, පාවිච්චි කරපු එකක්, ඒ කියන්නේ රෙජිස්ටර් කරපු වාහනයක්, නොකරපු වාහනයක් ගන්නව නම් ඉතින් ඔයා යන්න ඕනේ හොඳම තැන තමයි මාලබේ පුංචිකාර නිවස. එතන වාහන 400ක් විතර තියෙනවා. ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක් තියෙනවා. හැම වාහනයක්ම A to Z ඒගොල්ලෝ චෙක් කරලා තියෙන්නේ. ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයට දාලා හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සනවා, ඉස්සරහ බලනවා, පිටිපස්ස බලනවා, පැත්ත බලනවා, වම බලනවා, දකුණ බලනවා, යට බලනවා, හැම තැනම බලලා බලලා බලලා හොඳට චෙක් කරනවා. චෙක් කළා තමයි කස්ටමර් කෙනෙක්ට වාහනේ විකුණන්නේ. අනිත් එක තමයි මූල්‍ය විනිවිද භාවය. අපි වාහනයක් ගන්න ගියාට පස්සේ වාහනේ හිමිකරුවත් එක්ක ඩිරෙක්ට් අපිට කතා කරන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. අපිට ඕන නම් ගාන පොඩ්ඩක් අඩු කරගන්න, අනේ අපිට පුළුවන් ද පොඩ්ඩක් මේකේ ගාන පොඩ්ඩක් මෙච්චර අඩු කරගන්න කියලා එහෙම අපිට කතා බහ කරගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා මාළඹි පුංචි කානිවසේ කට්ටිය. ඉතින් ඒ වගේ මූල්‍ය විනිවිද භාවයකින් වැඩ කරන තැනකින් ඔයාගේ වාහනේ ගත්තොත් සෑහෙන කාලයක් වාට පාවිච්චි කරන්න පුළුවන්. වගේම වාට ගරාජ් ගානේ රස්තිය අදුවේ ඉන්න ඕනෙත් නැහැ. වගකීම තියෙනවා, විශ්වාසය තියෙනවා. ඒගොල්ලෝ කියනවානේ අපි ඔබට හොඳ වාහන පමණක් තෝරා බේරා දෙන්නෙමු. ඉතින් හිත හිතා ඉන්න එපා. වාහනයක් ගන්න හිතන ගම යන්න මාළඹි පුංචිකාර නිවසට. පුංචිකාර නිවස වාහන උද්‍යානය, පුංචිකාර හන්දිය, පුංචිකාර පාර, මාළඹි. ඒක නෙවෙයි, මෙහෙමත් ලෝක වාර්තාවක් තියන්න පුළුවන්. ලක්ෂ ගණන් වල දේවල් අඩු ගණන් වලට දීපු ලංකාව එකම රේඩියෝ ගේම් ෂෝ එක ක්‍රේසි වෙන්දේසි. ෂා, නියමයි. ආයි බලන්නකෝ, මේ වගේ ලෝක වාර්තාවක් ලොවෙත් කාටවත් තියන්න බෑ. මං හිතනවා මේක ලෝක වාර්තාවක් තියන්න පුළුවන් වෙයි. ඒ තරම් අපි සෑහෙන දේවල් ගොඩක් අඩු ගානට දීලා තියෙනවා මේ ක්‍රේසි වෙන්දේසියෙන්. අපි බලමු මේක තියන්න පුළුවන්ද කියලා. මම පොඩ්ඩක් සර්ච් කරලා බලන්නම්. දැන් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙ දෙන්නේ බන්ඩල් එකක්. මේකේ තියෙනවා ටැබ්ලට් එකකුයි ස්මාර්ට් වොච් එකකුයි. හොට් වේව් පෑඩ් 13 ප්‍රෝ ටැබ්ලට් එක තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා ස්කයිකි GT ස්මාර්ට් වොච් එක. මේ ඔක්කොම රුපියල් 61,000යි. හැබැයි ඔයාලට අඩුම ගානකට මේක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සිකුරාදා, කියන්නේ හෙට හවස 6:00 වෙද්දි මේ බන්ඩල් එකේ අයිතිකරුවා හෝ අයිතිකාරිය කවුද කියලා දැනගන්න පුළුවන්. දැන්ම මේ පූවා හෝල්ඩින්ස් වෙතින් ලැබෙන බන්ඩල් එකට ලන්සු තියන්න ක්‍රේසි වෙන්දේ සිට රෙජිස්ටර් වෙන මෙන්න මේ විදිහට. REG කියලා ටයිප් කරන්න, හිස් තැනක් තියන්නේ. KW කියලා ටයිප් කරන්න, මෙසේජ් එක 3944 SMS කරන්න. ඊට පස්සේ හෙට හවස 6:00 වෙනකම් මෙන්න මේ විදිහට ලන්සු තියාගෙන යන්න. KW කියලා ටයිප් කරා, හිස් තැනක් තිබ්බාඩුම ලන්සු ටයිප් කරා, මෙසේජ් එක 3944 SMS කරා.

0: Adang.
1: ඉන්දියාවේ ඉන්න විනෝද් චෞද්‍ර කියලා කෙනෙක්. අපි නම් සාමාන්‍යයෙන් ටයිප් කරන්නේ ඇංගිලි වලින්. හැබැයි මෙයා ලෝක වාර්තාවක් කියලා තියෙනවා. නහයෙන් ටයිප් කරලා. දන්නවද අකුරු 103ක් තප්පර 46ක් වගේ පොඩි කාලෙකදී ආ ටයිප් කරලා ලෝක වාර්තාවක් තියලා තියෙනවා. මෙයාට කියන්නේ ටයිපින් මෑන් ඔෆ් ඉන්දියා කියලා. හරිද? ඉතින් මේ එක ලෝක වාර්තාවක් නෙමෙයි මේ විනෝද් තියලා තියෙන්නේ. ලෝක වාර්තා, ඒ කියන්නේ ගිනස් ලෝක වාර්තා 20කට වඩා වැඩි ප්‍රමාණයක් මෙයා තියලා තියෙනවා. දැන් පළවෙනි එක මම කිව්වා නාසයෙන් ටයිප් කිරීම. ඇස් වසාගෙන ටයිප් කිරීම. ඊට පස්සේ ලී කූරක් කටේ තියාගෙන ටයිප් කරනවා. මේ වගේ ගිනස් ලෝක වාර්තා මෙයා 20ක් තියලා තියෙනවා කියලා තමයි කියන්නේ. පුදුම ලෝක වාර්තා නේද අනේ. මේ මිනිස්සු මට තේරෙන්නේ මේ මිනිස්සුට කොහොමද මේ ලෝක වාර්තා තියෙන මේ වගේ අයිඩියාස් එන්නේ කියලා. ඒක නෙමෙයි මට මේ එකපාරටම කල්පනා වුනේ මකලෝට නම් කවදාවත් ඔය වගේ ලෝක වාර්තාවක් තියන්න වෙන්නේ නැහැ අනේ. මකලෝගේ නහය ලොකුයිනේ. කීබෝඩ් එකේ හැම බටන් එකක්ම එකපාර එබෙන්න ගන්න ඔය වැඩේ කරන්නේ. ඔයාලා නිකන් ඉන්න වෙලාවේ පොඩ්ඩක් try කරලා බලන්න නහයෙන් type කරන්න පුළුවන්ද කියලා. ඔඩක් ඉන්න මමත් මේ try කරලා බලන්න හදන්නේ.

0: Asia Tata. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද
6: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරදුව Axia. ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
8: සමහර අඳුංගුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට standards නැද්ද?
9: හැබැයි අමෘතා standards වලට හදලා නිසා හැම හඳුන් කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා.
11: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපගින් අනගිත ඉමනාවා රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ඇල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයින පුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වනදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 01124414 වෝග් ජුවලර්ස් සමදා ඔබ සමගයි
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
16: මේ දෙකක් දාගෙන ඉන්නද
17: ඇයි කන් දෙක පුරවලා කන්නද
18: සින්දු දෙක හෙන්නේ එතකොට
19: අල්ලේ වල්ලේ මේ එකක් දාන්න ඕනේ
20: සින්දු දෙක පැය දෙකක් එක දිගට
21: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
22: නෑනේ අරේ වා සින්දු සියත
23: ගියත් සැපයි දවලේ
24: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
0: අනුග්‍රහය
25: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිමලාරේ අංචාතාරේ
0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
26: මොකද මේ කෑ ගන්න
27: මේ සෙනසුරාද T20 චාට් ෂෝ එකට එන්න රැට්ටනේ ඉතින් මං එයා ඉස්සරහ ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ
26: එන්න පුතණන් එච්චර හොඳ නැහැ
28: ආයුබෝවන් උන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ
0: රැට්ටන් සමගින් සෙනසුරාදා උදේ 10ට සියත 2020 98.2 98.4

0: වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
0: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල්

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: පළාත් තුනකට මිලිමීටර 150 ඉක්ම වූ බැස්සි දිස්ත්‍රික්ක 12කට නායම් අනතුරු අඟවේ. ඩොලරේ අගය 329 ඉක්මවයි. පුටින් චීනය සංචාරයකට සූදානමේ.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Ladang.
1: දැන් මම මේ කියන්න හදන ලෝක වාර්තාව ටිකක් බය හිතෙන ලෝක වාර්තාවක්. හරි හරි මං එහෙම කිව්වට ඉතින් එහෙම එච්චරම බය වෙන්න දෙයක් නෑ. දැන් හිතන්න අපි කන්නේ මොනවද? අපි සාමාන්‍යයෙන් කන්නේ බත් කනවා, පාන් කනවා, කඩු චෝරු කනවා, රස කැවිලි කනවා, ඔය වගේ අපි සාමාන්‍යයෙන් කන දේවල් තමයි අපි සාමාන්‍යයෙන් කන්නේ. හැබැයි අපි සාමාන්‍යයෙන් කන දේවල් වලට අමතරව අපි අසාමාන්‍ය දේවල් කෑවොත්, නිකන් හිතන්න යකඩ ටොන් 9ක් වගේ කෑවොත්, ඔව් එහෙම යකඩ ටොන් 9ක් කාලා ලෝක වාර්තාවක් තියපු කෙනෙක් ඉන්නවා. මෙයා ප්‍රංශයේ හිටපු මයික ලොටීටෝ කියන මනුස්සයා. මෙයා මෙයාගේ ජීවිත කාලේ ඇතුළත යකඩ ටොන් 9ක් විතර කාලා තියෙනවා. සයිකල් කාලා තියෙනවා, ටීවී කාලා තියෙනවා, ෂොපින් කාඩ් කාලා තියෙනවා. මේ ඔක්කොම පොඩි පොඩි කෑලි වලට කපලා කඩලා තමයි කාලා තියෙන්නේ. වැඩේ දරුණුම හරයට එනවා. අපිට හිතා ගන්න බැරි අමුතුම කෑල්ල තමයි මෙයා කාලා තියෙනවා මුළු ගුවන් යානයක් ඉවර වෙනකම්ම. කොහොමද සෙල්ලමක් නෙවෙයි නේද? දත් ටික තියෙනවද දන්නේ නැහැ. මුළු ගුවන් යානයක්ම පොඩි පොඩි කෑලි වලට කපලා මෙයා කාලා ලෝක වාර්තාවක් තියලා තියෙනවලු. අවුරුදු දෙකක් තිස්සේ මේ ගුවන් යානේ කෑවා කියලා තමයි කියන්නේ. මට හිතා ගන්න බෑ මේ මනුස්සයා කොහොමද මේක කරේ කියලා. ඇත්තටම මේක ගිනස් වාර්තාවක් තමයි. මට නම් හිතෙන්නේ මකලෝටත් මේ වගේ අමුතු දේවල් කරන ලෙඩක් තියෙනවා කියලා. හැබැයි මකලෝ කන්නේ මේ යකඩ නන් නෙවෙයි, මගේ ඔළුව. මම තිස්සේ මොකක් හරි කියලා ඇති මගේ ඔළුව කන එකම නෑගේ පුරුද්ද. මයිකල්ට යකඩ ජීර්ණ වුණාට මට නම් ওই මකලෝ කියන කිසි දෙයක් ජීර්ණය කරගන්න හරි අමාරුයි. හැබැයි ඉතින් මකලෝ මගේ ඔළුව කෑවට ඕක ජීර්ණය වෙන්නෙත් නැතුව ඇති.
0: ලන්ඩන්

මාළුවේ පුංචි කාර් නිවස පැත්තට. හේ පැත්තේ මොකද වෙන්නේ? වාහන තියෙනවා යායට. වාහන 400ක් විතර. එක එක වාහන. මං ආස වාහනෙත් එතන තියෙනවා. අපි ආසයිනේ අපි වාහනයක් ගන්න ගියාට පස්සේ අපි කැමති වාහන එතන තියෙනවනම් අපිට තැන් දෙක තුනකට ගිහිලා රස්තියාදු වෙනවට වැඩිය එකම තැනකින් වාහනේ ගන්න වැඩි කරගන්න එක කොච්චර පහසුද බලන්න. ඇඳුමක් ගන්නවා වගේ නෙමෙයි. දැන් අපි ඩෙනිම් එකක් තෝරන්න යනවා. අර කඩේට යනවා, මේ කඩේට යනවා. සමහර වෙලට අපිට හරියට හම්බ වෙන්නෙත් නැහනේ. හැබැයි වාහනයක් ගන්නවා කියන්නේ ඒ වගේ රස්තියාදු වෙවි කරන්න ඕන දෙයක් නෙවෙයි. එක තැනකින් එක වෙලාවෙ ගියා, ගත්තා, ඒ වෙලාවෙම වැඩේ ඉවර කරා. ආයාවා දැන් මාළඹ පුංචි කාර් නිවසින් වාහනයක් ගන්න ගියාම අපේ හිතේ තියෙන වාහනේ එතන තියෙනවා. ඊට පස්සේ ලීසින් පහසුකම්, තක්සේරු සේවා, ඔය හැම එකක්ම එකම තැනකින්, ඒ කියන්නේ මාළඹ පුංචි කාර් නිවසින් කරගෙන එළියට බහින්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම කරගෙන තමයි වාහනේ අරගෙන එළියට බහලා යන්නේ. දැන් මාළඹ පුංචි කාර් නිවසේ රෙජිස්ටර් කරපු වාහන තියෙනවා. අලුතින් වාහනයක් ගන්න ඕන නම් ඒ අයටත් තියෙනවා. ඉතින් මේ හැම වාහනයක්ම හොඳට චෙක් කරලා තියෙන. දැන් අපි හිතනවා රෙජිස්ටර් කරපු වාහන විතරයි මේ චෙක් කරන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. රෙජිස්ටර් නොකරපු වාහනත් හොඳට චෙක් කරලා ගන්න ඕනේ. මොනවා හරි ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේවා එකලස් කරපුවා වෙන්න පුළුවන්. නීති විරෝධී ඒවා වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම චෙක් කළ අනිත් එක ඔය ලියකියවිලි ප්‍රශ්න තියෙනවා සමහර වාහනවල. ඒවත් හොඳට චෙක් කළා තමයි මාළඹ පුංචි කාර් නිවස කට්ටිය වාහනයක් කස්ටමර් කෙනෙක්ට විකුණන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම වාහනයක් ගන්න ඔළුවට ආපු ගමන්, මතක් වෙච්ච ගමන්, සල්ලි ලෑස්ති කරගත්ත ගමන් යන්න මාළඹ පුංචි කාර් නිවසට. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹ. එතකලම ක්‍රිස් වෙන්දිසි ගැන මතක් කරන්නම්. හෙට හවස 6:00 වෙද්දී ඔබට ඉතාමත් වටිනා බණ්ඩල් එකක් අයිති කරගන්න පුළුවන්. ඉතාමත් අඩු ගානකට රුපියල් 61,000ක් වටින බණ්ඩල් එකක් තමයි. ඉතින් අපි ඔබට ලංස තියන්න දෙලා තියෙන්නේ. මේකේ තියෙනවා Hot Wave Pad 13 Pro tablet එකක්, Skyki GT Smart Watch එකයි. මේ දෙකම 61,000යි. හැබැයි අඩු ගානට හෙට ගන්න පුළුවන්. ඉතින් Puwa Holdings වෙතින් තමයි අපිට මේ බණ්ඩල් එක දීලා තියෙන්නේ. කවදත් වගේ Puwa Holdings අපිත් එක්ක, අපි ක්‍රිස් වෙන්දිසි වැඩසටහනත් එක්ක සෑහෙන කාලයක් ඉන්න කෙනෙක්ත් එක්ක ඒ වගේම විශ්වාසය තියෙනවා කියන එක අපි ඔබට මතක් කරනවා. ඉතින් මේ ටැබ්ලට් එකයි Skyki GT Smart Watch එකයි තමත් අඩු ගානට ගන්න නම් හෙට හවස 6:00 කලන්සු තියන්න ඕනේ. දැන් කවුරු හරි ඉන්නවා නම් ක්‍රේසි වෙන්දේසියට අනේ දෙයනේ මට ඉක්මනට රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා මෙන්න මේ විදිහට රෙජිස්ටර් වෙන්න. RG කියලා ටයිප් කරන්න, හිස්තනක් තියන්න, KW කියලා ටයිප් කරන්න, මෙසේජ් එක 39744 SMS කරන්න. ඊට පස්සේ ලන්සු තියන්න මෙන්න මෙහෙම KW කියලා ටයිප් කරා, හිස්තනක් තිබ්බ අඩුම ලන්සුව ටයිප් කරා, මෙසේජ් එක 39744 SMS කළා.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ දික්වැල්ල වත්ත ගත්තොත් දික්වැල්ල වත්තේ පවුල් 31ක් අධ්‍යවදානම් වෙනවා. නමුත් වත්තෙන් ඉල්ලීමක් කරනවා පවුල් 46ක් ඉවත් කරන්න කියලා. ඒතර ඒ 46 ඇතුලේ ඉන්නවා ගෙවල් 13ක් මධ්‍යවදානම්මයි.
2: මොකද වත්ත සමගම් කියන්නේ?
3: ගරු ජනාධිපතිතුමා මේ වෙනකොට අපි 46 දෙනාටම ඉඩම බලලා තියෙන
2: ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ යා නිවාස ඉදිකිරීම සඳහා දීමනාව. අපි කීයක් කරනවා දිවාසෙ?
1: අපිට පුළුවන් 31යි.
2: ඒක ඉතුරු කොටස ඔයගොල්ලෝ දරන්න බැරිද?
4: දරන්න ඒකකින් සාගතුම මේවා පබ්ලික් කෝටඩ් කම්පැනි.
2: හරි අපි තාසයක ගොල්ලෝ අයිතිකාරු කරලා ඔහොම කරන්න බෑනේ. ඒක මේ වෙලාව විතරක් වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
6: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
8: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: දැන් වෝක් ජුවලර්ස් වෙතින් වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112414414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සමග ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111732000 NIBM The City University The place to be.
11: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
12: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා. ලව්ලි, ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
10: මිලියන 2,000,000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780.17 වට්ස්ඇප් කරන්න.
13: මේ පාර ක්‍රේසි වෙන්දියසින් හොට් ටූපැඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයික GT smart watch එකකුයි
12: පුව හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 කට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
13: Hot 2Pad 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. mAh 5580 බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙසර් එකින් ද සුපිරියට වැඩ.
12: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
13: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. register KW කියලා type කරලා 3947ට SMS කරන්න.
14: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස 5ට
15: powered by bid to win.
16: අනුවටයි 0.2 අනුවටයි 0.4

0: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා

0: අඩංග
1: හමාරටත් ළඟයි ප්‍රෝග්‍රම එක ඉවර කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. තව එක ලෝක වාර්තාවක් ගැන කියලා අපි වැඩේ නවත්තමු. ගාවෝ බිංගෝ. ගාවෝ බිංගෝ. මෙයා චීන ජාතික මිනිස්සෙක්. හරිද? මෙයා තිබ්බ ලෝක වාර්තාව තමයි එයාගේ මුළු ඇඟ පුරාම මී මැස්සෝ මිලියන 1.1ක් විතර වහගන්න ඉඩ සලස්සවලා තියෙනවා. මී මැස්සෝ මිලියන 1.1ක්. හිතාගන්න මුළු ඇඟේම මී මැස්සු මිලියනයක් විතර වහලා ඉන්නවා කියද්දි පැය ගාණක් මේ ලෝක වාර්තාව තිබ්බ කියලා තමයි කියන්නේ. එතකොට මේ මී මැස්සන්ගේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 100කට වඩා වැඩියලු. ඇත්තටම මෙයා මේ ලෝක වාර්තාව තියෙනකොට යට ඇඳුම් විතරක් ඇඳගෙන හිටියා කියලා තමයි කියන්නේ. ගොඩක් ඇඟ නිරාවරණය වෙලා තමයි තියෙන්නේ ඇත්තේ. මී මැස්සු 2000ක් විතර මෙයාට දෂ්ට කරලා තියෙනවලු මේ ලෝක වාර්තාව තියන්න ගියාට පස්සේ. ඉතින් මං හිතුවේ මිලියනෙම දෂ්ට කරන්න ඇති කියලා. මම එහෙම හිතුණා. බලන්න ඉතින්නේ මිනිස්සුන්ට ලෝක වාර්තාවක් තියෙන ගිනස් ලෝක වාර්තාවක් තියන්න හිතෙන දේවල් අපිට නම් මොන මොනා හිතෙයිද දන්නේ නැහැ. අපිට මොකුත් හිතෙන්නේ නැහැ ඇත්තටම නේද? අපි ඒකෙන් හිතන්නේවත් නැහැ. හිතෙන්න හිතන්න ඕනේ. ඒ නිසා අපිට හිතෙන්නේ නැහැ. හරි, අද අපි කතා කරේ ලෝක වාර්තා ගැන. හැබැයි ඉතින් මම කිව්වා කියලා ගුවන් යානා කන්නයි, නියපොතු වවන්නයි, මී මැස්සු වගේ වහගන්නයි යන්න එපා. මොකද ඒවා කරන්න ගිහින් වෙන දේවල් වලට මට වග කියන්න බෑ. ප්ලීස්. හරි එහෙනම් අපි ආයෙ ලබන සඳ දවස් 5ට ලාඩම් ගහන්න එනවා. මං ඉතින් ප්‍රාර්ථනා කරන අපේ මකලවට දෙයනේ කෙලික්මට උගුර සනේප වෙලා ඉක්මනටම මේ වැඩසටහන කරන්න එන්න කියලා, ලැබෙන්න කියලා. නැත්තං ඉතින් මට වෙන්නේ මෙච්චර මෙහෙම කියෝලා කියෝලා වැඩියෙන්ම කියපු ගෑන් ළමයා විදිහට ලෝක වාර්තාවක් තියෙනවා. මට එහෙම ලෝක වාර්තා තියන්න ඕනේ. හරි එහෙනම් සඳ දවස් 5ට ආයි මම එන්නම්. මකලොත් එයි. මම සැන්ඩි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පළාත් තුනකට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි කළුගඟ සහ කුඩාගඟ ගංවතුර මට්ටමට ආසන්නයට. දිස්ත්‍රික්ක 12කට නායම් අර්ථරංගවේ. ඩොලරේ අගය 329 ඉක්මවයි. නිවාස අහිමි වූවන්ට නැවත පදිංචිය ගැන තීරණයක් ගැනීමට මාසයක්. පුටින් චීනය සංචාරයකට සූදානමෙන්.
0: දේශීය සියත. Local news on Seetha.
1: පවතින කාලගුණ තත්ත්වය සහ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 3475 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවේ රත්නපුර, ගාල්ල, මොනරාගල, මඩකලපුව, කොළඹ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාවට බලපෑම් එල්ල වී ඇති බවයි.
2: ආරක්ෂිත ස්ථාන තුල සිටින්නේ පුද්ගල සංඛ්‍යාව 83 දෙනෙක් පමණයි දැනට. විශේෂම කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක පුද්ගලයන් 29 දෙනෙකුත්, එකම පුත්තලම දිස්ත්‍රික්කයේ එක් ආරක්ෂිත ස්ථානයක පුද්ගලයන් 55 දෙනෙකුත් තාවකාලිකව රඳවා තියෙනවා. විශේෂම සහන වැඩපිළිවෙල් ක්‍රියාත්මකයි. මීට අමතරව විශේෂම එක පුද්ගල මරණයක් අපිට වාර්තා වුණා දින කිහිපයකට ප්‍රථමයෙන්. මඩකලපුව දිස්ත්‍රික්කයේ විශේෂම ෂණික ගංවතුර තත්ත්වය පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති වෙලා තිබෙනවා. විශේෂම ෂණික ගංවතුර තත්ත්වය හේතුවෙන් තමයි මෙම පුද්ගලයන් 55 දෙනා තාවකාලිකව නවත්තා තිබෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශාලාවේ පුතලම දිස්ත්‍රික්කයේ විසුද්ධාරාම විහාරයේ තාවකාලිකව එම පිරිස රැඳිලා ඉන්නවා.
1: දිවෙනට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය තවතුරටත් පවතින බව කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරිපැය 48 තුළ එම පාතැතිය දිවෙනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුරෙලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි ඇති විය හැකි බවයි කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සඳහන් කළේ.
3: දිවයිනට ඊසාන දිසාවෙන් මේ වෙනකොට පවතින අඩුපීඩන කලාපය තවදුරටත් එහෙම පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට හවස් වගේ වෙනකොට හෙටින් පස්සේ වගේ මෙම පද්ධතිය තවදුරටත් දුර්වල වෙලා දිවයිනෙන් බැහැරට යාවි කියලා. අඩුපීඩන කලාපයේ බලපෑම නිසා දිවයිනේ උතුරු වයඹ, ඒ වගේම බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වලත්, මධ්‍යම පළාතේ තුටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වේවි.
1: ගත වූ පැය 24ක් තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කෙන්. ඒ මිලිමීටර 250ක් ලෙසයි. මේ පුත්තලමේ සිට තොරතුරු ගෙනෙන පුත්තලම සියත වාර්තාකරු මිහිර විජේසේකර.
4: ඊයේ දින ඇදහැල්ල වර්ෂාවත් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ නගරයේ පාසල් සියල්ලම වසා දැමීමට කටයුතු කළ බව පුත්තලම අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රසාද් රත්නායක මහතා පැවසුවා. එසේ වෙතත් මේ වන විටත් දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට වර්ෂාව ඇදහැලමින් පවතිනවා. විශේෂයෙන් පුත්තලම, මහකුඹුක්කඩවල, ආනමඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට දැඩි බලපෑම් එල්ල වුණා. මෙවන් තත්ත්වයක් තමයි පුත්තලම දිස්ත්‍රික්කයේ පුරා පවතින්නේ. මම මිහිර විජේසේකර, පුත්තලම සිට.
1: හදිස්සි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සීමා කරනු ලැබූ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය මෙවන විට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. පුත්තලම දුම්රිය මාර්ගයේ නිල්ලටිය ප්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් ඊයේ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කිරීමට සිදු වුණා. ගංවතුර බැසයාමත් සමග අද පසුරුතුනේ සිට හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනය නැවතත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා. මේ අතර බෙංගාල බොක්ක සහ අරාබි මුහුද අවට මුහුදු ප්‍රදේශයේ දිවර හා නාවික කටයුතුවලදීමේදී ඉතා අවධානයෙන් පසුවන ලෙස කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බවයි. මෙතර වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 ජලාශ 8ක් තවදුරටත් වාන්දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ HMPSD හේරත් පැවසුවේ ජලාශය 11ක වාන් දොරටු විවෘත කර ඇති බවයි. මධ්‍යම ප්‍රමාණයේ ජලාශයක 78ක් වාන් දමමින් පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජලධාරිතාව මෙවන විට ප්‍රතිශතයක් ලෙස 71.5%ක්. කළුගඟ මඟුර ප්‍රදේශයෙන් සහ කුඩාගඟ ගංවතුර මට්ටමට ළඟා වෙමින් පවතිනවා. අඛණ්ඩව වැසිය දැහැලෙන බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නායම් අනතුරු අඟවීම් නිවේදනය දිස්ත්‍රික්ක 12ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. බදුල්ල, ගාල්ල, කළුතර, මානුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මානුවර, මොනරාගල, නුවරඑළිය, රත්නපුර සහ කොළඹ එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත්. අධි අවධානම් ස්ථානවල පදිංචි ජනතාවට ආරක්ෂිත ස්ථානයක පදිංචිවීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජුනි 15 තෙක් කල් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට එක්වෙමින්. වතුකම්කරුවන් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේදී රජය දරන දායකත්වයට අමතරව වතු හිමියන්ද යම් දායකත්වයක් දැරිය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.
5: දික්වැල්ල වත්තේ පවුල් 31ක් අධි අවධානම් වෙනවා. නමුත් වත්තෙන් ඉල්ලීමක් කරනවා පවුල් 46ක් ඉවත් කරන්න කියලා. එතකොට ඒ 46 ඇතුලේ ගෙවල් 13ක් මධ්‍ය අවධානම් අය.
6: මොකද වතු සමගම් කියන්නේ?
7: ගරු ජනාධිපතිතුමා, මේ වෙනකොට අපි 46 දෙනාටම ඉඩම බලලා තියෙන්නේ. ඒ 46 දෙනාටම මේ වෙනකොට අපි තෝරාගත්ත ඉඩමේ දෙන්න පුළුවන් ජනාධිපතිතුමා.
6: ඉඩම නිමිති ප්‍රශ්නේ දෙන්න ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ යත් නිවාස ඉදිකිරීම සඳහා දීමනාව. අපි කීයක් කරනවා දිවාස? 46
5: අපිට පුළුවන් 31යි.
6: 31යි.
5: 1යි.
6: ඔයගොල්ලෝ 15ක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ යමක් කරන්න. දැන් ඔයගොල්ලගේ ලයිම් තාමර ජීවත් වෙච්ච කාලයත් ඉස්සේ ඔයගොල්ලෝ වත්තේ වැඩ කරපු අය.
1: දිට්වාස් සුලිකුණාටුවෙන් පීඩාවටපත් පවුල් වලින් සැලකිත පිරිසක් නැවත පදිංචි වීම සම්බන්ධයෙන් තම තීරණ ලබා දී නොමැති බවට තොරතුරු වාර්තා විය තෙයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්යාලය පවසනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් BK ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව සඳහන් කළේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින්. දිට්වාස් සුලිකුණාටුවෙන් ඇති වූ ආපදාවන්ගෙන් පූර්ණ හානියටපත් නිවාසවල හිමියන් සහ අධි අවධානම් බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණායතන විසින් හඳුනා ගන්නා ලද නිවාසවල හිමියන්ගෙන් සැලකිය යුතු පිරිසක් තම තීරණ දැනුම් දී නොමැති බව අදාළ නිවේදනයේ සඳහන්. මෙතෙක් තම ප්‍රතිලාභී තීරණය දැනුම් දී නොමැති පවුල්වලට එම තීරණය දැනුම් දීම සඳහා ලබා දී ඇති කාලය අවසන් වන්නේ ලබන ජුනි මාස 15යි. එදිනට පසුව ප්‍රතිලාභී තීරණය දැනුම් දෙන පවුල් සඳහා පූර්ණ නිවාසහානි ගෙවීම් හෝ නැවත පදිංචි කරවීම් සිදු නොකරන බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් අදාළ පවුල්වල සමාජිකින් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා. ගොවීන්ගේ ප්‍රශ්නවලට ආණ්ඩුව විසඳුම් ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බුත්තල ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාපැලීමට කී අවස්ථාවේදී.
8: ගොවියාගේ ගොවි අයිතිය කිසිසේත්ම කප්පාදු කරන්න බෑ. බීජවල ඉඳලා, පෝරවල ඉඳලා, කෘෂි රසායනවල ඉඳලා, ඔබට දරාගත හැකි මිලකට උපකරණ භාවිතයේ ඉඳලා, ඔබගේ නිෂ්පාදනවලට ඉහළ ස්ථාවර මිල ඉඳලා, ඒ වගේම අපි කුඩා හා මධ්‍ය පරිමාණයේ මෝල්කරුවා ශක්තිමත් කරා නම් ඒ මෝල්කරුවන් හරහා පුළුවන් අද දැන් ඔබලගෙන් ගන්න කුණු කොල්ලට ඒ මෝල්කරුවා ශක්තිමත් කරලා ඒ මෝල්කරුව ටික ලව්වලා සාධාරණ මිලකට ඇත්ත වශයෙන්ම ඔබගේ නිෂ්පාදන ටික මිල දී ගන්න. දැන් ඔබම කියනවා යූරියා නැ, TSP නැ, MOP නැ, ඊයේ පෙරේද පෝර ටිකක් ආවලු. ඒ ආපු පෝර ටික ගිනි ගනන්ලු. පෝර සහනාධාරයේ තාම දීලා නැහැ.
1: වත්ම නාණ්ඩුව සැමට එකලස නීතිය ක්‍රාත්මක කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේද අදහස් දක්වමින්.
9: කිසිදු තැනක ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරලා නැහැ. ජනාධිපතිතුමාගේ ප්‍රකාශ වලට කොහොමවත් නඩු තීරණ වලට බාධා කරලා නැහැ. හිතන හිතනවා කිව්වට ඉතින් ඒවට නඩු තීරණ දෙන්න බැහැනේ. උසාවිය වලට ගියපුවාම උසාවිය කරුණු පදනම් කරලා නඩු අහලා තීරණ දෙනවා මිස විපක්ෂයේ තැන් තැන් වල කියව කියව ඒවට නඩු තීරණ දෙන්නේ නැහැනේ. ඒ නිසා නීතිය හැමෝටම උඩින් තමයි තියලා තියෙන්නේ. ජනාධිපතිතුමා පවා ඒක ඉතාම හොඳින් ආරක්ෂා කරන නිසා විපක්ෂය දැන් බය වෙලා ඉන්නවා, නඩු පෙළට එනවා කියලා දන්නවා. දන්න අය දැන් බයට දෙවොල් කියවන්න පටන් අරන් තියෙනවා. ඉතින් දැන් මූණ දෙන්න වෙනවා. දැන් කැලේ පයින්න බෑ. දැන් උසාවි යන්න වෙනවා. මෙච්චර කල් අහපු නැති නඩු දැන් අහන්න පටන් අරන්.
1: මේ සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර.
10: මේ අය පම්පෝරි ගහලා බොරු කියලා විවිධ දේවල් විශ්වාසයන් ජනතාව තුළ නිර්මාණය කරවලා 159ක් ජනතාවගේ මල් පැලවලින් උගතුන්ගේ ඇවිදින පුස්තකාලවලින් පුරවපු කඳවුර ඇතුලේ රටේ වගකීම් අරගෙන නිසියාකාරයෙන් ඉෂ්ට කිරීමට හැකියාව තියෙන කණ්ඩායමක් 159 තුලවත් ඒකට කඳවුර ඇතුලේවත් නැහැ කියන එක අද ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා තමයි හොඳ නැහැ කියලා කියපු, වල් පැල කියලා කියපු, හොරුන් කියපු, දූෂිතයින් කියපු, වැඩපිළිවෙලක් නැහැ කියලා කියපු, පරණ කඳවුරවලම හිටපු හොරුමයි කියලා කියපු උදවියගේ ගෙවල්
1: රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය යළි ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වෙන්නේ 329.92% ලෙසයි. රුපියලේ ගෙනුම් අගය 322.28% ලෙස දැක්වෙනවා. මේ අතර ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර නව කිවිසුම් තුනකට අත්සන් තබා තිබෙනවා. ඒ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ බෙලරුස් විදේශ කටයුතු අමාත්‍ය මැක්සිම් රිෂෙන්කෝ අතර පැවති විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුවයි. එක්ත්වේ පාර්ශ්වික ගිවිසුමක් සහ අවබෝධතා ගිවිසුම් දෙකක් එහිදී අත්සන් තැබුණා. මෙම කිවිසුම් මගින් ඉදිරි වසරවලදී දෙරට අතර ආර්ථික සංචාරක සහ විදේශ සබඳතා ප්‍රවර්ධනය වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ බෙලරුස් සංචාරයට සමගාමීව ගිවිසුම් වලට අත්සන් තැබුණා. මේ අතර වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ඔමාන තානාපති අහමඩ් බින් අලි බින් සයිඩ් අල් රෂීඩ් අතර හමුවක් සිදු වුණා. එහිදී සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකාර්මික අංශයන්හි පවතින විභව ආයෝජන අවස්ථා පිළිබඳවයි. හඳුනාගත් කෘෂිකාර්මික ව්‍යාපෘති කිහිපයක් සඳහා රජය ඉදිරියේදී උනන්දුව ප්‍රකාශ කිරීමේ කැඳවීම් නිකුත් කිරීමට සූදානම් බවත්, ඒවා ප්‍රකාශයට පත් කළ පසු ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන ලෙසත් අමාත්‍ය වසන්ත සමරසිංහ එහිදී කියා සිටියා. මේ අතර ශ්‍රී ලංකාවේ දිහවර අංශයේ නවීකරණ කටයුතු සහ නවෝත්පාදන ව්‍යාපෘති සඳහා ජපාන රජය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දිහවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර සමග පැවති හමුවකදී. ශ්‍රී ලංකාවේ දිහවර අංශයට නවතම තාක්ෂණික මෙවලම් සහ ක්‍රමවේද හඳුන්වාදීම කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමුණා. දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මේ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට ජපානය සූදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ වැඩිතුර සාක්ෂි විභාගය ලබන 22 දක්වා කල් තිබුණා. ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව අද ප්‍රතික්ෂේප කළේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග විසින්. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිත බවයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 113 ආ වගන්තිය යටතේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නම් විත්තිකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සිටිය යුතු බව විත්තිය ප්‍රකාශ කළා. මෙම නඩුකරයේ විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව කුමන්ත්‍රණය නැමැති චෝදනාව එල්ල කර තිබුණා. ඉන් එක් විත්තිකාරයක් වන ඩේසි ෆොරස්ට් නිදහස් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වන වගන්තිය යටතේ. එහෙත්වෙන් එක් විත්තිකරුවකට එරෙහිව මෙම කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව විත්තිය මූලික විරෝධතාවලින් සඳහන් කර තිබුණා. එහෙත් විනිශ්චිත නඩු තීන්දු පිළිබඳ සලකා බැලීමේදී විත්තිය විසින් ඉදිරිපත් කරනු ලබන තර්කය පිළිගත නොහැකි බවයි විනිසුරුවරයා සඳහන් කළේ. විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව කුමන්ත්‍රණ චෝදනාව එල්ල කර තිබෙන අවස්ථාවක එක් විත්තිකරුවකු මියගිය හොත් මියගිය විත්තිකරු සමග අදාළ කුමන්ත්‍රණය සිදු කළ බවට ජීවතුන් අතර සිටින විත්තිකරුට එරෙහිව චෝදනා පවත්වාගෙන යා හැකි. ඒ අනුව කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම සඳහා විත්තිකරුවන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නොවන බව පැහැදිලි වන බවයි විනිසුරුවරයා සඳහන් කළේ. ඩේසි ෆොරස්ට් නිදහස් කර ඇත්තේ ඇයට නඩු විභාගයට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි. එම විත්තිකාරයද චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර නොමැති බවත් යෝෂිත රාජපක්ෂට එරෙහිව කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නීතිමය බාධාවන් නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කළා. මේ අතර කොළඹ අපරාධ කොට්ටාසය විසින් අතරංගොඩගත් ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන බව පොලිසිය පවසනවා. සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනිමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත ඔහු අතරංගොඩ ගනු ලැබුවේ ගම්පහ ප්‍රදේශයේදී. සැකකරුවන්ට සිර මැදිරි තුළ තහනම් ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට අවස්ථාව ලබා දුන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. අදාළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසයට අනුයුක්තව සිටි නිලධාරීන්. සිර මැදිරි දෙකක සිටි සැකකරුවන්ට හෙරොයින් ඇතුළු මද්‍රව්‍ය සහ තවත් තහනම් ද්‍රව්‍ය කිහිපයක් ළඟ තබා ගැනීමට මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අවස්ථාව ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පෑලියගොඩ කොටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිරමැදිරි පරීක්ෂා කිරීමේදී අදාළ තහනම් ද්‍රව්‍ය හමු වී තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ඉතා ඉක්මනින් චීනයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන බව ක්‍රෙම්ලිනය නිවේදනය කර තිබෙනවා. ක්‍රෙම්ලිනේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝ පැවසුවේ සියලු කටයුතු මෙවැනි විට සූදානම් කරාව සම්බවයි. පුටින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේද චීනයේ සංචාරයක නිරත වුණා. එහිදී ඔහු චීනයේ බීජිං අගනුවර පැවති හමුදා පෙළ පාලිය නැරඹීමට සහ සමුළුවකටද සහභාගී වුණා. රුසියානු ජනාධිපතිවරයා සිය චීන සංචාරය පිළිබඳ නිවේදනය කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාද චීනයේ සංචාරයක නිරතව සිටින පසුබිමකයි. චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවති සාකච්ඡා විශිෂ්ට බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පැය දෙකකට අධික කාලයක් චීන ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්. තායිවානය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ දැයි මාධ්‍යවේදීන් එහිදී ට්‍රම්ප්ගෙන් විමසා සිටියද ඔහු එම ප්‍රශ්නය නොසලකා හරිමින් චීනය ඉතා සුන්දර බව ප්‍රකාශ කළා. ට්‍රම්ප් සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කර ඇත්තේ චීන සහ ඇමරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතු බවයි. නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ඇමරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් අද පෙරවරුවේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. තුන්දින නිල සංචාරයක් සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට පැමිණියේ ඊයේ දිනේදී. යලි සිරස්තල පළාත් තුනකට මිලිමීටර 150 ඉක්ම වූ වැසි කළුගඟ සහ කුඩාගඟ ගංවතුර මට්ටම ආසන්නයට. දිස්ත්‍රික්ක 12කට නායම් අනුතරංග වීම. ඩොලරේ අගය 329 ඉක්මවයි. නිවාස අහිමි වුවන්ට නැවත පදිංචිය ගැන තීරණයක් ගැනීමට පාසයක්. පුටින් චීනය සංචාරයකට සූදානමේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරණ. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැසන 6:30. ඔබට සුභ රාත්‍රියක්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town. ලංකාවම දන්න මියුසිෂියන් කෙනෙක් තමයි දර්ශන රුවන් දිසානායක.
1: ඔන්න එයා නවල් එකකුත් ලියලා තියෙනවා.
0: දර්ශන, මොකද්ද මේ මනම් පිටියේ පාලම?
2: මනම් පිටියේ පාලම තමයි මගේ අලුත්ම නවකතාව. මේක ඉදිරියේදී ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණයක් සඳහා දැන්ට පූර්ව නිෂ්පාදන කටයුතු කරන්න ලෑස්ති කරලා තියෙනවා. නවකතාවේ චරිත දෙක ගත්තාම ඉනා සහ සාලි. ඉනා කියන්නේ මුස්ලිම් සම්භාව්‍යය තියෙන ගෑනු නමේ, සාලි කියන්නේ සිංහල පිරිමි නමේ. ඒ දෙන්න අතර ඇති වෙන ආදරය සහ මේ මනම් පිටියේ පාලම ඒ දෙන්නට කොච්චර උදව් වුණාද කිව්වොත්, වෙන් වෙන්න එකතු වෙන්න මේ මනම් පිටියේ පාලම මත තමයි ගොඩාක් දේවල් සිද්ධ වෙන්නේ.
1: දර්ශන, ඇයි ලව් ස්ටෝරි එකක් මෙලිව්වේ?
2: මේ අලුත් ජෙනරේෂන් එකට මට තේරෙනවා ආදරය කියන්නේ ඒකේ තියෙන సౌందර්යය, ඒකේ තියෙන සොඳුරු බව හරියට අල්ලගෙන තියෙනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මට හිතුණා මේ ජෙනරේෂන් එකට ලස්සන ආදර කතාවක් දෙන්න ඕන කියලා.
0: නවල් එක ට්‍රූ ස්ටෝරි එකක් නේද?
2: මම පාසල් යන කාලේ කම්පැනියට පත්විච්ච එක සිදුවීමක්, ආදර කතාවක්. ඒ දෙන්නා ගැන මගේ කතා ගොඩාක් එක්ක මම ඇසූ පිරුතන් එක්ක මම ගෙතුවා. මේක මෙහෙමයි කියලා මේ ඒ දෙන්නා කොහේ ඉන්නවද දන්නේ.
1: දැන් 16 වෙනිදා මොකද්ද වෙන්නේ?
2: දැන් මේ පොත බුක් ෂොප් වල දැනටත් තියෙනවා. ඔන්ලයින් හරහා යනවා. එතකොට මේ 16 වෙනිදාට කරන්නේ ජනගත කිරීමක්. මේක අපි නගරෙන් නගරයට ඒ විදිහට යන්න සැලසුම් කරලා තියෙනවා. රැලේකන මන් සේවනාගාරය. ඒකේ උදේ 10ට. Talk of the town.
0: නීතිය නියුක්තිය හම්බ වෙයිද? එහෙම නැත්නම් වෙන ක්‍රමයක් හොයන්න වෙයිද?
1: සූර්යා මේන් කැරක්ටර් එක කරන කරුප්පු මූවී එක අද රිලීස් වෙනවා.
0: මෙච්චරකල් කමෙඩියන් කෙනෙක් විතරයි කියලා හිතාගෙන හිටපු ආර්ජී බලාජි තමයි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ.
1: උසාවිය බේස් කරගත්ත සීන්ස් ගොඩක් එක්ක ඉන්දියාවේ ආරක්ෂක දෙවි කෙනෙක් විදිහට විශ්වාස කරන කරුපසාමි ගැනත් ෆිල්ම් එකේ කතා වෙනවා.
0: ඒත් එක්කම මේ ෆිල්ම් එකේ සොංග්ස් මේ වෙනකොටත් ෆෑන්ස් අතර සෑහෙන ෆේමස් වෙලා තියෙනවා. Talk of the town.
3: දරුවන් අතර පැතිරෙන තවත් වෛරස් රෝගයක්.
4: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග
3: මේ දවස්වල අපේ රටේ දරුවන් අතර වෛරස් රෝග රාශියක් පැතිරලා යනවා. ඩෙංගු රෝගය අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒ අතරින් බොහෝ වෙලාවට පෙරපාසල් වයසේ ඉන්න දරුවන්ට හැදෙන තවත් වෛරස් රෝගයක් තමයි හෑන්ඩ් ෆුඩ් මවුත් ඩිසීස්, එහෙම නැතිනම් අත්පා මුඛ කියන රෝගී තත්ත්වය. මේ රෝගය හැදෙන්නේ වෛරස් ආසාදනයක් නිසා. කොක්සිකිය කියන වෛරස් එක තමයි මේ රෝගය හදන්න මූලික වෙන්නේ. මෙහිදී ඇතින ප්‍රධානතම රෝග ලක්ෂණ තමයි දරුවන්ගේ මුහුණ, මුව ඇතුළත තල්ල ප්‍රදේශයේ, ඒ වගේම අත්වලත් කකුල්වලත් පුංචි පුංචි බිබිලි ඇතිවීම. බොහෝ විට මේ බිබිලි ඇති වෙන ප්‍රදේශයේ යම්කිසි වේදනාවක් වගේම කැසීම ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඊට අමතරව දරුවන්ට උණ ඇති වෙන්න පුළුවන්. ඉතා පහසුවෙන් මේ රෝගී තත්ත්වයේ බෝ වුණාට මේක ඊතරම්ම භයානක රෝගී තත්ත්වයක් නෙවෙයි. නමුත් ඔබේ දරුවාටත් මෙවැනි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඉතා ඉක්මනින් ප්‍රතිකාර ගත යුතුයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
4: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
5: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
4: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
5: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
9: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා ඇක්සියා. ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
10: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
11: කාටත් හොරෙන්

0: ලෙද කව නොමිලේ රුපියල් 55,999කට පූබා වගකීමක් සහිතව මිලදී ගන්න.
1: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
0: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න. මේ කතාව පටන් ගන්නේ රූකාන්තගේ.
3: සුවඳ දෙන මල් වනේ.
2: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
0: සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
2: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-392-312
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී

0: වෙලාව රාත්‍රී 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: හොඳයි විනාඩි 6යි දැන් වෙලාව.
1: අදත් ඒ විදිහමයි. ඊයේ මේ විදිහමයි. ආදරේ කිසි අඩුවක් වෙන්නේ නැති අපේ පෑ දෙක.
0: එමනම් ඉතින් ලස්සන සින්දු අහන ගමන් ආදරේ ගැන කතා කරන්න අපට හම්බෙන වෙලාව.
1: පෑ දෙකක් ඔයටයි මටයි තියෙන. මේ පැත්තට මැසේජ් එකක් එවන්න 0711 9928 4 අපේ WhatsApp නම්බර එකට හරි.
0: ආදරේ කවුන්සිල් FM අපේ Facebook fan page එකට හරි.

0: වෙලා රාත්‍රී 7:10.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
2: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕනේ හැම එකක් කියලා අපි පතමදියට හොරු කියලා.
3: උඩු රවුල කිප්පට බෙඩ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක නිතෙන්න බෑ.
6: sorry.com ඒ වටිනාකමක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6යි 10 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: Gentlemen, welcome to Bangkok, Thailand.
8: Hi, මම ශේනියා. foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හිනේ. ඒකට මම තෝරගත්තේ Thailand. visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හිනේට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1
7: ගේ මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
10: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: සිරිවොඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාපට්ටම්. රයිගම් දෙවැනි එක සුදුසහල් නූඩ්ල්ස්. ඉතිරිය රුපියල් 70යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. ඉතිරිය රුපියල් 100යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් අයිස් ක්‍රීම්. ඉතිරිය රුපියල් 250යි. හාපික් පවර් ප්ලස් 10X. ඉතිරිය රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි.
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න බිඳුව 1122200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
14: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be
15: finishing wahala kless color of flower wajabena
16: sit bendagani kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing wahala nam color of samai
17: kadapata kadapata mata kiyanna me loke inna lassanama gana lamaya kawuda
18: sandy ashchorya marshi vishmi
17: mate pawayawa
18: මං කියන්නගේ ඒ කාටවත් වැඩින් ඔයයි කියලයි සුදු කොච්චියෝ
17: අන්නා කලින් කියන්නේ නැයි
19: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
20: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
17: අන්න හවස දෙකට සතිය දවස්වල
21: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි Skyke GT Smart Watch එකකුයි
17: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 කට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්
21: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා මිලියම්පියර් 5580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා ඔක්ටකෝ ප්‍රොසෙස් එකකින්ද සුපිරියට වැඩ
17: එතකොට Smart Watch එක stable bluetooth phone call option එක තියෙනවා waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්
21: හිත හිතෙන්න එපා දැන්ම ක්‍රේසි වෙන්දේසෙට register වෙන්න register na kw kile type karala 3947 sms karanne
19: siyata crazy when desi eta hawasa pahata
22: powered by bid to win
23: amme man thamai me sare wediyenma lakunu ganne
24: නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
25: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
26: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට වෙනවා.
0: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
0: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
3: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ජීවිතේට ඕනේ සමහර මිනිස්සු එයාලා ඕනේ කියලා අපිට තේරෙන්නේ කාලයක් ගියාට පස්සේ.
1: හරියට අපි ළඟ ඉද්දී කිසිම තේරුමක් නැති විදිහට අපි ඈත් එක්ක ඉඳලා ඒකේ නා අපේ ජීවිතෙන් ගියාට පස්සේ අපිට ආව ගොඩාක් ඕන වෙනවා.
0: හරියට හරි. ගොඩක් වෙලාවට මිනිස්සු ජීවිතලා ඉන්න කාලයට වඩා ඒගොල්ලෝ ජීවිතෙන් සමුගත්තාමනේ මිනිස්සුන්ට යගේ තේරෙන්නේ.
1: ළඟින් ඉන්නකන් ආදරෙන් ඉන්න, ළඟින් ඉන්නකන් කරුණාවන්ත වෙන්න. බොරුවට ගියාට පස්සේ විතරක් තැවෙන්න නැතුව, අඬන්න නැතුව ඉද්දි හොඳින් ඉන්න.
0: සමහර බැඳීම් ජීවිතේට ඕනෙමයි කියලා දැනගන්නකොට මේ මිනිස්සු අපෙන් හොගාක ඈතට ගිහින් වඩත් එහෙම අත්දැකීමක් ඇති සමහර විට ඔයාගේ ජීවිතේ.
1: එහෙම අත්දැකීමක් කැමති නම් නෙමෙයි, මේ පැය දෙකම තියෙන්නේ ඔයාට ඒ දේ අපිත් එක්ක බෙදා ගන්න.
0: 0.7118294 WhatsApp message එකක් එවන්න පුළුවන් ඒ ගැන කියලා. එහෙම නැත්නම්
1: ආදර කවුන්සියට FM අපේ Facebook page එකට આવીත් අද post එකට ඇටින් comment එකක් තියන්න. එයා 9ට කලින්

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එක නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රාමල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: ආවරණය
5: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
10: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
11: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: හෝම් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: මහත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: මම නදීපගේ බෝඩි මලක නතර වුණා. මේ වැස්සට යට කොහෙවත් යන්න බෑ කියලා මම දන්නවා. වැස්සෙම මම කෝල් කරාම එයා එළියට ආවා.
1: ඇයි මේ?
0: මං දන්නවනේ මේ වැස්ස ඔයාට උඩහා කඩේට යන්න බෑ කියලා. මේ කෑම දෙක, එකක් ඉන්දියාප්ප, අනිත් එක රයිස් එකක්. හවස වෙනකොට වැස්ස පායයි.
2: කෑම දෙක දීපු දිනිත විනාඩියක් කොතෙත නතර වුණේ. බයික් එක ස්ටාර්ට් කරන් වැස්සෙම විදුලි වේගෙන් එතනින් ගියා. ඒත් නදීප ෂොක් වෙලා වගේ වැස්සෙම තෙමි තෙමි එයා නොපෙනී යනකම්ම බලන් හිටියා. වැස්සෙම ආපු තමන්ගේ හිටපු ආදරවන්තයා ගැන නදීට දැනුනේ දරාගන්න බැරි දුකක්. ඒ හින්දා වැටෙන වැහි අස්සේ එයාගේ ඇස්වලින් වැටුණු කඳුළු කවුරු දැක්කේ නැහැ.
1: මම එදා හොඳට මැනුවා. මම එපා කියපු යාව මට ඕනේ නේද කියලා මම මටම මැනගත්තා. ජීවිතේ මට අවංකවම ආදරය කරපු එකම පිරිමියා මට මිස් වුණා.

0: තවත් විනාඩි 10කින් රෑටයි. රොක් වෙමෝ සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට අනුග්‍රහය.
3: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක්. රන් බොමුණ ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න. Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex.
9: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තරම්.
10: මොකද මොකද මේ කෑ ගහන්නේ?
11: මෙසෙන සුරාද T20 චාට් ෂෝ එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
10: එන්න පුතා නම් එච්චර හොඳ නෑ.
12: ආයුබෝවන් නෝම් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
13: රැට්ටා සමගින් සෙනසුරාදා උදේ 10ට සියත 2020.
11: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
10: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්න වෙනින්. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
11: නෑ ඔයා අහන්න මොකක් ගැනද සැන්නේ?
10: මොකක් ගැනද සැන්නේ?
11: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
10: ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකේ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
15: අනුග්‍රහය.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
17: සෙනසුරාද උදේ 8ට.
18: යෝ බලපංකෝ, ඉතින් ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
19: ඈ ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන් මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවි රැකවරණයි කියලා.
18: ඈ

0: දැන් වෙලාව රෑ 8 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: පහ වෙලා විනාඩි 6යි දැන් වෙලාව.
1: වෙලාවත් එක්කම අපේ ජීවිතේ අපි හිතන විදිහ අපි කරන දේවල් ඒ හැම දෙයක්ම තප්පරෙන් තප්පරයට වෙනස් වෙන්න පුළුවන්.
0: ඒක හරි. එහෙම වෙනස් නොවුනොත් තමයි ගැටලුව. ජීවිතේ හැමදේම වෙනස් වෙන්න ඕනේ. ආදරය කරන කෙනා හැරෙන්න.
1: අපේ ජීවිතය අපිට හම්බෙන ගොඩාක් දෙනෙක්ෙන් එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් වෙද්දී අපිට ඒක එච්චර දැනෙන්නේ නැහැ. අපිට පේන්නේ හැබැයි අපි ගොඩාක් ආදරය කරන කෙනා පුංචි දෙයකින් වචනකින් අනේ හැම දෙයකින්ම වෙනස කියන දේ අපිට ගොඩක් දැනෙන්න පටන් ගන්නවා.
0: වෙනස් නොවෙන්නේ බා. යදාල තැනට අදාල වෙලාවට අනුව වෙනස් වෙන්න. හැබැයි කවදාවත් ආදරය කරන කෙනාට වෙනසක් කරන්න එපා. එයාව ආදරෙන් බලාගන්න. මොකද සමහර බැඳීම් ජීවිතයට ඕනෙමයි කියලා දැනගන්නකොට ඒ මිනිස්සු අපෙන් හුඟක් ඈතට ගිහින් එතකොට පරක්කු වැඩි.
1: හැබැයි ඔයාට කෙනෙක් ඇත්තටම ආදරය කරනවා නම් මං හිතන්නේ ඔයාගෙන් ඈතට යයි කියලා. ඔයා දැනගන්න ඕනේ එයාත් එක්ක සතුටින් ඒ නිදහස දීලා ජීවත් වෙන්න.
0: ඔය හිතේ තියෙන ආදරණීය සිතිවිල්ල 0711982894 WhatsApp message එකකින් එවන්න.
1: එහෙමයි කලින්. එහෙම නැත්නම් ආදරේ කවන් අපේ CFM Facebook page එකට ඇවිත් අත පෝස්ට් එකට කැටින් comment එකක් තියන්න.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපේ දික්වැල්ලවත්ත ගත්තොත් දික්වැල්ලවත්තේ පවුල් 31ක් අධිවදානම් වෙනවා. නමුත් වත්තෙන් ඉල්ලීමක් කරනවා පවුල් 46ක් ඉවත් කරන්න කියලා. ඒතුරේ 46 ඇතුලේ ඉන්නවා ගෙවල් 13ක් මධ්‍යවදානම්මයි.
2: මොකද වත්ත සමගම් කියන්නේ?
3: ගරු ජනාධිපතිතුමා මේ වෙනකොට අපි 46 දෙනාටම ඉඩම බලලා දී
2: ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ යා නිවාස ඉදිකිරීම සඳහා දීමනාව. අපි කීයක් කරනවා දිවාසෙ?
1: අපිට පුළුවන් 31යි.
2: ඒක ඉතුරු කොටස ඔයගොල්ලන් දරන්න බැරිද?
4: දරන්න ඒක දින් දාගත්තා මේවා පබ්ලික් කෝටඩ් කම්පැනි.
2: හරි අපි තාසයක ගොල්ලෝ අයිතිකාරු වෙලා ඔහොම කරන්න බෑනේ. ඒක මේ වෙලාව විතරක් වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
8: මේ පාර ක්‍රේසි වෙන්නේ සින් Hot Wheels 13 Pro එකකුයි Skyke GT Smart Watch එකකුයි
9: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්නේ සින්
8: Hot Wheels 13 Pro එකේ ලොකු ડિස්ප්ලේ එකක් තියෙනවා mAh 6580 බැටරි කැපැසිටි එකක් තියෙනවා ඔක්ටකෝ ප්‍රොසෙසර් එකක් හින්දා සුපිරියට වැඩ
9: එතකොට Smart Watch එක ස්ටේබල් Bluetooth ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා වෝටර්ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්
8: හිත හිතෙන්න එපා දැන්ම ක්‍රේසි වෙන්නේ සින් රෙජිස්ටර් වෙන්න RG ඉස්තර KW කියලා ටයිප් කරලා 3944ට SMS කරන්න.
10: සියත ක්‍රේසි වෙන් දේසි. හෙට හවස පහට.
11: Powered by bid to win.
12: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
16: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
18: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
19: ශ්‍රී ලංකා

පහවෙලා විනාඩි 24යි දැන් වෙලාව. අපි අද ඇහුවෙ මෙන්න මෙහෙම දෙයක්. සමහර බැඳීම් ජීවිතේට ඕනෙමයි කියලා දැනෙනකොට ඒ මිනිස්සු අපෙන් හුඟක් ඈතට ගිහිල්ලා. ඉස්සරු ලියලා තියෙනවා මෙන්න මෙහෙම. ඈතටම ගියපුවට, ඈතටම යන්න දුන්නට හිත තාම ලෝභයි. හැර යන්න හිත මට සැනසීමේ ඉන්න හිත නුඹ හැටියන් මට බෑ ඔය හැටි උඹ හින්ද විඳවන්න. ජීවිතේ අපි හැමෝටම අතහැරුණු තැන් මගේ හැරුණු තැන් තව ටිකක් ළඟ හිටියානම් හොඳයි කියලා හිතපු මිනිස්සු සිදුවීම් ඕන තරම් තියෙනවා. අපි කතා කරන අයව ගැන සමහර වෙලාවට කතා නොකර නිහඬ වෙලා ඉන්නවා. වෙලා තියෙනවා ලියන්නෙන්න. සමහර බැඳීම් ජීවිතයට ඕනෙමයි කියලා දැනගන්නකොට ඒ අය අපෙන් හොඟක් ඈතට ගිහින් 0711982894ට WhatsApp message එකක් එවන්න. එහෙම නැත්නම් ආදර රේඛා 107FM අපේ Facebook fan page එකට ඇවිල්ලා වාටත් පුළුවන් ඒ කියන්නේ comment එකක් දෙන්න.

0: ඔබත් ඒලවසන් කලසිස් වෙක්ද NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732 NIBM the City University the place to be
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotpaw Pack 30 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hotpaw Pack 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof එකෙමකිනුකින් ගොඩක් වැඩ කිර.
2: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන්සුතියක්.
1: KW histanak අඩුමලන්සු type කරලා 39.44ට SMS කරන්න.
3: Zeta crazy when desi heta hawasa pahata
4: powered by bid to win
1: tahatte menno ayayay kiyala sindu viral vela
5: duweka facebook ekata dannada
1: facebook itarak nevey man oy dennawa seeta tv voice of family ekata register karanna
6: pauli aadareth ekka oyage talent ekak lankawatama pennanna pauli dennekta ekata sindu kiyanna seeta tv tulin obata labena lokuma chance ekak
7: seeta voice of family
8: register wenna namagama vistara 0712800800ට whatsapp karanna
9: me kathaw patang ganne රුකාන්තගේ
10: සුවඳ දෙන මල් වනේ
9: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ
10: විසිත් කෙරුවොත් යලි අහුලකෙන
9: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්
10: මයි මාගේ මුළු ජීවිතේම හීන මෙම්පුරානේ
9: සනුක තමයි කුමාරයා
11: මාරයා ආදර හීන ලෝකේ මාලිගා තමයි
9: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා
12: අද හනලා
9: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
13: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
14: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
15: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: ඒකයි විනාඩි 44 දැන් වෙලාව.
1: ජීවිතේ අපි හිතන්නේ නැති විදිහට අපේ ළඟ මිනිස්සු ඈතට පියාඹගෙන යනවා. හැබැයි යන්නේ අපි ළඟ ඉන්න ඕනේ නැති අය.
0: එහෙම වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. අපිට මිනිස්සුන්ව මගහැරෙනවා. ඉන්න ඕනේ මිනිස්සුන්ව අපේ සුළුසුළු අඩුපාඩුකම් නිසා එක්කෝ අපි ඈත් කරනවා. එහෙම නැත්නම් ඈත් වෙලා යන තත්ත්වෙට අපි වැඩ කරනවා. මේ කාලයක් ගියට පස්සේ අපිට අපේ දේවල් අවබෝධ වුණාම තේරුම් යනවා අපරාධේ. ඒ අය හිටියනම් ජීවිතේ මීට වඩා ලස්සනයි නේද කියලා. ඉස්සර අපිට මෙසේජ් එකක් කියවලා තිබ්බා අපි ඒ ගැන සඳහන් කළා කලින්. එතකොට චමිල තරංග මොනවද කියන්නේ?
1: එයා කියනවා යන්න හදන අයට යන අයට යන්න දෙන්න. රබර් පටියක් දෙපැත්තට ඇදන් ඉද්දී රිදෙන්නේ අල්ලන් ඉන්න කෙනාට බැඳීමක් පටන්ගෙන තව බැඳෙන්න බැඳෙන්න දැනෙන සතුට වගේම හිතන්න වෙන්වීමකදී ලැබෙන වේදනාවත් මේ වගේම නේද කියලා.
0: ජීවිතේ හැමයි දරා ගැනීම හැම වෙලාවකම ජීවිතේ තවත් පියවරක් ඉස්සරහට අරන් යන්න සෑහෙන උත්සාහයක් උනන්දුවක් අපිට එකතු කරනවා.
1: ජීවිතේ කියන්නේම දරා ගැනීම වල එකතුවක්. හැබැයි අපි ප්‍රාර්ථනා කරන්නේ දරාගෙනම ඔහුගේ ජීවිතේ ලස්සන වෙන්න කියලා විතරමයි.
0: එහෙමනම් ඉතින් අපිට යන්න වෙලාව හරි.
1: අපි ආයෙත් එනවා ලබන සඳුදා රෑ 7 වෙද්දී ආදරේ ගොඩාක් කරගෙන.
0: මම නිශාන්.
1: මං විශ්මි. අපිට සුබ රාත්‍රියක්.

0: අජකන් හැටි දන්නවද? Excite Power Play. Excite බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: Come on, Ratta.
2: මොකද මේ කෑ ගන්න?
1: මේ සෙනසුරාදා T20 චාට් ෂෝ එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්වන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
2: එන පුතා නම් එච්චර හොඳ නැහැ.
3: ආයුබෝවන් ඕම් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
4: රැට්ටා සමගින් සෙනසුරාදා උදේ 10ට සියතර 2020.
1: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
2: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්න වෙන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද ඒකත්?
1: නෑ ඔයා අහන්න මොකක් ගැනද සැන්නේ?
2: මොකක් ගැනද සැන්නේ?
1: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
2: ඕගොල්ලෝ පවුල කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකේ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
5: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්ත පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
2: අලුත් වෙලා.
8: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
11: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
12: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 30 Pro tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: Hotwell Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. Milliampere 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW histanak adumalansu type කරලා 39.47ට SMS කරන්න.
3: Siyata Crazy Vendesi Heta Havasa Pahata
4: Powered by Bid to Win
1: Tate, minno yayayay kiyana sindu viral vela
5: Duwe ek Facebook ekata dammada
1: Facebook itarak nevey man oy dennawa Siyata TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Siyata TV tulin obata labena lokuma chance ekak
7: Siyata Voice of Family
8: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
9: me kathawa patang ganne රුකාන්තගේ
10: සුවඳ දෙන මල් වනේ
9: රයිනි තින් චුට්ටක් දඟයිනේ
10: විසික් කෙරුවසත යලි අහුලකෙන
9: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්
10: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පෙම්පුරානේ
9: සනුක තමයි කුමාරයා
11: මාරයා ආදර හීන ලෝකේ මාලිගා තමයි
9: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා
12: අද හනලා
9: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
13: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත්සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
14: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312
15: මාත්‍යනුග්‍රහය සියත ටීවී සියත FM
16: මේ සියත FM එම්ම රියල් සින්දු නිතර ඇහෙන
17: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

98.4 මෙගාවාට්ට සියත FM.

0: දැන් වෙලාව රෑ 9:51. රොක්වෙමු සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට. අනුග්‍රහය.
3: සීඩි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery availability gena warranty ek activate kara sama satyekama agal 55 LED TV ekak bina ganna.
2: Come on ratta. Come on ratta.
7: Mokada mokada me kaya ganni?
2: Nessana surada T20 charge show ekata enna ratta ne. Ethen man eya issara eka kiyala pennanna me practice karanne.
7: Enna pota nan echchara honda ne.
8: Ayubo wannung being wenda api baila kiyannai yave.
9: රැත්තා සමගින් සෙනසුරාදා උදේ 10ට සියත 2020.
2: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
7: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්න වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
2: නෑ, ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
7: මොකක් ගැනද සැන්නේ?
2: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනේ.
7: ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
10: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
1: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
7: සෙනසුරාද උදේ 8ට.
11: අයියෝ බලපංකෝ, ඉතින් ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
12: ඈ, ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන්, මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවිරැක වර්ණයි කියලා.
11: ඈ,
13: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
14: 98.1 98.4

0: දහයයි විනාඩි දෙකයි. වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ගීතායයි.
1: සියතෙෆම් රෑදාහයයි ගීදාහයට මම අදාව. ඉතින් පොළොන්නරුව උනගලා වෙහෙර කියන සුන්දර ගම්මානේ තමයි මම ඉපදුනේ. මගේ පවුලේ අම්මයි තාත්තයි සහෝදරු දෙන්නයි. එතනදී අම්මා බිසෝ මැණිකේ, මගේ තාත්තගේ නම ප්‍රේමරත්න. ඔකු මහත්තයා කියලත් කියනවා, හින්දි ප්‍රේමය කියලත් කියනවා. එහෙම කිව්ව තමයි එයා ගමේ ජනප්‍රියම චරිතයක්. අද වෙනකොට තාත්තා මගේ ජීවතුන් අතර නැහැ. සහෝදරයෝ ඉන්නවා. පාසල් ගිය උනගලා වෙහෙර මහාවිද්‍යාලයට, ඊට පස්සේ මම ශිෂ්‍යත්ව පන්තියෙන් ගියා පළුගස් දමන මහාවිද්‍යාලයට. ඒක සංගීතයට විශාල තෝතැන්නක් පිච්ච පාසලක්. ඉතින් මේ පාසල් දෙකම පරිසරයත් එක්කම බැඳලා තිබුණ පාසල් දෙකක්. මට ඒක අදටත් ඒ ආශාදයේ තියෙන පාසලේ තිබුණ මතකයන් එක්ක අද සියත FM රෑ 10යි ගී 10ත් එක්ක එකතු වෙනවා. මම දර්ශනරුවන් දිසානායක. ඉතින් පළවෙනියටම මම තෝරගන්නේ අම්මා ගැන මගේ තියෙන මතකය. ඇත්තටම මම සංගීතයට සම්බන්ධ වුණේ මගේ අම්මයි තාත්තයි සංගීතයට ගොඩක් ලැබි නිසා. එහෙම හිතනවා අදත්. ආපහු හැරිලා බැලුවොත් තාත්තයි අම්මයි සංගීතයට පුදුමාකාර මේ ලැබියාවක් කිව්වොත් පන්සලේ තිබෙන තල්පිල් වගේ තියෙන උත්සවවල අපේ අම්මයි තාත්තයි ගීත ගැව්වා. ඒ දෙන්නගේ ආදර සම්බන්ධය තියලා තින්නෙත් පන්සලේ තිබුණ එක්තරා ගීත ප්‍රසංගයකදී. එක පැත්තකින් තාත්තා ඉදිරිපත් වෙනකොට අනිත් පැත්තෙන් අම්මා ඉදිරිපත් වෙනවා. අම්මගේ නම බිසෝ මැණිකේ, තාත්තගේ නම ප්‍රේමරත්න. ඉතින් මේ ගීතය ගයන්නේ කසුන් කල්හර, ගීතය ලියන්නේ හේමමාලි හපු ආරච්චි. හැබැයි මේ ගීතේන අම්මා ජීවතුන් අතර නැහැ. මේක ගොඩාක් සමීප කසුන් කල්හරගේ අම්මට, මාලනී බුලසිංහල ගායිකාවට. මම හිතනවා කසුන්ගේ මුළු ජීවිතේම සහ ඔහුගේ හඬ, ඇත්තටම කිව්වොත් කසුන්ගේ හඬේ ප්‍රතිවිරුද්ධ පැත්ත ගත්තොත්, ගැහැණු වර්ෂන් එක ගත්තාම මාලනී බුලසිංහලගේ හඬ තමයි මම දකින විදිහට සංගීතඥෙක් හැටියට. ශබ්ද විද්‍යාත්මකව බැලුවත්, මේ නාද විද්‍යාත්මකව බැලුවත් ඒක එහෙමයි මට දැනෙන්නේ. ඉතින් මේ ගීතේ අම්මා එක්ක ජීවතුන් අතර නැහැ. නැත්තම් අම්මා කොහරි ඈතක ඉඳලා පුතාගේ ඒ සංගීතය, නැත්තම් ඔහු ලැබපු වික්‍රමය පිළිබඳව ආශිර්වාද කරමින් අම්මගේ ශක්තිය, අම්මගේ ගී සොරය මට ලැබුණේ අම්මගෙන් කියලා මේ පුතා කියන එකක් තමයි මේ ගීතේ තියෙන. මම හිතලා මේ ගීතේ ඔබට වඩාත් සමීප වෙයි. මේ ගීතය අහන හැමෝටම තමන්ගේ අම්මව දැනේවි. ගීත ගයන අයට විතරක් නෙමෙයි, මොන වෘත්තියක සිටියත් අම්මාගේ දුක් කඳුළු වේදනා දරුවෙක් හදන්න කොයිතරම් අම්මා කැප වුණාද කියන එක ඔබේ අම්මා ගැන මේ ගීතේ ඔබට මෙනෙහි කරගන්න පුළුවන්. කසුන් කල්ලාහරගේ අම්මා ගැන විතරක් නෙමෙයි, මගේ අම්මා ගැන විතරක් නෙමෙයි, වැඩසටහන හැමෝගේම අම්මලාව සිහිවෙයි මේ ගීතේදී. මේ මගේ ජීවන අත්දැකීමක්. ඒ තමයි 10 වෙනි ගීතය.
2: අංක 10.

0: අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්දි සනායක.
1: අම්මට පස්සේ මගේ තාත්තා ඇත්තටම මම උණගලා විහෙර කියන ගම්මානේ තමයි ඉපදුනේ. පොළොන්නරුව උණගලා විහෙර කියන්නේ ඉතාම සුන්දර ගම්මානයක්. ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. මම හැදුනේ විශාල වෙල්යායවල් තියෙන, වැව් අමුණු තියෙන, කොළපාට පරිසරයක් තියෙන ගමක තමයි මං ඉපදුනේ. මං හිතනවා අද මම කරන නිර්මාණවලට ඒ සබාදහමේ චමත්කාරය මගේ නිර්මාණවලට, මගේ මොළය ඇතුලේ, මගේ ප්‍රතිභාව ඇතුලේ, මං කරන දේවල් ඇතුලේ තියෙනවා කියලා. ඒ මම අත්විඳපු පරිසරය. ඒ නිසා මම අදටත් ගරු කරනවා. පරිසරය තමයි මට ලොකු ආශිර්වාදයක් වුණේ කියලා. විශේෂයෙන් මම හැදුන වැදුන පරිසරය. මේ පරිසරයේ මිනිස්සුන්ගේ දුක් වේදනා, ඉතින් මේවත් එක මගේ තාත්තා මට මතක් වෙනවා මේ වෙලාවේ. මගේ තාත්තා අද ජීවතුන් අතර නැහැ. ඉතින් තාත්තා ජීවතුන් අතර නැති නිසා තාත්තා වෙනුවෙන් මම චිත්‍රපටයක් හැදුවා. ඒ තමයි ෆාදර් ද ෆාමර්, නැත්නම් ගොවි තාත්තා. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළෙත් මම. මම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන්න හිතුවේ නැහැ. තාත්තා නිසා මට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන්න සිද්ධ වුණා. ඉතින් මේ චිත්‍රපටයේ තිරපිටපත ලියලා මට හිතුණා අපේ තාත්තා ගොඩක් සමාජ සේවයට කැපවෙච්ච මිනිස්සෙක්. මං හිතනවා මමත් විශාල වශයෙන් මේ ශේත්‍රයට අලුත් අයව හඳුනා දෙන්න කැප වුණා වගේ අපේ තාත්තා. තාත්තට පුළුවන් විදිහට ප්‍රාදේශීය වශයෙන් තාත්තගේ පැත්තට පුළුවන් තරම් අවාසි දේවල් සිද්ධ වෙද්දී, පුළුවන් තරම් ගමේ සමාජ සේවයෙන් කැපවෙච්ච මිනිස්සෙක්. වකුගඩු රෝගයෙන් තමයි තාත්තා නැති වුණේ. එයාගේ වකුගඩු දෙක නරක් වෙලා තියෙන බව දැන දැනම තවත් වකුගඩු නරක් වෙච්ච රෝගීන් නෙන්නුනේ අන්තිම මොහොත දක්වාත් වැඩ කරා. මගේ තාත්තා ඇත්තටම පුදුමාකාර සමාජ සේවකයෙක්. වෙලාවකට හිතෙනවා අපිටත් වඩා සමාජය ගැනම හිතුවේ කියලා. අපිට හරි ආදරේ තාත්තා මාව බයිසිකලේ තියාගෙන විශේෂයෙන් සමාජය, ලෝකය ගැන, පරිසරය ගැන කියපු දේවල් මට මතකයි. මම 6 7 පන්තිය වගේ ඉනකොට තමයි තාත්තා මට ගුරු ගීතය පොත ගෙනත් දුන්නේ. මේ ගීතය සේනානායක වේරලියද්ද සහෝදරය තමයි ගයන්නේ. ඔහුට තමයි මේ හඬ තියෙන්නේ කියලා මම විශ්වාස කරා. ඒකයි මම චිත්‍රපටයට ඔහුට ආරාධනා කළේ. මේ ගීතය ලියුවෙත් මම, සංගීතවත් කළෙත් මමයි. මේ ගීතය ගොවිතාතා චිත්‍රපටයේ සම්පූර්ණම මුළු චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එක කිව්වත් හරි, නම චිත්‍රපටයේ බැලුවා සමානයි මේ ගීතය ආපුවම මම විශ්වාස කරනවා.

රාත්‍රී 10 විනාඩි 18යි. රොක් වෙමෝ සියතට. අමුවටයි 0.2 අමුවටයි

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්දි සනායක.
2: දැන් අටවෙනි ගීතයත් එක්ක මම හිතුවා මේ අපි හැමෝම කැමති ආදරය ගැන කතා කරන්න. අපි ආදරය තමයි මේ මිනිස් වෙටට හැමදාම හොයන්නේ. මැරෙන තුරු අපි ආදරය බලාපොරොත්තු වෙනවා. ආදරේ විවිධ දිශානතියන් තිබෙන එක විශ්වවිද්‍යාලකව විරුද්ධ පැකල්ටි තියෙනවා. ඉතින් දැන් මම මේ ගන්නෙ මට මගේනවන මගේම ආදරයක් තිබුණා කියලා. ඔබ දන්නවා මේක මම සමනල සඳුහනීය චිත්‍රපටයේ නිර්මාණය කරපු එක ගීතයක්. ඇත්තටම මේ අත්දැකීමට අපි හැමෝම නතු වෙලා තියෙනවා. අපි හැමෝම මිනිස්සු හැටියට අල්ලගත්ත දෙයට වඩා අතහැරුණ දෙයට තමයි අපි ආදරය කරන්නේ. අපි අද දවසට වඩා මේ මොහොතට වඩා ගෙවුණු මොහොතට හෝ ගෙවුණු දවසට ගෙවුණු මාසයට අවුරුද්දට කාලයට තමයි අපි ආදරය කරන්නේ. අපි කැමති නටබුන් බලන්න යන්න. ඒ වගේ තමයි අපේ නටබුන් මිත් ආදරයට අපි හැමදාමත් ආදරය කරනවා. මම විශ්වාස කරනවා ප්‍රථම ප්‍රේමය හිමි කරගත්ත අයට වඩා අහිමි කරගත්ත අය තමයි ලෝකේ වාසනාවන්තම මිනිස්සු කියලා. මොකද මැරෙන මොහොතේ අපිට ඒ ප්‍රේමයත් එක්ක ඒ අත්හැරුණු ප්‍රේමය මෙනෙහි කර කර මුල ඉඳලම ප්‍රේමය ගලාගෙන ගලාගෙන ඇවිල්ලා විවිධ දිශානතියන් පාස් කරලා ඇවිල්ලා පසු කරලා ඇවිල්ලා මැරෙන මොහොතේත් මතක් වෙන්න පුළුවන් ප්‍රථම ප්‍රේමය. ඉතින් මට මගේ එනවන මගේම ආදරයක් තිබුණා. අමිල තේනුවර තමයි මේ පද රචනාව ලිව්වේ මගේ ආදරණීය ගීත රචන සහෝදරයා. ඇත්තට මේක කියන්නේ ශුන්‍යත්වය. ඒ කියන්නේ අපි මගේ එනවන මගේම ආදරයක් එකට එක කැපුණත් බිඳුවයි. ශුන්‍යත්වය තුල සමස්තය ළඟා කරගන්න පුළුවන් කියලා ඕෂොත් කියලා තියෙනවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ අල්ලගත්ත දෙයට වඩා අත්හැරුණ දෙයට අපි ආදරය කරනවා. ඉතින් අපිට මේ ස්ථීර ලෙස ප්‍රේමයක අපි මේකයි කියලා අපිට එකම එල්ලේ අපිට ජීවත් වෙන්න බෑ. අපි මොනවා කරත් මේක තමයි ඇත්ත කතාව. අපි එක වහලක හිටියට එක ගෙදරක හිටියට අඹසමියෝ විදිහට හිටියට මගේ නෝන මගේ මාදර අපි මතක් කර කර ඉන්නවා. අපි ජීවිතේම අපි ඒක ඒ වෙනුවෙන් තැවෙනවා නෙමෙයි, ඒක මතක් කර කර අපි ජීවිතයේ විවිධ අවස්ථාවල අපි සතුටු වෙනවා. අනික ප්‍රේමය කියන්නේ පරිත්‍යාගය. ඒ කියන්නේ අපි අනිත් එක්කනාගේ සතුට වෙනින් පරිත්‍යාග කිරීම. මේ හැම එකක්ම මේ ගීතය ඇතුළේ තියෙනවා. ඔබ මේ ගීතය අහන අර තියෙනවා මේ ගීතයක තැනක නින්දෙන් නැහැරි කලුවරේම යලුසයන අමරසිරි පීරිස් කියන විශිෂ්ට ගායන ශිල්පියා තමයි මේ ගීතය ගායනා කළේ.

0: සංගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්දි සනායක.
2: දැන් මම තෝරන හත්වෙනි ගීතය, මේක මට ජීවිතයට සම්බන්ධ ගීතයක්. මාත් එක්කම පාසල් ගියා නංගි කෙනෙක්. එයා මට වඩා අවුරුදු 3-4 ඉතින් අපි දෙන එක බස් එකේ තමයි ගියේ. මම එයාගේ නම නොකියා ඉන්නම්. ඒ නංගි සහ මම එකට හැදුනේ වැඩුනේ පන්සලේද පාසලේද. අපි භක්ති ගීත කරා, නිර්මාණ කරා, කවි ලිව්වා, ක්‍රීඩා උත්සව පැවැත්තුවා, පාසල් ගියා, අපි ඔක්කොම එකට කළේ. ඉතින් අපේ ගෙදරත් එනවා, මමත් එහෙ යනවා. මේ ළමයා හරිම ආදරය කියන කොටසේ ගත්තාම මේ අපේ ගම්වල තිබුණ දේ තමයි. ගොඩක් වෙලාවට මේ ගොවි බිම්වල අම්මලා විදේශගත වෙනවා, ඊට පස්සේ තාත්තලා බීමට ඇබ්බැහි වෙනවා, ගොවි බිම් පුරන් වෙලා යනවා. කියන්නේ ආර්ථිකය එනකොටම ආදරය කියන එක හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ ළමයා, මේ සහෝදරිය මම දැක්කේ එහෙම එකක්. මේ සහෝදරයන්ගෙන් ඇයට ආදරය ලැබුණෙත් නැහැ. මම දන්න විදිහට මේ ගොඩක් ඒවා මේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න බැරි දේවල් ඇයට සිද්ධ වුණා. අවසානයේ ඇය ජීවිතය නැති කරගන්නවා. ඒක හිතා ගන්න බෑ මටත් අදටත්. ඒ පැත්තේ තියෙනවා ඔය කනේරු කියලා වර්ගයක්. ඒවා ඒ දවස්වල ගොවියෝ තමයි ඒක පටන් ගත්තේ. ඒ පටන් ගත්තාම මේ ළමයාත් එක්තරා දවසක, එතකොට මම ගුවන් විදුලියේ වැඩ කරනවා, මට දුරකථන ඇමතුමුත් එනවා ගෙදරින්. මම යන දවසේ ඇයගේ අවසන් කටයුතු සිද්ධ වෙලා ඇය මට කෝල් එකකුත් අරන් තියෙනවා. ඒ දවස්වල දුරකථන එයක් ආපු දවස්වල. ඉතින් මට ඒ පණිවිඩය ලැබුණේ 13කට පස්සේ. මම යනකොට ඇයගේ අවසන් කටයුතු මම ඇයගේ මිනිහවත් දැක්කේ නැහැ. ඉතින් මේ ගීතය ආල කියන සිනමා පටයට තමයි තෝරගත්තේ. හේම මලිහපු ආරච්චි සහෝදරිය තමයි මේ ගීතය ලියන්නේ. ඇයට මම මගේ ජීවිත කතාව කියලා තියෙනවා. ඉතින් මේ කතාව මේ ගීතය ඇතුලේ අදට ගලපලා, ඒ කියන්නේ මට තාමත් ඇය හැම මොහොතකම මතක් වෙනවා. අපි දෙන්න අතර ප්‍රේමයක් තිබුණේ නැහැ. අප්‍රකාශිත ප්‍රේමයක් කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ අපි දෙන්න කවදාවත් ආදරේ කියලා නැහැ. නමුත් මම පස්සේ කාලෙක තමයි දන්නේ ඇය පිළිබඳව කැමැත්තෙන් හිටියා, ආදරෙන් හිටියා. මටත් නොදෙනුනා නෙමෙයි. නමුත් මම එක්තරා ගමනක් එන්න ආවා. ඇය අධ්‍යාපන කටයුතු නිරත වුණා. ඔබට කියන්න ඕන, ඇය විශ්වවිද්‍යාලයෙන් පාස් වෙලා තමයි ආවේ. ඇයගේ 7 දවස් දානේ කටයුතු දවස. ඉතින් මේ ගීතය සුද්ධි ගීතය. මේ ගීතය ගයන්නෙත් මමයි, සංගීතවත් කළේ.

0: Αξίατα. Red eye. Red eye.
1: අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්දි සනායක.
2: ජාත්‍යන්තර වශයෙන් මම සම්බන්ධ වුණ නිර්මාණයක්. හැබැයි මේකෙත් ආදරය ගැන තමයි කියන්නේ. හැබැයි මේ ආදරය ජාතීන් අතර ආදරය. ආදරය තමයි විශ්වාස කරනවා. ආදරයට පුළුවන් සියලු දේශ සීමාවන් පසු කරගෙන, දේශ සීමාවන් බිඳගෙන සංහිඳියාව කියන එක. ආදරය තුළින් අවසාන ප්‍රතිඵලය ජාතීන් අතර සංහිඳියාව. ඉතින් ආදරයට තමයි ඒක කරන්න පුළුවන්. මම කියවන හැම වෙලාවෙම අපි මිනිස්සු හැටියට ආදරය හොයමින් ඉන්නවා කියලා. ඉතින් මේ එකිනෙකා අතර අනවබෝධය ආදරය අහිමි වීමට එක හේතුවක් කියලා මම විශ්වාස කරනවා. මොකද අපි එකම ලේ පැහැති, එකම විදියට දුක දැනෙන, එකම විදියට බඩගින්න දැනෙන එක මිනිස්සු කණ්ඩායමක් මේ ඉන්දියානු සාගර කලාපේ, විශේෂයෙන් ඉන්දියාව සහ අපි මේ කලාපය අතර ජීවත් වෙන සියලු මිනිසුන්ගේ පොදු ලක්ෂණ තියෙනවා. ඉතින් මම හිතුවා ඉන්දියාවේ විශිෂ්ටතම ගායන ශිල්පියෙක් තමයි පద్මශ්‍රී හරිහරන් කියන්නේ. ඔබ දන්නා තුහිරේ ගීත ගායනා කළ තියෙන ගායකයා. ඉතින් මට වාසනාව ලැබුණා ඒ ගීතේ හින්දි ගීතයක් සහ දමිළ ගීතයක් හදන්න. මේ ගීතේ හින්දි ගීතය, ඒ දමිළ ගීතයක් තියෙනවා. ඉතින් ඔහුත් එක්ක මම ගායනා කළේ මේ ගීතේ. මම මේ ගීතේ කියනවා ආදරේ, මගේ කොටසින් කියනවා ආදරේ වපුරන්න කියලා. ආදරේ වපුරන්න, මොකද අපි වපුරන දේ තමයි ලැබෙන්නේ, ප්‍රතිඵලය ලැබෙන්නේ. එහෙමනේ, තල වැපුරුවොත් තල හම්බේ, වී වැපුරුවොත් වී හම්බේ, වපුරන දේ තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ ගීතේ යෝජනා කරන්නේ ඒකයි. මේ ගීතයත් අහන්න, මේ ගීතය හරි ලස්සනට ගායන හරිහරන් ගායන ශිල්පියා මගෙත් එක්ක.
1: අංක

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්දි සනායක.
2: මේ ගීතය මේ බිසෝ කොටුවක් වගේ කියලා ගීතයක් පස්වෙනි ගීතය මම තෝරන. මේ ගීතයත් හේමවල පහපරච්චි තමයි ලියන්නේ. මොකද ඇය තමයි මගේ මේ දවස්වල සිනමා නිර්මාණවල ගොඩක් ලියන්නේ ගීත. ඒ මියුසික් ලැංග්වේජ් එක අල්ලගත්ත කෙනෙක් නිසායි මම මේ ඇයගේ ගීත ගොඩක් තෝරගන්න හේතුව රචනා හැටියට. ඒතර මේ බිසෝ කොටුවක් වගේ කියන ගීතය මේ සියතමාධ්‍ය ජාලෙත් ඊ පෙර දවාදනේ වුණ නිසා මම තෝරගත්තා. මේකේ කියන බිසෝ කොටුව ඔබ දන්නවා ඇති. මටත් මේ බිසෝ කොටුව අත්දැකීම් තියෙනවනේ. මං වැව් බැඳි රටකනේ. ඉතින් බිසෝ කොටුව කොහොමද ආදරයට ගලපන්නේ බිසෝ කොටුවක් වගේ? ඉතින් මේකෙදි කියනවා මේ මෙන්න මෙහෙම කතාවක්. සොරව් බැඳි බිඳ දමා වේදනා පැන් වඩයි බිසෝ කොටුවක් වගේ ඕන තරමක් දෙමි හිතෙන තරමක් නෙමෙයි ආදරේ ආදරේ. බිසෝ කොටුවකින් අපි කරන්නේ වතුර පාලනය කරලන්නේ දෙන්නේ එක්තරා පොඩි කන්ට්‍රෝල් එකකින් තමයි දෙන්නේ. එක පාටම ඒ කියන්නේ බිසෝ කොටුවේ තියෙන වටිනාකම ඒකයි. නමුත් මේකෙදි කියනවා ඕන තරමක් දෙමි හිතෙන තරමක් නෙමෙයි. ඒ කියන්නේ මේ වැව මේ ආදරේ නැමැති වැව පිරීලා තියෙන්නේ. ඒකට වතුර හිඟයක් නැහැ. ඒ කියන්නේ ආදරේ වතුර කියලා ගත්තොත් මේ වැවේ වතුර කියලා ගත්තොත් බිසෝ කොටුවට ප්‍රශ්නයක් නැහැ. මේකේ වතුර ඕන තරම් තියෙනවා. ආදරේ ඕන තරම් තියෙනවා. ඒකයි මේ ගීතයෙන් කියන්නේ. මේ ගීතයත් ඔබට ලස්සන ගීතයක් වේවි. මේකත් මම නිර්මාණය කරපු ගීතයක්. මම

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැඳායයි ගීතායයි
1: අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්දි සනායක
2: මේක ගයන්නේ මිදෝරි කරුණාරත්න අලුත් ගායිකාවක් මම ගොඩක් මේ අද අලුත්ම නිර්මාණත් ගත්තේ අලුත් පරම්පරාවක් අපිට ඉන්නවා කියලා පෙන්වන්නත් පටවන සංගීතඥයෙක් හැටියට අලුත් ගීත අලුත් හොඳ ගීත අලුත් රචකයෝ හැමදාමත් වගේ මම ඒක විශ්වාස කරනවා කවුරු හරි ඒක කරන්න ඕනේ. ඉතින් මම ඒක අරගෙන තමයි මේ මැදිරියට ආවේ. ඉතින් මේ ගීතය හරිම ලස්සන ආදර ගීතයක්. ඔබට කියන්න ඕන මේ ගීතයේ දමිළ ගීතය ගයන්නේ ශ්‍රියා ഘോഷාල් කියන ඉන්දියානු ගායන ශිල්පිනිය. මටත් වාසනාව ලැබුණා ඇයට මේ ගීතය නිර්මාණය කරන්න. ඇයමයි ගීත දෙකක් ආසන්න වශයෙන් ගයනවා, එකක් මේ ගීතය. ඉතින් මේක සිංහල ගීතය, මිදුරි ගායන. මේක චිත්‍රපට ගීතයක්. යන්න යද්දිත් හෘදවලා නොරිදා. මම හරිම ආසයි මේ ඕනම පද රචනයක මේ පළවෙනි වචනේම අපි අල්ල ගන්නවා. යන්න යද්දිත් හෘදවලා නොරිදා, හිස සිඹින්නම් මගේ හිත හංගා, නොකියාම ඉන්නම් ආදරේ කියලා. ඇත්තටම අපි පෙම්වතුන් හැටියට දවසම කල් ගෙවලා වෙන් වෙන මොහොත තියෙනවනේ. ඒක හරිම අමාරු වෙන්නේ. හෙටත් හම්බ වෙනවා කියලා අපි දන්නවා. ඒත් මේ මොහොත වෙන් වෙන්න අපිට හරි හිත හදාගන්න අමාරුයි. අර හිස සිඹින්නම් මගේ හිත හංගා. මගේ හිතේ තව ගොඩාක් දේවල් තියෙනවා. නමුත් නොකියාම ඉන්නම් ආදරේ කියලා කියන්නේ නැහැ, කියන්න ඕන. එතකොට තවත් දුක හිතෙනවා මේ වෙන් වෙන මොහොත ගැන. ඉතින් ආයමත් නුඹ ඒ වියයි හිතලා ආයමත් හිත හීනයක එතිලා නොකියාම ඉන්නම් ආදරේ කියලා. මේක හරිම ආදරය ගැන තියෙන අරම එකිකසාහඬන ගීතයට පස්සේ මට හම්බුණ විශිෂ්ටම ආදරය ගැන කියන ගීතයක්. අපි ආදරය ගැන කතා කරන්න ඕනේ අපි ඔක්කොටම අතාරින්න බැරි තැනක ආදරණීය ගීතයක් තියෙනවනම් එකිකසාහඬන පස්සේ මට හම්බුණ මේ ගීතය. මෙවැනි අත්දැකීම් මගේ ජීවිතේ එක එක විදිහට තියෙනවා. මගේ දැන් බිරිඳ ගත්තත්, අපි අර අහිමි වෙලා ගියපු සහෝදරිය ගත්තත්, මේ වගේ අත්දැකීම් වලට අපි මොහොන දීලා තියෙනවා. අපි දවස් 30ම හම්බ වෙලා හෙට හම්බ වෙනවා තියෙන කියලා දැන අපි හිත හරි අමාරු හදාගන්න වෙන් වෙන මොහොතට. ඉතින් එහෙම කවදාවත්ම හම්බ වෙන්නේ නැති අයත් ඉන්නවා. ඉන්නම් කියලා ගියපු අයත් ඉන්නවා. අපි හැමෝටම ඉන්නවා. වැඩසටහන ආන ඔබටත් ඉන්නවා, මටත් ඉන්නවා. ඉතින් ප්‍රේමය කියන්නේ හරි සුන්දර දෙයක්. මේක ප්‍රත්‍යජන ලෝකේ තමයි මේක විඳින්න පුළුවන්. ඉතින් මේ ප්‍රේමය අර විඳවන්න නෙමෙයි, මේක විඳින්නයි තියෙන්නේ. විරහවත් විඳින්න අනන්තමානී හිතක්, පහන් හිතක්, ආදරණීය හිතක් ඔබට තියෙනවා. ඒ කියන්නේ පරාර්ථකාමී හිතක්. අර මං කියන ප්‍රේමය කියන්නේ පරිත්‍යාගය කියලා. එහෙම හිතක් තියෙනවනම් මේ ගීතය අහන්න.
1: අංක

0: සංගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්දි සනායක.
2: දැන් මම තෝරගන්නේ ඊළඟ ගීතය හැටියට ඔබ කවුරුත් මේ වෙනකන් අහපු නැති මාතෘකාවක්. ඒ කියන්නේ ඔබ ගැනයි. මේ ගීතේ ඔබ ගැනයි. දැන් ඔබ පුදුම වෙනදි මේ මොකද්ද කියලා. ඇත්තටම ඔබ ගැන මට හරිම අනුකම්පාවක් ආදරයක් තියෙනවා මේ කාලේ. ඔබ කියන්නේ රසිකයා. අද මේ මොහොතේ මම කලාකරුවයි කියලා හිතමුකෝ. මම තමයි ගීත නිෂ්පාදනය කර නිර්මාණය කරන්නේ. ඔබ තමයි ගීත රස විඳින්නේ. හැබැයි අද ලංකාවේ මම විශ්වාස කරන ලෝකයේ තියෙන සියලු දැනුම් අඩුවැඩි වශයෙන් අවභාවිතා වෙන කාලෙක මට අත්දැකීම් ගොඩාක් තියෙනවා. කලාකරුවා කියන කෙනාගේ යුතුකම මොකද්ද? සමාජ යුතුකම මොකද්ද? ඔහුට තියෙන වගකීම මොකද්ද? ආදී ගොඩක් දේවල් කලාකරුවෝ අමතක කරලා තියෙනවා කියලා මට හිතෙනවා. අපේ රටේ නිදහසෙන් පස්සේ මේ වෙනකන් ඒ වගේ සිද්ධි ගොඩක් තියෙනවා. මටත් අත්දැකීම් තියෙනවා. අපි විශ්වාස කරන කවුරු හරි කලාකරුවෙක් ඉන්නවා. ඔහු විශාල වශයෙන් ආදරය ගැන කතා කරනවා. විශාල වශයෙන් ප්‍රේමය ගැන කතා කරනවා. දයාව, අනුකම්පාව, යුක්තිය, සාධාරණ ගැන ඔහුගේ නිර්මාණවල කතා කරනවා. හැබැයි ටිකක් සමීප වෙලා බලපුවහම ඒ කලාකරුවාගේ ජීවිතය ඇතුළේ, ඒ කලාකරුවාගේ හැසිරීම ඇතුළේ එහෙම අංශු මාත්‍රයක්වත් නැහැ කියලා තේරිච්ච අවස්ථාව මට තියෙනවා. ඔබට උනත් මම යෝජනා කරන්නේ මේකෙදි කියනවා, එපා එන්නට නවතින්න ඔහුම, දොර කොඩම ඉන්න කවියාගේ රන් දෙවල ඇතුළටම නෑවිදින් ඉන්න රසික මිතුරාන, ඒ ගීතිකාවල රසය විතරක් අරන් සැනසෙන්න, ආදරය ගැන උඹ නොදුටු තැන් අරන් පිට වෙන්න. රසිකයෝ පුදුමාකාර විදිහට කලාකරුවන්ට ආදරය කරනවා. නමුත් මම දැකලා තියෙනවා රසිකයෝ අමු අමුවේ ප්‍රතික්ෂේප කරන හැටි, විශේෂයෙන් ඒ කාර්යබහුල තත්ත්වයත් බලපානවා. නමුත් සමහර තැන්වලදී මම මගේ S2 දැක්කා ආදරයට අවිලා සෙල්පියක් ගන්නවා, ආදරයට අවිලා ෆොටෝ එකක් ගන්නවා. නමුත් යන්න ඇරලා ඒ කලාකරුවා ඒ රසිකයාට කියන කතා මම අහගෙන ඉඳලා තියෙනවා. ඉතින් හරියම එහෙම අවස්ථා කීපයක් මම දැක්කා. ඉතාම ප්‍රබුද්ධයි කියන, ඉතාම විශිෂ්ටයි කියන අය අතරත් මේවා තියෙන. මේක සාමාන්‍ය ස්වභාවයේ ලෝකෙම. ඉතින් මං හිතුවා ආදරණීය රසිකයා ගැන. මේක හින්දි වර්ෂන් එකකුත් තියෙනවා. අද සිංහල වර්ෂන් එකයි මේ සියතමැදිරිය ප්ලේ කරන්නේ. මේ ගීතේ ඔබ S2 පියාගෙන අහන්න. මේ ඔබ ගැනයි ගීතය. රසික මිතුරාන ගීතය ගයන්නේ මගෙත් එක්ක නිපුණි තාරකා.

0: සියත දෙවයිනපුරා රැදායයි කීතායයි
1: අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්දි සනායක
2: මේ ගීතය මම තෝරන දෙවැනි ගීතය. මේ ගීතය විශේෂයෙන් තෝරන්නේ සංගීතඥ හැටියට මගේ අත්දැකීම් බොහොමයක් තිබෙනවා මේ අලුත් ටැලන්ට්ස් ගැන, අලුත් දක්ෂතා ගැන. ඉතින් අද වෙනකොට හොඳ නරක වෙලා නරක හොඳ වෙලා දැන් ප්‍රවෘත්ති පවා ලැබෙන්නේ අපිට හැමදාම අත්දැකීම් හැටියට නරක තමයි හෙඩ්ලයින් හැටියට දැනෙන්නේ. ඉතින් මේ කලාලෝකෙත් එහෙමයි. හැම වෙලාවෙම වැරදිම අවභාවිතාව තමයි මුලට එන්නේ. නමුත් මේ කාලේ මම විශ්වාස කරනවා ඕනම එකක් අසීමිත ලෙස ප්‍රසිද්ධියට පත් වුණාම ඒක පුපුරලා යනවා. බලය වුණත් එහෙම ඕනට වඩා ඒක රැස් වෙලා එක තැනකට ආපුම ඒක පුපුරලා යනවා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ අලුත් ගායකව දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි හිමාශ මනුප්‍රිය දිසානායක සහ තනුර මදුගීත් දිසානායක. මේ දෙන්න අලුත්ම කියන්නේ ද ජයන්ත දිසානායක කියන සංගීතවේදියාගේ දරුවෝ දෙන්න. අද වෙනකොට ඔවුන් දෙන්න මම හිතනවා සෝෂල් මීඩියා හරහා අර වෛරල් වෙලා ඉන්නේ. හැබැයි හොඳ දේ වෛරල් වෙලා තියෙනවා මම දැක්කා. ඒ දිනටම ලස්සන ගීතයක් නිර්මාණය කළා. මේ ගීතය කොච්චර වැදගත්ද කිව්වොත් මේක මේ දවපු දවස් දෙකටම සෑහෙන මේක වැළඳගෙන තියෙනවා. එහෙනම් අපිට කියන්න බෑ නරක තමයි ජනප්‍රියම වෙන්නේ ප්‍රසිද්ධ වෙන්නේ කියලා. නමුත් මේ හොඳ ප්‍රසිද්ධ වෙනවා කියන එකත් ජනප්‍රිය වෙනවා කියන එක. ප්‍රසිද්ධයි ජනප්‍රිය කියන්නේ දෙකක්. මේක ජනප්‍රියයි. මේක ලිව්වේ මනෝද්‍ය හිරුන් දිසානායක. ඔක්කොම දිසානායක. මම දිසානායක දර්ශන රුවන් දිසානායකනේ. ඉතින් මේක මේ පරසත කුසුම්ග කියන ගීතය. මේක කියන්නේ මේ සීතා දේවී සහ මේ ඒ ආදර කතන්දරයක් ගැන. මේකේ ආදරය තමයි කියන්නේ. නමුත් මගේ තියෙන අත්දැකීම තමයි ශබ්දාගාරය තුළ මම ලබන අත්දැකීම් තියෙනවා. මගේ ජීවිත කාලයේ මේ සංගීත ජීවිතයේ අවුරුදු 20 ගානක අත්දැකීම් තුළ මට හම්බුණ සුවිශේෂිතම දක්ෂයෝ දෙන්නෙක් මේ. මං හිතනවා ශ්‍රී ලාංකේය ගායන කෙතට හැමදාම අපිට අර ස්ථීර පදනමකින් තාම පදනමක් වැටිච්ච ගායක ගායිකාවන් ඉතාම අඩුයි. ඉක්මනින් එනවා, ඉක්මනින් යනවා. එතකොට මේ දෙන්නා මං හිතනවා ඉදිරියේ මුළු කාලය පුරාටම රැඳෙන දෙන්නේ කියලා. විශේෂයෙන් ඒගොල්ලෝ හරි හැදෑරීමක ඉන්නවා. මේ ගීතයත් නිකම් මේකේ දමිළ වර්ෂන් එකකුත් තියෙනවා. මේකත් ආදරණීය ගීතයක්. ඔබ සීතා දේවී ගැන ගහලා ඇති, රාවණ කතන්දර ගැන ඕන තරම්

මං කියන්න අවශ්‍යනය රාවනා ගැන. නමුත් මං පෞද්ගලිකව රාමගේ ප්‍රේමයට වඩා සීතාදේවිය පිළිබඳව රාවණාගේ ප්‍රේමය අතිවිශිෂ්ටයි කියලා මම විශ්වාස කරනවා. පාලකයෝ දෙන්නෙක් හැටියටත් නායකයෝ දෙන්නෙක් හැටියටත් රාමට වඩා අපි අහපු කතාවේ, මම කියවපු කතාවේ, අපි අහලා තියෙන කතාවේ ගත්තත්, වාල්මිකිගේ රාමායනය ගත්තත් රාවණ අතිශයින් විශිෂ්ටයි. නමුත් මොන හේතුවටද මන් දන්නේ අපි කතා කරන්නේ රාම ගැන. ඉතින් මේ ගීත පද රචනාව තුළ ඔබ ඒ දේ අත්විඳි, ඒ කියන්නේ ආදර කතාව. නමුත් පෞද්ගලිකව මගේ අදහස ඔබට යෝජනා කරන මේ අලුත් ගීත රචකයා සහ මේ අලුත් ගායකයෝ දෙන්නගේ කටහඬක් තහන්න මගේ සංගීතයත් එක්ක මේ ගීතයත් ආදරණීය ගීතයක්.

0: සංගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්දි සනායක.
2: දැන් මම තෝරගන්න පළවෙනි ගීතය. මේ ගීතය කණ්ඩායම ගීතයක්. වාදී සංගීත කණ්ඩායම තමයි ගයන්නේ. මෙච්චර වෙලා කතා කරපු හැමදේම මේ ගීතය ඇතුළේ තියෙනවා කියලත් වෙලාවකට හිතෙනවා. අපි ආදරයේදී සීමා මායිම් දාගන්න ඕනි. අපි ආදරයේදී අපිට පුරුදු කරලා තියෙනවා අපි එක එක සීමා මායිම් දාගන්න ආදරය කරන්න ගිහපුවාම. ජාති ගැන හිතනවා, ආගම ගැන හිතනවා, කුලය ගැන හිතනවා. නමුත් ආදරයට එහෙම සීමාව දාන්න පුළුවන්ද? දැන් අපි නිකන් මම මේ ගීතය ගැන කතා වෙනවා. අවුව දන්නවද, වැස්ස දන්නවද, වතුර දන්නවද, සුළඟ දන්නවද සීමාවන්? වැස්ස වහිනකොට සීමාවන් බලලාද වහින්නේ? අවුව හිරු දෙනකොට සීමාවන් බලලාද අවුවේ රශ්මිය දෙන්නේ, එළිය දෙන්නේ? අපි තමයි සීමා හදලා තියෙන්නේ. එමේ ඇඳපු බැඳපු සීමාවන්. ඉතින් මේ සීමාවන් මොකටද? මේ සීමාවන් අවශ්‍ය නැහැ කියන තැන ලෝකය දැන් ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට කලාකරුවෝ සහ බුද්ධිමතුන් කතා කරන්නේ මගේ රට කියන දෙයට වඩා මගේ ලෝකය කියන තැන. අද අභියෝගයට ලක් කරලා තියෙන්නේ අපි ඔක්කොම එකතු වෙලා මගේ ලෝකය. මගේ ලෝකෙට මෙහෙම වෙන්න හේතුව තමයි මේ සෝබාදහම. අපිට එදිනදා අපිට සෝබාදහම තමයි අපිට කලාව කියලා දුන්නේ. වර්ණ, හැඩතල, පාට, ශබ්දවලින් නාද වෙන් කරගන්න අපිට මේ ඔක්කොම දේවල් දුන්නේ සෝබාදහම. අපි සෝබාදහමේ ආදරය අඳුනගෙන නැහැ. එතකොට සෝබාදහමේ ආදරය අපි අඳුරගත්තේ නැති වුණාම සෝබාදහම දැන් ඇති අපට යන්න කිව්වොත් අපට යන්න වෙනවා. අද මනුෂ්‍ය ලෝකයේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. අභියෝගයට ලක් වෙන ප්‍රධාන හේතුව ආදරය අහිමි වීම. මේ ගීතය කියන්නේ එකයි. වාදි සංගීත කණ්ඩායම මගේ සංගීතය වාදි සමග අපි හමු. මේ තමයි මම තෝරන පළවෙනි ගීතය.

0: රාත්‍රිය 11යි විනාඩි 22යි දැන්. රොක් වෙමු සියතට.
1: මම ශේනියා, ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
0: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 2 3 4 5 6 7 8 3 7 7
2: කඩපත කඩපත මට කියන්න මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
3: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
2: මට පාවයව
3: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
2: අන්නා කලින් කියන්නේ පැයි
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
5: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
2: අහන්න හවස දෙකට සතිය දවස් වල
6: මේ පාර ක්‍රේසි වෙන්නේසින් හොට් ටූපැඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයික ජීටි ස්මාර්ට් වෝච් එකකුයි
2: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්නේසින්
6: හොට් ටූපැඩ් 13 ප්‍රෝ එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා මිලියම්පිය 6580 බැටරි කැපැසිටි එකක් තියෙනවා ඔක්ටකෝ ප්‍රොසෙස් එක හින්දා සුපිරියට වැඩ.
2: එතකොට ස්මාර්ට් වෝච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා වෝටර් ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
6: හිත හිතෙන්න එපා දැන්ම ක්‍රේසි වෙන්නේසෙට රෙජිස්ටර් වෙන්න. ජිහිස්තන KW කියලා ටයිප් කරලා 3944ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන් දේසි. හෙට හවස 5ට.
7: Powered by Bid to Win.

0: මේ දෙකක් දාගෙන ඉන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා සින්දු සියත.
2: ගියත් සැපයි දවලේ.
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 30 Pro tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: Hotwell Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. Milliampere 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW histanak adumalansu type කරලා 3947ට SMS කරන්න.
3: Theater Crazy Vendesi. Heta Havasa Pahata.
4: Powered by Bid to Win.
1: Tati, minno yayayay kiyana sindu viral vela.
5: Duweka Facebook ekata dammada?
1: Facebook itarak nevey. Man oy dennawa Seetha TV Voice of Family ekata register karanna.
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak.
7: Seetha Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: රාත්‍රී 11 විනාඩි 52. රොක් වෙමු සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: CDB රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: මොකද මේ කෑ ගහන්නේ?
7: මේ සෙනසුරාද T20 චාර්ජ් ෂෝ එකට එන්න රැට්ටනේ. ඉතින් මං එයා ඉස්සරහා ඒක කියලා පෙන්නන්න මේ ප්‍රැක්ටිස් කරන්නේ.
6: එන්න පොත නම් එච්චර හොඳ නැහැ.
8: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
9: රැට්ටා සමගින් සෙනසුරාදා උදේ 10ට සියත 2020.
6: සෙනසුරාද උදේ 8ට.
10: අයියෝ බලපංකෝ, ඉතින් ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
11: ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන්, මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවි රැක වර්ණයි කියලා.
10: ඈ
12: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
9: 98.2 98.4 දෙවි

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ
2: කමුකොකේ
1: ඕ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයින මචං
2: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: ඔගේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාදා
1: සියත දෙවයින පුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිඩේ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ ප්‍රේක් නැවගේ
2: පතිමු රේ සුන් ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

අරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදු විය හැකියි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂා

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රෝමනු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

0: උදේ 5 විනාඩි 21යි වෙලාව. ගුඩ් මෝර්නින් මාෂි.
1: ගුඩ් මෝර්නින් රවිෂ්ක. අද සිකුරාදා.
0: අද සිකුරාදා සතියත් ඉවරයි. ඒ කියන්නේ දැන් මේ සතිය මට හිතෙනවා වීකෙන්ඩ් එක ටිකක් වෙනස් විදියට ගත වෙයි කියලා. මොකද ගෙවල් වල දැනුත් වහිනවා නේ. අපි එනකොටත් හොද්දටම වහිනවා දැන් කොළඹට නම්. ආනි පැතිවල කොහොමද දන්නේ? අපිට බලා ගන්න පුළුවන් ඉතින් නිවුස් එකේදී එහෙම කොහොමද විස්තර ටික කියලා. කොහොම නමුත් ඉතින් අද සිකුරාදා පුළුවන් ගානේ නිවාඩුවක් දාලා ගෙදර ඉන්නවා. වැඩට යන්න ඕනමයි. අනිවාර්යෙන්ම අද වැඩට යනවා. ඉතින් වීකෙන්ඩ් එක ටිකක් වෙනස් විදියට ගත වෙයි කියලා මට හිතෙනවා.
1: පුළුවන් තරම් පරිස්සමට ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ නේද?
0: හරියටම හරි. මොකද මේ අවදානෙන් ඉන්න ඕනේ හැමදේම ගැනම. ඉතින් බලමුනේ ඉස්සරහට මොනවා වේද කියලා. අපි දන්නේ නැහැ, බලාගෙනමු. හරි. ඕනන්දල ඇස්සර ඉන්න පොඩ්ඩ හතර දිනකෝ යම කෙනෙකුයි අපි අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න. බලමු කොහොමද සල්ලි වින් කරන්න, කීයක් වින් කරනවද, කොහොමද උත්තර දෙන විදිය මේ සේරම බලන්න පුළුවන්. උදේ 7 වෙනකන් අපිත් එක්ක හිටියොත් ඔයාටත් පුළුවන් ඒ විදිහටම අපිට WhatsApp message එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. නම්බර් එක මතක් කරමු අපි.
1: 0714151151 තමයි අපේ WhatsApp නම්බර් එක. අපිට එවන්න message එකක්. නම, ගම, විස්තර ටික 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. එවන්න message එකක්. ඒ විතරක් නෙවෙයි, අම්මලාටත් මේ අවස්ථාව තියෙනවා. මම ඉස් පොකට් මනි segment එකත් එක්ක සම්බන්ධ වෙන්න නම් අපිට message එකක්
0: හරි. අපි ලෑස්ති මේ සින්දුව අහන ගමන් අපේ පළවෙනි පොඩ්ඩත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.
1: මම ආශි.